0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM සියත පොකට් මනි
2: පහයි තිනාඩි තිස් හයයි දැන් වෙලාව ඔන්න ඉන්න කතා කරන්න නිවෙත් හොරන ඉන්න ගුඩ් මෝනිං නිවෙත් නිවෙත් ඉස්කෝලෙ කොහෙද නිවෙත් ශ්‍රීපාලි විද්‍යාලය ගැන හොරනනේ හරි කී පන්තිය තියෙන්නේ හත වසරේද
3: හය
2: වසරේ හරි ලැස්සිනේ තරම් කරන්න
4: හය වසරේ ඉගෙන ගන්න නිවෙත්ට ඔන්න ප්‍රශ්න හතරක් අපි අරගෙන අවිල්ලා තියෙනවා මේ ප්‍රශ්න හතරට උත්තර දුන්න කියන්නේ නිවෙත් ඔබට සතියකට විතර හරියන්න පොකට් මනි අපි අරගෙන අවිල්ලා තියෙන්නේ හරි එහෙනම් මේ තමයි නිවෙත්ට ලැබෙන පළවෙනි ප්‍රශ්නය
2: නිවෙත් ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසය සබ්ජෙක්ට් එකෙන් ගොවිතැන් ක්‍රමයක් තියෙනවනේ නිවෙත් මඩ ගොවිතැන කියලා ජලයේ බහුලව පවතින ප්‍රදේශවල තමයි මේ මඩ ගොවිතැන සිද්ධ වෙන්නේ අපේ ප්‍රශ්නේ මඩගොවිතැනේදී ගොයම් පෑගීම කළ ස්ථානය හැඳින්වුවේ එක කමත දෙක ලියද්ද
4: නිවෙත් හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි අතට අරගෙන තියෙන්නේ අපි අමු දෙවනි ප්‍රශ්නෙට
2: හරි නිවෙත් ඔන්න දෙවනි ප්‍රශ්නේ වාට තියෙන මේ ප්‍රශ්නේ හරිද වැරදිද කියලා කියන්න අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා මේ කවිපද අයත් වෙන්නේ ඔලින්ද කෙලියට ය එක මේ ප්‍රකාශයේ වැරදි දෙක මේ ප්‍රකාශයේ හරි
4: එතකොට මේ කවිපදේ අයත් වෙන්නේ අත්හැංගීම කියන ක්‍රීඩාවේදී කරලා තියනවා නේද අත්හැංගීම හරි එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට
2: තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න හම්බින්නේ භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකෙන් නෙමෙයි ඉස්සර වෙළඳ කටයුතු වලට ගොකන්න වරාය ජම්බුකොළ වරාය පුත්තන වරාය මේ වගේ වරායන් ඉදි කරලා තිබුණානේ විශේෂ වෙළඳාම් තමයි මේකේ වැඩිපුර සිද්ධ වුනේ මේ වගේ අපේ ප්‍රශ්නේ අනුරාධපුර යුගයේදී ඉතා දියුණුවට තිබ්බ බටහිර වෙරළෙහි ඇති වරාය මොකද්ද? එක මාතොට වරාය, දෙක ගොඩවාය වරාය.
3: එක.
4: නිවෙත් ප්‍රශ්න තුනකට හරි උත්තර තෝරලා දැන් රුපියල් 1000ක් පොකට් මනි අතට අරගෙන තියෙන්නේ. නිවෙත් දැන් තමයි හොඳම තැනට ඇවිල්ලා තියෙන්නේ. ඔයාට පුළුවන් ওই රුපියල් 10,000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යනවද? මෙතනින් නතර වෙනවද?
2: හරි නිවෙත් මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ශ්වසන පද්ධතිය ඔක්සිජන් වලින් ක්‍රියා කරන්නේ නාසය නාස ග්‍රසනිකාව ශ්වාසනාලය ශ්වසන පද්ධතියට අයත් වෙන කොටස්. අපේ ප්‍රශ්නේ ශ්වසන පද්ධතියේ ප්‍රධාන ඉන්ද්‍රිය මොකක්ද? එක ආමාශය, දෙක පෙනහළු.
3: එක
4: තප්පර පහ ඇතුළත එක උත්තරයි අපිට දෙන්න පුළුවන්. උත්තර දෙකක් කිව්වා. පළවෙනි උත්තරේ නෙවෙයි හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ. පෙනහළු තමයි හරි උත්තරේ වෙන්න ඕන. අතේ තිබ රුපියල් 1000ක් බෝනස් ප්‍රශ්නට හරියට උත්තර දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා.
2: කමක් නෑ නේ නිවෙත් ආයෙමත් try කරමු නේ දවසක අපි. ජය වේවා.
5: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4ට දැන්ම WhatsApp කරන්න.
1: සියත පොකට් මනි. අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. මේ අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
1: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ
0: අපෝ. ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවා හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ. ඒක සිහි කල්පනාවක් නෑ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
3: සෙනසුරාද උදේ 8ට.
4: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
5: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
4: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
5: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
4: ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
7: 98.2 98.4

0: Good Money. දෙපහ විනාඩි 54යි වෙලාව. දැන් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. කවුද මේ නම කියන බලන්න.
1: දිනෙත්
0: අශේන්. දිනෙත් කොහෙද ඉස්කෝලේ? කොහේනන්ද අපිත් එක්ක කතා කරන්නේ? ජාතික පාසල හොරන්න නේද? ඔන්න දෙවෙනි තරම් කරොත් අපිත් එක්ක හොරන්න නම් තමයි එකතු වෙන්නේ. හරි, ලෑස්ති නේද තරම් කරන්න?
2: ප්‍රශ්න හතරයි තියෙන්නේ, උත්තර දෙන්න තියෙනවා. තප්පර පහක් දෙනවා අපි ඔයාට, ඒ වගේම උත්තර දෙකක් දෙනවා. හොඳට කල්පනා කළා හරි උත්තර තේරුවොත් රුපියල් 5000ම ඔයාගේ අතේ. මේ තමයි ඔයාට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: දිනෙත් මහවංශය කියන්නේ ලංකා ඉතිහාසයේ ලියවෙච්ච හොඳම කාව්‍යයක් නෙමෙයි. 35 වර්ෂ 5 වෙනි සියවසේදී තමයි මේ මහවංශය ලියවෙන්නේ. අපේ පළවෙනි ප්‍රශ්නේ, මහාවංශයේ සඳහන් පරිදි දොරමඩලාව නම් ගමේ ළමා කාලය ගත කරපු රජතුමා කවුද? 1. මහසෙන් රජු, 2. පණ්ඩුකාභය රජු.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට දිනේ දිනා ගන්නවා. අපි එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දින තුන දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකේ. දිලීර කියන්නේ ක්ෂුද්‍ර ජීවීන් විශේෂයක්නේ. දිලීර ඉන්නේ තිටමනේ සහිත අඳුරු පරිසරවල, වගේම මිනිස් සිරුරුවල. අපේ ප්‍රශ්නේ, දිලීර මගින් මිනිසාට බැලඳෙන රෝගයක් වන්නේ 1. පොලියෝ, 2. දද.
2: දෙවැනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා තියෙන්නේ. දැන් ඔයාලට තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ රුපියල් 5000ම දිනා ගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න හැමෝටම භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. අම්ල වැසි කියන්නේ සාමාන්‍ය වැසි ජලයට වඩා අම්ලිකතාවයක් තියෙන ජලයත් එක්ක එන වර්ෂාපතනයක්. අපේ ප්‍රශ්නේ, මේ අතරින් සෞරග්‍රහ මණ්ඩලයේ අම්ල වැසි ඇතිවන ග්‍රහලෝකය මොකද්ද? 1. බ්‍රහස්පති, 2. සිකුරු.
2: සෞරග්‍රහ මණ්ඩලයේ අම්ල වැසි ඇතිවන ග්‍රහලෝකය තමයි සිකුරු. කමක් නැහැ, දැන් ප්‍රශ්න දෙකකට උත්තර දීලා තියෙන නිසා අතේ රුපියල් 500ක් තියෙනවා දිනේ. දැන් ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
1: යම්.
0: හරි දිනේ, මේක තමයි ඔයාට අහමින බෝනස් ප්‍රශ්නේ. ජලයේ අවස්ථා තුනක් තියෙනවා, ඝන, ද්‍රව, වායුනේ. මේ ප්‍රශ්නේ, ජලයේ වායු අවස්ථාව මොකක්ද? 1. පිනි, 2. හුමාලය.
1: හුමාලය.
2: ප්‍රශ්න දෙකකට හරි උත්තර දීලා රුපියල් 500ක් දිනෙත් අතේ තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා ඒ රුපියල් 500 පස්කෝණයකින් වැඩි වෙලා රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්න දිනෙත් පුළුවන් වුණා.
0: දිනෙත් ළඟ ඉඳන් කවුද උදව් කරේ ගෙදර?
1: අම්මා
0: හිටිය, අම්මා උදව් කරේ නැද්ද? හරි කමක් නැහැ. එහෙනම් ආයෙමත් දවසක 5000ම වින් කරමු. ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
4: පොකට් මනි අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
0: දෙපහේ විනාඩි 58යි වෙලාව. දැන් කතා කරනවානේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව ගැන. ස්ථාවර තැන්පතුවක් කියන්නේ ස්ථාවර වෙන්න ඕනේ. අපේ අවුරුදු 15ක් 20ක් වෙන්න පුළුවන්, අවුරුදු 10ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු ජීවිත කාලෙම ඔයා කරන රස්සාව ඉතුරු කරන සල්ලි ටික තමයි ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්නේ. එහෙම නැත්නම් ඔයාට එක පාර අතට එන ලොකු මුදලක් තමයි ෆික්ස් ඩිපොසිට් එකක් ස්ථාවර තැන්පතුවක් විදිහට තමන්ගේ අනාගතය වෙනුවෙන් වෙන් කරලා තියන්නේ. අනාගතය වෙනුවෙන් මුදලක් වෙන් කරනවා කියන්නේ අනාගතේ මොකක් හරි ආයතනයකට බාර දෙනවා කියන එක, ෆික්ස් ඩිපොසිට් එකට බාර දෙනවා කියන එක. ඉතින් මේ අනාගතේ බාර දෙන තැන විශ්වාස ආසවන්ත තැනක් වගේම හොඳම තැනක් වෙන්නත් ඕනේ. ඒ හොඳම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය ස්ථාවර තැන්පතුවකට තියෙන හොඳම තැන. ප්‍රතිලාභ ගොඩක් එක්ක වාසි ගොඩක් එක්ක ලෑස්තලා ඉන්නවා. ඔයාගේ ස්ථාවර තැන්පතුව ඔයාගේ හීන වෙනුවෙන් වෙන්න පුළුවන්, දරුවන්ගේ හීන වෙනුවෙන් වෙන්න පුළුවන්, ගෙදරය වෙනුවෙන් වෙන්න පුළුවන්, මේ ඕනම දෙයකට මේ ස්ථාවර තැන්පතුව තමයි ඔයාට තෝරගන්න තියෙන හොඳම තැන. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව ආයෝජන ක්‍රමය ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.
2: අපි වෙලාවත් මතක් කරන්න, වෙලාව 6:06.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: සීනි අලවේදී සමාගමට අලාපයක් ඌන උපයෝජිත ඉඩම් ආයෝජන අවස්ථා සඳහා විවෘත කිරීමට සැලසු පොලිසියෙන් කිව්වා අර්කේතයක් උඩ බැලඳුරු දරුවන්ගේ රුධිර පරීක්ෂණ පැය 48ක් තුළ සිදු කරන්නයි දැනුම් දීම්
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: 98.2 98.4 දිව

0: Pocket Money. දෙහය විනාඩි හයයි වෙලාව. දැන් ඉන්නවා කතා කරන්න තෙනුත්මි බොරලැස් ගමුවෙන්. ගුඩ් මෝර්නින් තෙනුත්මි. තෙනුත්මි ගුඩ් මෝර්නින්.
1: ගුඩ් මෝර්නින්.
0: තෙනුත්මි අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. තෙනුත්මි ඉස්කෝලේ කොහෙද?
1: ශාන්ත
0: පාවුළු බාලිකා විද්‍යාලය. දැන් තෙනුත්මි මේ ඉස්කෝලේ යාළුවන්ට කියලා දාවේ අද කෝල් එකක් ගන්නවා අපිට කියලා.
1: ඔව්.
0: හරි. ලෑස්ති නේද නම් පන්දම් වින් කරන්න.
2: ප්‍රශ්න හතරටම හොඳට උත්තර දීලා රුපියල් 5000ම දිනාගමු. තෙනුත්මි අපි ඔයාට තප්පර 5ක් දෙනවා. ඒ වගේම උත්තර 2ක් දෙනවා. මේ තමයි ඔයාට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: තෙනුත්මි පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. යෝධයල විශිෂ්ට වාර නිර්මාණයක්නේ. ධාතුසේන රජතුමා තමයි යෝධයල හදන්නේ. අපේ ප්‍රශ්නේ යෝධයල මගින් ජලය රැගෙන යනු ලැබූ වැව මොකක්ද? 1. තිසා වැව, 2. උරුළු වැව.
2: යෝධයල මගින් ජලය රැගෙන යන වැව තමයි තිසා වැව. හරි, කමක් නැහැ. තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: දෙවැනි ප්‍රශ්නේ ඔන්න හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. ඔබ සුවිශේෂී පුද්ගලයෙකි. ඔබට සමාන කිසිවක් මෙලොව නැත. ඔබ ඔබම විය යුතුයි. ඒ ඔබගේ 1. අනන්‍යතාවයයි, 2. ආත්ම විශ්වාසයයි.
2: හරි උත්තරේ වෙන්න ඕනේ අනන්‍යතාවයයි. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තිනවා. මේ ප්‍රශ්නට ඔයා උත්තර දුන්නොත් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න

0: දහම දිනාගම තෙනුත් මේ
1: ජයවේවා
2: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න දරුවගේ 9යි 9යි වසරයි 0711 98 2 98 4ට දැන්ම WhatsApp කරන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය
4: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: මොලේ වුණ. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මතුවුනොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ කියන්නේ මොලය සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වයක්. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිසරදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවය, කෑම අරුචිය, වමනය, පුංචි දරුවෙක්දන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. එතන මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, නැත්තම් ළඟම තියෙන රෝහලට යන්න, අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
1: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උණ, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරුයි.
3: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
4: දින්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩේ. ආම හොරගම් කරා.
5: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකො.
6: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
3: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
8: පුළුවන් නම් මේ බලාසභාවේ තියලා බලන්න කියන්න ඕන.
9: ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න, අපි කරලා පෙන්නන්න.
10: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
11: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
14: Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77

తిలక వర్ధన టెక్స్టైల్స్ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: Money. විනාඩි 22යි වෙලාව. දැන් ඉන්නවා කතා කරන්න තරුෂ. Good morning තරුෂ.
1: Good morning.
0: තරුෂ කොහෙද ඉස්කෝලේ?
1: මාතර රාහුල විද්‍යාලේ.
0: මාතර රාහුල විද්‍යාලේ. හරි. තරුෂ ඉන්නේ කීවසරේද?
1: 10 වසරේ.
0: 10 වසරේ. ලැස්සෙනේ තරම් කරන්න එහෙනම්.
1: ඔව් ලැස්සෙනේ.
2: හරි. තරුෂට ඔන්න ප්‍රශ්න හතරක් අරන් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් තරුෂට රුපියල් 5000කුත් අපි දෙනවා. තප්පර 5ක් දෙනවා හරි උත්තර තෝරන්න. ඒ වගේම උත්තර 2ක් දෙනවා. මේ තමයි ඔයාලට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: තරුෂ ඔන්න බලවෙන ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. අහසේ තරුවල් පිරිලා පොළවේ සුදුමල් පිපිලා මේ පද්‍ය පාඨයේ සඳහන් වන කාලය මොකද්ද? 1. රාත්‍රී කාලය 2. සවස් කාලය.
1: රාත්‍රී කාලය.
2: රුපියල් 250ක් ඔන්න අතට අරගෙන තියෙන්නේ. දැන් තියෙනවා ප්‍රශ්න තව 3ක්. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: තරුෂ දෙවනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ. ඉස්සර ලෝහ කර්මාන්තයේ නියැලුණු ශිල්පීන් හිටියානේ. මානව ශිෂ්ටාචාරයේ දියුණුවට දෙවන්ත දායකත්වයක් මේගොල්ලෝ දැක්වුවා. අපේ ප්‍රශ්නේ ශිලා ලිපිවල ලෝහ වැඩ කරන පුද්ගලයන් හැඳින් වූ නම මොකක්ද? 1. තඹර 2. කම්මාර.
1: කම්මාර.
2: රුපියල් 500ක් මේ වෙද්දිත් ඔන්න අතේ තියෙනවා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: සෝඩියම් ක්ලෝරයිඩ් අකාබනික රසායනික සංයෝගයක්නේ. සෝඩියම් සහ ක්ලෝරීන් එකතු වෙලා තමයි සෝඩියම් ක්ලෝරයිඩ් හැදිලා තියෙන්නේ. අපේ ප්‍රශ්නේ සෝඩියම් ක්ලෝරයිඩ් නම් ලවණය බහුලවම අඩංගු වන ස්ථානය කි? 1. සාගරය 2. මිරිදිය ජලාශය.
2: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන ප්‍රශ්න තුනටම මේ වෙද්දි තරුෂ උත්තර දීලා තියෙනවා. තව එක ප්‍රශ්නයයි තියෙන්නේ තරුෂේ. අපේ බෝනස් ප්‍රශ්නේ. ඔයා හරියට උත්තර දුන්නොත් ඔයාට රුපියල් 5000යි. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න තෝරමුද?
1: හරි.
0: හරි තරුෂ මේක තමයි ඔයාට හම් වෙන අන්තිම ප්‍රශ්නේ. බෝනස් ප්‍රශ්නේ. ලෝකයේ ලොකුම උණුසුම්ම කාන්තාරය තමයි සාහරා කාන්තාරය කියන්නේ. වර්ග කිලෝමීටර් මිලියන 9.2කට වැඩිය භූමි ප්‍රමාණයක් සාහරා කාන්තාරය තියෙනවා. අපේ ප්‍රශ්නේ සාහරා කාන්තාරයේ පිහිටා ඇත්තේ කුමන මහද්වීපයේද? 1. ආසියා මහද්වීපයේ 2. අප්‍රිකා මහද්වීපයේ.
1: අප්‍රිකා මහද්වීපයේ.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි. හරියට උත්තර දීලා ඔන්න ප්‍රශ්න 4ටම රුපියල් 5000ක් තරුෂ දිනා ගන්නවා.
0: අරුෂ විශ්වාසයෙන් උත්තර දීලා රුපියල් 5000ම වින් කරගත්ත මේ දැන් 10 වසරෙණ ඉන්නේ. ඕලෙල් වලට පාඩම් කරනවද?
1: ඔව් පාඩම් කරනවා.
0: ඇයි කොච්චරක් විතර පාඩම් කරනවද?
1: හැමදාම වගේ පාඩම් කරනවා.
0: හැමදාම ෂේප් එකේ පාඩම් කරනවද? හරි අරුෂ එහෙනම් ජය වේවා. යාළුවන්ටත් කියන්න ඕන පරිස්සමින් ඉස්කෝලේ යන්න ඕන.
1: හරි ධන්යවාද ජය වේවා.
2: තරුෂේ විදිහට රුපියල් 5000ක් දිනා ගන්නකොට නංගිල මලීලාට ඔන්න අපි ආයමත් සරයක් මතක් කරනවා. මෙසේජ් එකක් අපිට එවන්න. අපි ලෑස්ති ප්‍රශ්න හතරක් අහලා රුපියල් 5000ක් දෙන්න. 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර එක.
0: රයිට්. ඔය සේරමත් එක්ක අපි මතක් කරා සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජනය ගැන. විශ්වාසයේ වගකීම අතින් 100%ක් තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය. ඒ වගේම ප්‍රතිලාභ පොලිය මෙතනොත් හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය. කියන්නේ වසරක් කල්පිරණ කොට ඔයා දාලා තියෙන මුදලට පොලිය හැදෙනවා 10.5%. මේ වෙනස් වෙනවා වසර දෙකක් යනකොට, වසර තුනක් යනකොට, ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. මේ විදිහට ලෑස්ති කරලා තියෙන ප්‍රතිලාභ වාසි ගොඩක්. ඉතින් ඔයාගේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය, මුදල් ආයෝජනය කරන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් කියලා කියන්නේ. ස්ථාවර තැන්පතුවක් ෆික්ස් ඩිපොසිට් එකක් දානවා කියන්නේ අපේ ජීවිතේ ස්ථාවරවම අපි ඒ මුදල මත රඳා පවතිනවා කියන එක. ඉතින් මේ හැම දෙයකටම තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර ගිනුම ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනමක්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: උණ වැළඳුණු දරුවන්ගේ රුධිර පරීක්ෂණ පැය 48ක් තුල සිදු කරන්නයි දෙනුම් දීම්. සීනි අලවියදී සමාගමට ආලාපයක්. බොරතල් මිල යළි වෙනස් වෙයි. නවසීලන්තයේ පරදා ශ්‍රී ලංකා කන්තා කඩෑමට විශිෂ්ට ජයක්.
0: දේශීය සියත. Local news on Seatha.
1: රන්දවම් බහරේ පසුවන හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී සුරේෂ් සලේ වෙත කොළඹ ජාතක රෝහල තුළ ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දී ඇති බව රජය පවසනවා. සෞඛ්‍ය මාධ්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ඔහුට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව සිදු කරන බවයි. සුරේෂ් සලේ හමුවීම සඳහා ඥාතීන්ට අවසර දී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. ඔහු සඳහන් කළේ සුරේෂ් සලේට ආහාර ලබා දීම සඳහා ඥාතීන්ට අවස්ථාව දී ඇති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ අතරංගුවට ගෙන තිබුණා. මේ අතර තමන් අතරංගුවට ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභ්‍යාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයායි. පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් තමන්ව අතරංගුවට ගැනීම සහ රදවා ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් කළා. දරුවෙකුට උණ රෝගය වැළඳුණොත් පැය 48ක් තුළ රුධිර පරීක්ෂාවකට යොමු විය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ පැවසුවේ එමගින් ඩෙංගු ආසාදිත දරුවන් කඩිනමින් හඳුනාගත හැකි බවයි.
2: මේ කාලේ වැදගත්ම දේ තමයි, ඒ කියන්නේ පැය 48ක් සම්පූර්ණ වුණාම දරුවෙකුට උණ ගැනීම, වෛද්‍ය උපදෙස් පතන්න ඕන, ඒ වගේම රුධිර පරීක්ෂණයකට යොමු වෙන්න ඕනේ ඩෙංගු රෝගයද කියලා බලන්න. මොකද රුධිර පරීක්ෂණයකින් විතරයි අපිට ඩෙංගු ගැන සැක කරන්න පුළුවන්. මොකද ඒක සාමාන්‍ය වෛරස්ුණයක් වගේ තමයි අපිට මේ දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සමහර වෙලාවට අපි තාම දකිනවා දරුවෝ මේ දවස් 3-4 ගිහිල්ලත් රුධිර පරීක්ෂණ කරන්නේ නැතුව අසාධ්‍ය තත්ත්වෙන් රෝහලට යනවා. එතකොට අපිට ඒ දරුවෝ බේරගන්න පොඩ්ඩක් අපහසු වෙනවා. ඒක නිසා හරිම වැදගත් පැය 48 සම්පූර්ණ වෙනකොට
1: වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,232ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 24ක්. අද නගරාශ්‍රිත ප්‍රදේශ අවහිර වූ කානු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන, බස් නැවතුම්පල ඇතුළු සියලු පොදු ස්ථාන පිරිසුදු කිරීමට නියමිතයි. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබරණ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පැවසුවේ ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ රතු නිවේදන නිකුත් කළ පරිශ්‍ර පරීක්ෂාවට නැවත සෞඛ්‍ය නිලධාරීන් පැමිණෙන බවයි. එම අවස්ථාවේදී නිසි පියවරගෙන නොතිබුණහොත් නීතිමය පියවර ගන්නා බවද වැඩබරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
3: සමහර ආයතන වලට, පරිශ්‍රවලට, මුද්‍රවස්ත වලට රතු නිවේදන දෙනවා. ඒ කියන්නේ ඒ අයගේ මේ විශාල ප්‍රමාණයක් ඩෙංගු මතුරුවන් බොවන ස්ථාන ඒ පරිශ්‍රයේ තියෙන නිසා. ඒකට ඒවා ඊගාවට එනකොට නොතිබුණොත් එහෙම, එතකොට මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා. ඉතින් නීතිමය ක්‍රියාමාර්ග ගත්තාම විශාල ගැටලුවක් වෙනවා.
1: දුඹුරු සීනි කිලෝවක් අලවියේදී ලංකා සීනි සමාගමට අලාභයක් සිදුවන බව එහි සභාපති වසන්ත අතුල කුමාර පවසනවා. ඔහු සඳහන් කළේ දුඹුරු සීනි ආනයනයක් සිදු නොවන බවයි. ලංකා සීනි සමාගමට මෙම වසරේද ලාභ ඉපැයිය නොහැකි බව සභාපතිවරයා සඳහන් කළා. පසුගිය වසරේද සමාගම රුපියල් මිලියන 2900කට ආසන්න අලාභයක් ලබා ඇති බවයි ඔහු සිත ප්‍රවෘත්ති වෙත පැවසුවේ. 2021, 2022 සහ 2023 වසරවල ලංකා සීනි සමාගම ලාභ උපයා තිබුණා. මෙවන විට සමාගමේ සිටින අතිරික්ත සේවකින් සංඛ්‍යාව 1300ක්. මෙරට සීනි අවශ්‍යතාවෙන් 12%ක් ලංකා සීනි සමාගමෙන් නිෂ්පාදනය කරන බවයි එහි සභාපති වසන්ත අතුල කුමාර සඳහන් කළේ.
4: අපි ආයතන 4ක්නේ තියෙන්නේ, සෙවනගල, පැලවත්ත, ඊට පස්සේ ඇත්තිමලේ, අනිත් පැත්තෙන් ගල්ඔය. මේ හතරම එකතු වුණාම ඇත්තම ලංකාවේ අවශ්‍යතාවයෙන් 12%ක වගේ ප්‍රමාණයක් තමයි සීනි නිෂ්පාදනය කරන්නේ. එතකොට ඇත්තටම අනිත් ටික ඇස්සර පිටරටින් ගේන්නම සිද්ධ වෙනවා. එකම දේ තියෙන්නේ අර නිෂ්පාදන පිරිවැය වැඩි වෙච්ච හින්දා ඒ පිරිවැයත් එක්ක අපි ඉස්සරහට යන්නේ කොහොමද කියන එක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. 320ක විතර වියදමක් අපිට යනවා සීනි කිලෝ එකක් හදන්න. 105ක් වගේ ගානකට තමයි අපි දැනට අලෙවි කරන්නේ. ඒ සීනි කිලෝ එකකින් අලාභයක් තියෙනවා.
1: මේ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 338.22ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 328.29ක්. ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 241.10ක් ලෙස දැක්වුණා. එහි ගැනුම් අනුපාතය රුපියල් 229.41ක්. මෙරට වැඩිම විදේශ ප්‍රේෂණ වාර්තා වූ මාසය බවට පසුගිය මාසය පත් වූ බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු සඳහන් කළේ විදෙස්ගත ශ්‍රමිකයින් පසුගිය මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 887ක් මෙරටට යොමු කර ඇති බවයි.
5: අද පෙරදිග යුද්ධයක් ඇති වෙලා තියෙද්දිත් ඔබ රටට මුදල් එවනු. පළමුණු මාස 4 ඇතුලේ ඩොලර් බිලියන 3.9ක් ඔබ ලංකාවට එවුවා. මේ මැයි මාසේ තමයි ලංකාවේ ඉතිහාසයේ ඔබ වැඩියෙන්ම මුදල් එවපු මාසෙ. ඩොලර් මිලියන 887ක් ඔබ පහුගිය මැයි මාසය තුළ ශ්‍රී ලංකාවට එවලා තියෙනවා. ඒ කියන්නේ බිලියනකට ආසන්න මුදලක්. අද ලෝක යුදමය තත්ත්වයක් ඇතුළෙත් අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත්ව ගෙනියන්න ඔබේ දහඩිය මහන්සිය අපිට විශාල රුකුලක් වෙලා තියෙනවා.
1: රජයේ ඌණ උපයෝජිත ඉඩම් නව ආයෝජන අවස්ථා සඳහා විවෘත කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. ඒ රජයේ ඉඩම් ආඥාපනතට සහ ඉඩම් සංවර්ධන ආඥාපනතට අදාළ අවලංගු කළ යුතු චක්‍රලේඛ අවලංගු කරමින් නව චක්‍රලේඛ නිකුත් කිරීමට පත් කළ චක්‍රලේඛ සංශෝධන කමිටුව සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවතුනේ ජනාධිපති කාර්යාලයේදී. රජයේ ඉඩම් ඌණ භාවිතය මගහරිමින් කාලයට ගැලපෙන පරිදි නව ප්‍රතිපත්තියක් සකස් විය යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. මේ අතර 2026-2030 කාල සීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බාර දී තිබෙනවා. සැලැස්ම ඉදිරිපත් කර ඇත්තේ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම වෙනුවෙන්. ආණ්ඩුවේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ සාකච්ඡාවකට එක්වෙමින්.
6: තවමත් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා අර නැති වුණු ටකරමට ලක්ෂ 10 ලැබෙන. ජනතාව මෝඩයෝ ගානට දාලා ලක්ෂ 220ක් මේ රටේ ඉන්නේ මෝඩයෝ කියලා හිතාගෙන බොරු කියලා රැවට්ටු. බොරු කියලා ජනාධිපති වෙන්න පුළුවන්. බොරු කියලා 3-2ක් ගන්න පුළුවන්. බොරු කියලා පළාත් පාලන මැතිවරණ දිනන්න පුළුවන්. හැබැයි ඔකට පැපැත්මක් නැහැ. බොරුවට ආයු කාලයක්. මම නම් හරිම සතුට වෙනවා. ඇත්ත කතා කරලා අපි ගෙදර ගියා. බොරු කියපු අය රජ වෙලා ලක්ෂ 220ක් අනාත කරා.
1: ඇතැම් නිලධාරීන් පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කළේ.
7: රටේ නීතිය හැමෝටම එක වෙන්න ඕන. අධිකරණයක් පිළිබඳව අපි විශ්වාස කරනවා. හැබැයි අධිකරණයට කරුණු දක්වන පොලිසියේ සමහර නිලධාරීන් පිළිබඳව අපිට විශ්වාස නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට තමන් මාලිමාවේ පාක්ෂිකයෙක් කියලා ලබා දීපු අයගේ ඒගොල්ලොන්ගේ ඒ කරුණු දැක්වීම පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ. අපි විශ්වාස කරනවා අධිකරණය රටේ ස්වාධීන අධිකරණයක් තුළ සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
1: කවර තරාතිරම කායකුවද නීතිය නිසි පරිදි ක්‍රාත්මක වන බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කළේ.
8: සලේ හින්දා සමහර කට්ටිය සැලේ වෙලා තියෙන්නේ. ඉල්ලන එකෙන්ම පේනවා, සද්දෙන්ම පේනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක අධිකරණයේ තීන්දුව කරයි, නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය තීන්දුව කරයි. ඉතින් ඒක ගෝඨාභය රාජපක්ෂ වෙන්නත් පුළුවන්, වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. වැරදිකාරයෙක් නම් ඒකට ආයේ කොන්දේසියක් මොකුත් නැහැ. ඉතින් නීතිය ක්‍රියාත්මක වෙනවා. වැරදිකාරයෙක් වුණොත් ඉතින් අනිවාර්යෙන් යන්න ලෑස්තිලා ඉන්න කෙනෙක් තමයි කියන්න තියෙන්නේ.
1: පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ආණ්ඩුව පියවරක් ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
9: පිටදී මේ රටේ තැන් තැන් වල ගියාම මිනිස්සු අම්බෙනවනේ. මේ තියෙන තෙල් වියදමත් එක්ක ට්‍රිවිල් එක හයර් එකක් දුවන්න බෑ. ඒ වගේම හයර් ප්‍රමාණය ඉතාමත් ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ආණ්ඩුවට අවශ්‍ය නම් රුපියල් ත්‍රිලියනයක් ගිණුමේ තියෙනවා. යම් ක්‍රියාමාර්ගයක් ගත්තොත් හොඳයි. එහෙම නොවුනොත් ඉතින් ආණ්ඩුව පොහොසත් රටක් කෙසේ වෙතත් දුප්පත් මිනිස්සු ඉන්න රටක් නම් හදයි. ආණ්ඩුව අය නම් පොහොසත් වෙයි. ඉතින් ඒක අපි දකින්නවනේ දැන්.
1: ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ජනතාව අතර සැකයක් හටගන්නා බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික සඳහන් කළේ.
10: ආවතරංගුවට ගන්න එපා කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා මේ උසාවියෙන් ඉල්ලනකොට ඒක තුලින්ම මං හිතන්නේ අපිට සැකයක් ජනිත කරනවා. ඒ කියන්නේ අපි දැන් නැතුනට ඒගොල්ලෝ දන්නවා ඇතිනේ. මොකද ඒගොල්ලන්ගේ ගෝලියෝ මීට කලිනුත් පිළිවෙලක් කිව්වා. මට මතකයි සමහරట్లా මෙයා ගන්න යන්නේ කියලා. ඒක අපි දැන් නැතුනට සමහරකට ඒ වැඩේ කරන්න සම්බන්ධ වෙච්ච මිනිස්සු මම හිතන්නේ දන්නවා මොකක්ද උනේ මොකක්ද කරේ කියලා.
1: පොලිස් ස්ථානවල සේවා සම්බන්ධයෙන් මහජන අදහස් පැමිණිලි සහ යෝජනා ලබා ගැනීම සඳහා QR කේතයක් හඳුන්වා දී තිබෙනවා. එනම් කර ඇති ශ්‍රී ලංකා පොලිස් කොමියුනිටි ෆීඩ්බැක් පෝර්ටල් නමින්. සියලු පොලිස් ස්ථානවල QR කේත පෝරෝ ස්ථාපිත කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දුන්නා. ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ්බඩවියට පිවිසීමෙන්ද මෙම සේවාව සමග සම්බන්ධ විය හැකි. ඊට ජනතාව ලබා දෙන අදහස් විශ්ලේෂණය කරමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීම අරමුණ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. ඇමරිකාව සහ ඉරානය එකඟ වූ ගිවිසුමෙහි සම්පූර්ණ ලේඛනය බැලීමට ඊශ්‍රායලය කළ ඉල්ලීම ඇමරිකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමරිකානු උපජනාධිපති ජේඩී වැන්ස් සඳහන් කළේ ගිවිසුම නිවරදි සහ නිල වශයෙන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින් මෙතෙක් එය ප්‍රසිද්ධියට පත් කර නොමැති බවයි. අරාබි සහ මුස්ලිම් සමාජය පවතින සංවේදීතාවයන් සැලකිල්ලට ගනිමින් මෙතෙක් එම ගිවිසුම ප්‍රසිද්ධ නොකළ බවද ඔහු පැවසුවා. ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කළේ මේ අවසාන ගිවිසුමක් නොවන බවයි. ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡා සඳහා සකස් කළ රාමුවක් ලෙස මෙම ගිවිසුම සැලකිය හැකි බවයි ඇමරිකානු බලධාරීන් පැවසුවේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමග එකඟ වූ ගිවිසුමෙහි සම්පූර්ණ ලේඛනය දින කිහිපයක් තුළ ප්‍රසිද්ධියට පත් කරන බවයි. එය හෙළිකිරීමට සුදුසු අවස්ථාවක් එනතුරු බලා සිටින බවයි ට්‍රම්ප් සඳහන් කළේ. මාධ්‍ය හමුවක් පවත්වා එම ගිවිසුම්ගත ලේඛනය තමා විසින්ම කියවා පැහැදිලි කරන බවද ට්‍රම්ප් පැවසුවා. ඉරානය සහ ඇමරිකාව අතර සම ගිවිසුමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උපජනාධිපති ජේඩී වැන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් බාගර් ගලී බාෆ් ඔන්ලයින් ක්‍රමයට අත්සන් තබනු ලැබුවා. ලබන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී නිල වශයෙන් ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි. එදින සිට හෝමු සමුද්‍ර සන්ධිය විවෘත වන බවද ඉරානයට පරවා තිබූ නාවික අවහිරතා එදින සිට ඉවත් වන බවද ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළා. මෙ අතර බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 79.41 ලෙසයි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 76.5 ලෙස සටහන් වුණා. රුසියානු යුද නෞකාවක් මගින් බ්‍රිතාන්‍ය නෞකාවකට වෙඩි තබා තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ අනාරක්ෂිත ලෙස බ්‍රිතාන්‍ය නෞකාව ගමන් කිරීම හේතුවෙන් සංඥා දැල්වීමක් ලෙස වෙඩි තැබීම් සිදු කළ බවයි. වෙඩි ප්‍රහාර හේතුවෙන් කිසිවෙකුට හානියක් සිදුව නැහැ. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නෞකාවේ සිටි පිරිස විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ රුසියානු වෙඩි තැබීම මගින් සියල්ල අවධානමට ලක් කළ බවයි. චෙක් ජනරජයේ පැවති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශෝරතාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා. එහිදී ඔහු වාර්තා කළ තුර මීටර 86.57 ලෝක මලල ක්‍රීඩා සංගමේ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම අනුව රුමේෂ් තරංග තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා. පන්දුවර විස්ස කාන්තා ලෝක කුසලානයේ නවසිලන්තය සමග පැවති තරගෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමි වුණා. තරගය පැවැත්වුණේ සතම්ටන් හිදී. කාසිය වාසය දිනා පළමු පන්දුවට පහර දුන් නවසිලන්ත ක්‍රීඩකවන් නියමිත පන්දුවර විස්ස අවසානයේ කඩුලු 6ක් තැවී ලකුණු 150ක් රැස් කළා. ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකවන් පන්දුවර 19යි පන්දු 4ක් අවසානයේ ලකුණු 153ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේ කඩුලු 5ක් පමණක් දැවී සිටියදී. නිලක්ෂක සිල්වා නොදවි ලකුණු 54ක් රැස් කළා. යලිසිරස්තල උණවැළඳුණු දරුවන්ගේ රුධිර පරීක්ෂණ පැය 48ක් තුළ සිදු කරන්නයි දැනුම් දීම්. සීනි අලවියේදී සමාගමට ලාභයක්. බොරතෙල් මිල යලි වෙනස් වෙයි. නවසිලන්තයේ පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්. සියත උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එත ක්‍රඳි සිටින්න පෑන් පෑපුවත් සමක.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: sound. Music වලින් වෙනස් විදිහේ වැඩ කරන new generation එකේ talented musician කෙනෙක් තමයි Ravi Royster.
1: ළඟදී ආ සින්දු දෙකක්ම රිලීස් කළා.
2: හුස්ම ගන්නට අමතකයි වගේ ගැස් මහ දෙකේ රිද්ම කින්නසේ සියු ළඟ සසලේ උයරතෙන් ඉලි පහසින්.
3: අංජලි රත්න අයගේ සරණි මූවී එකේ තිබුණක් ප්‍රොඩියුස් කරා. ඉතින් ඒක new channel ශ්‍රීමාන්. එතකොට ඒකේ music එකත් එක්ක මේක මගේ film song වලින් දෙවනි film song එක.
4: සඳලි
0: හදන්න AI යූස් කරාද?
3: ගොඩක් අය කතා කරලා තිබ්බ මේක AI සින්දුවක් කියලා. මේක ඇත්තම AI සින්දුවක් නෙමෙයි. මේක මම හදපු සින්දුවක්. හැබැයි මේක මියුසික් වීඩියෝ එක අපි AI වලින් තමයි කරේ. බාති මල්ලි
1: දැන් ඉතින් නන් ස්ටොප් සින්දු රිලීස් කරනවා නේද?
3: ඉස්සරහට මගේ තව ගීත තුනක් එන්න තියෙනවා. එකකින් එක ගීත එක දැන් වැඩ ඉවරන ගමන් තියෙන්නේ.
0: Thank you Ravi.
3: Thank you so much Ida. Dayanu yo.
0: Talk of the town.
5: I want it that way.
0: ලෝකේ මියුසික් වෙනස් වුණා. අලුතින් ට්‍රෙන්ඩ්ස් හැදුණා.
1: හැබැයි අපි කාලෙකට කලින් අහපු මැජිකල් වොයිසස් තාමත් එහෙමයි.
0: බොටල් අප්. ඒ තමයි බැක්ස්ට්‍රීට් බොයිස් ලගේ නිව් ජෙනරේෂන් එක ටාගට් කරලා කරපු අලුත්ම සෝන් එක.
6: Line line struck my body to the room get out the way.
1: Paw Patrol the Dino movie කියන animated film එකට තමයි එයාලා මේ සෝන් එක කරලා තිබ්බේ.
0: මියුසික් වීඩියෝ එකේ බැක්ස්ට්‍රීට් බොයිස් ලා animated characters එක act කරනවා අපිට බලා ගන්න පුළුවන්.
1: බොටල් අප් කියන්නේ ජෙනරේෂන් දෙකක් මියුසික් වලින් කනෙක්ට් කරන පාලමක් කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the town.
7: 98.2 98.4

පුරා අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න ලොව හොඳම කල්චගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනා කිම්පිරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM. This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසී ප්‍රමුඛයා.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. මේ අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
2: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
1: ඔව් ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවා හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ. ඒක හිත සී කල්පනාවක් නෑ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
4: සෙනසුරාද උදේ 8ට.
5: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පෝස්ටර් අලවන්නේ නේද?
6: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
5: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
6: ආ, මේක නම් ඉතින් මේ පෝස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
5: ඈ?

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
1: මමීස් පොකට් මනී
2: මාෂි, අපි කරන පුංචිම වැඩේ වුණත් අපි හරි ආදරෙන් කරොත් එහෙම ඒ වැඩේ ඇතුලේ අපිට තව අවස්ථා හම්බෙනවානේ.
3: අනිවාර්යයෙන්ම අද දවසේ කරන්න තියෙන මොන වගේ වැඩක්ද? එක පුංචි වැඩක් වෙන්න පුළුවන්. ඒ වැඩේට ලොකු ආදරයක් දුන්නොත් අපිට ඒ වැඩේ මහන්සියක් නැතුව කරන්න පුළුවන් රවිෂ්ක.
2: ඔන්න අද දවසේ මමිස් පොකට් මනි සෙග්මන්ට් එකේ අපිත් එක්ක කතා කරන්න සම්බන්ධ වෙලා ඉන්නේ ඉන්දු නුවර ඉඳන්. ගුඩ් මෝර්නින් ඉන්දු. ඉන්දු ලෑස්ති නේද තරඟ කරන්න?
3: ඉන්දු ඔෆිස් යන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි ඉතින් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා ඉන්දු. අපි ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ම දිනාගමු. මේ තමයි ඉන්දුට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: ඉන්දු, පහුගිය දවසක ඉලෝන් මස්ක් ලෝකේ පළවෙනි ට්‍රිලියනපතිය වුණානේ. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. ඉලෝන් මස්ක් සතු SpaceX සමාගම තමයි අභ්‍යවකාශයට රොකට්ටුවක් යවපු මුල්ම පුද්ගලික සමාගම. ඉලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් ට්‍රිලියන 1.1කටත් වඩා වැඩි. අපේ ප්‍රශ්නේ, මේ අතරින් ඉලෝන් මස්ක් සතු සමාගමක් නොවන්නේ? 1. X සමාජ මාධ්‍ය, 2. ChatGPT.
3: ඉන්දු, හරි උත්තරේ වෙන්න ඕනි ChatGPT. වර්තමානයේ ChatGPT සමාගමේ ප්‍රධානම ආයෝජකයා වන්නේ Microsoft ආයතනය. ඉන්දු, තව ප්‍රශ්න තුනක් ඉතිරි වෙලා තියෙනවා. අපේ ප්‍රශ්න තුනට උත්තර දෙමු. මේ තමයි ඔබට ලැබෙන දෙවැනි ප්‍රශ්නය.
2: ලෝකේ 8 වෙනි ලෝක පුදුමේ විදියටනේ සීගිරිය සලකන්නේ නේද? ඔන්න දෙවැනි ප්‍රශ්නේ. ලංකාවේ ලෝක උරුම අඩවි 8ක් පිහිටලා තියෙනවා. යුනෙස්කෝව 1982 දී තමයි ලංකාව ස්ථාන 3ක් ලෝක උරුම විදියට නම් කරන්නේ. අපේ ප්‍රශ්නේ, මේ අතරින් යුනෙස්කෝ ලෝක උරුමයක් නොවන්නේ? 1. මිහින්තලය, 2. ශ්‍රී දළදා මාලිගාව.
4: මිහින්තලය.
3: ඉන්දු, දෙවනි ප්‍රශ්නෙට ඔයාගෙන් අපිට හරි උත්තරේ හම්බුණා. රුපියල් 250ක් පොකට් මනි දැන් අතේ තියෙනවා. අපි එහෙනම් යමු 3 වෙනි ප්‍රශ්නෙට.
2: ආසියානු අලින් ජීවත් වෙන රටවල් අතරේ ලංකාවට හිමි වෙන්නේ 2 වෙනි ස්ථානය. ඔන්න 3 වෙනි ප්‍රශ්නේ. දැනට ලංකාවේ ජාතික වනෝද්‍යාන 26ක් ප්‍රකාශ කරලා තියෙනවා. මෙම උද්‍යාන රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 9%ක් විතර වෙනවා. අපේ ප්‍රශ්නේ, මේ අතරින් ලංකාවේ විශාලතම වන උද්‍යානය මොකක්ද? 1. විල්පත්තුව, 2. යාල.
3: ඉන්දු, අපි අහපු ප්‍රශ්නෙට හරි උත්තරේ වෙන්න ඕනි විල්පත්තුව. වර්ග කිලෝමීටර් 1317ක් පුරාවට මේ විල්පත්තු ජාතික වනෝද්‍යානය විහිදිලා තියෙනවා. ඉන්දු, ඔයාගේ අතේ දැන් රුපියල් 250ක් තියෙන නිසා ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නේ යමුද?
2: ඉන්දු, මෙනින්ජයිටිස් රෝගය අහව යන්නත් කලින් ඩෙංගු රෝගය ආයමත් හිසෝසවල තියෙනවා. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙන්නේ වස්නාහිර පළාතේ. ඔන්න බෝනස් ප්‍රශ්නේ. ඩෙංගු වෛරසයේ ප්‍රභේද 4ක් තියෙනවා. ඊඩීස් කියන මදුරුවාගෙන් තමයි මේ ඩෙංගු රෝගය වැළඳෙන්නේ. අපේ ප්‍රශ්නේ, මේ අතරින් මදුරුවන් මගින් බෝවන තවත් රෝගයක් වන්නේ? 1. චිකන් ගුන්‍යා, 2. හෙපටයිටිස්.
3: ඉන්දු, අපි ඔයාගෙන් අහපු බෝනස් ප්‍රශ්නෙටත් ඔයා හරි උත්තරේ තේරුවා. ඒ වගේම හෙපටයිටිස් ඒ හා ඊ වර්ග අපිරිසිදු ආහාර හා ජලය මගින් බෝ වෙන්නත් පුළුවන් වගේම අක්මාවට බලපාන රෝග තත්ත්වයක්. අතේ තිබ්බ රුපියල් 250ක් 250 බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දීලා රුපියල් 1250ක් කරගන්න ඉන්දුට පුළුවන් වුණා.
2: මාෂි, මහන්සියෙන් ඔයා හම්බ කරන සල්ලි අනාගත වෙනුවෙන් ආරක්ෂා කරගන්න එක මේ කාලෙදි සෑහෙන්න වටිනවා. ඒ වෙනුවෙන් තියෙන හොඳම දැන තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමය. දරුවන් ගනාගතේ ඒ වගේම ඔයාගේ හිතේ තියෙන හීන නිවහන ඉදි කරගන්න උනත්, ඔයාගේ තියෙන ඕනම හීනයක් හැබෑ කරගන්න උනත් ස්ථාවර තැන්පතුව තමයි තෝරගන්න තියෙන එකම තැන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.
3: අදත් සුපුරුදු විදිහටම අපි පොකට් මනී දොන්න පොඩ්ඩොන්ට. එතකොට අම්මා කෙනෙකුටත් පොකට් මනී දොන්න. ඉතින් හෙට දවසෙත් ඒ විදිහම තමයි. වෙනසක් නෑ. අපිට මැසේජ් එකක් කියවලා තියන්න කියලා නායමත් සරක් මතක් කරනවා. 0714 151 151.
2: එහෙනම් අපි අදට යන තමයි හදන්නේ. සුබ දවසක්. මම රවිෂ්ක.
3: මාෂී.

0: දැනු මෙෙන් පොකට් මනි දෙනාගන්න දරුවගේ නමයි ගමයි වසරයි පින්දුවයි හත්සේ කොළහයි අනුවටයි දෙකයි අනුවටයි හතරට දැන්ම වට්සප් කරන්න
1: අනුග්‍රහය දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලප්මන් ෆයිනන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර තුනක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයටතේ ශ්‍රී ලංකා මහබැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමගේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙක.

නැති උනාට කමක් නැහැ. ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණ දෙකක් ලබාගෙන සිටිනවා මේ වෙනකොට. ඒ අපේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ තුල. ඉතින් අපේ උණුසුම් සුබපැතුම්. All the best. 7:04 Good morning. අද බදාදා.

0: FM. ඔබ නොදන්න මෙඩිසින්
1: ඔබට ගැළපෙන ව්‍යායාමයක් තෝරාගන්නේ කොහොමද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණුගමගේ සමග.
1: ව්‍යායාම කරන්න උවමනාව තිබුණට, අවශ්‍යතාවය තිබුණට බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ඔබට හරියටම ගැළපෙන ව්‍යායාම

0: ගත යුතු ව්‍යායාම වෙනස් වෙනවා. ඒ නිසා ඔබ ව්‍යායාමයක් තෝරා ගැනීමට කලින් ඒ සඳහා උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.
1: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
2: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ උන රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතේ පවතිනවා රටතොල. එතෙන්දි මෙනින්ජොකොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසකට ලබා දෙනවා. මේ මොලේ උන රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝ වෛරස් කියන මොලේ උන රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝ වෛරස් කියන මේ මොලේ උන රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීම හැකියාවක් මේ මොහොත වෙන විට තියෙන්නේ නැහැ.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි. ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපැදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදියට
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
6: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
7: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
8: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙයි.
9: ඔනර් සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
11: 26 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නිල විකාශක
13: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන Majestica Lanka Tiles.
14: සිරිපෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. එන්ජොයි සුදු පොල් තෙල් ඉතිරි රුපියල් 500යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 300යි. ඩෙල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 185යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ් සිටි
15: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 201 ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112 200 200. Fitch rating A-LKA Outlook stable. යපදින්චි මුල්ල සමගම
16: රැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ලිමිටෙඩ්.

0: Hola, Rudy Maturuni.
1: Hi, welcome.
0: Rumis Padrad, Lamiata.
1: Hari.
0: Darwa. Tavat. Tamat Samartakamak.
1: Hari.
0: Czech Janaraji, Ostrava, Golden Spike, Malal Krida. විවිධ ප්‍රසංගයේදී දක්වලා
1: තිබෙනවා. ඒ කියන්නේ විවිධ ප්‍රසංගය කියලා.
0: ඉතින් විවිධ දේවල් ප්‍රාසංගික ඉදිරිපත් කරන එක නොවේ තමයි ක්‍රීඩා උල්ලේඛ සිදුවන්නේ.
1: හරි හරි.
0: ඒ හෙල්ලවිසි ක්‍රීමේ මාවිතාල උත්සවයේදී
1: හරි.
0: පුදුමාකාර දොරක් මේ දරුවා විශ්ි කරනවා.
1: කොච්චරද මේ
0: සංධාග මණ්ඩලයට හෙල්ල හොයාගන්න බැරි වෙනවා.
1: හා
0: මෙදා පොටි මීටර් 86.57 මේ දරුවා මේ විසි කිරීමේ උත්සවයට සහභාගි වෙලා විසි කරලා තියෙනවා.
1: විසි කකලා. ඕකේ.
0: මේ දරුවාම රෝමන් ඩයිමන්ඩ් ලීග් උත්සවාකාරින් පැවැත්වුණු උත්සවයේදී මීටර් 92.62 විසි කරපු දරුවෙක්. ඉතින් මේ ළමයාට මොකෑ වුණේ?
1: මෙබර කීයද?
0: 92.62 හෙල්ල ඈතර විසි කිරීමේ ළමයා.
1: හරි.
0: මේකදී 86.57 විසි කරනවා. මොකද්ද මේ ළමයාට ඇස්වහන වැදුණා? මොකද්ද මේ ළමයාට? මේ ළමයාට ගෝල් මෙඩල් එක හම්බුණා. නමුත් මේ ළමයාට ඇස්වහන වැදුණා දේ. අපි මාත්‍රෙන් ගහලා ඇස්වහන මේ ළමයාට පුත්තන් ටෝමනාවයි. එහෙම නෙමෙයි.
1: හරි.
0: හැම රේස් එකේදීම වර්ල්ඩ් රෙකෝඩ් තියන්න යන්නේ නැහැ.
1: ඔවුනේ.
0: ඒ බනිස් වලට ඒ කෙහෙල් ගිරි කියලානේ කතාව තියෙන්නේ.
1: හරි ඔකේ.
0: නේද? ඒ වැඩේ විදිහටයි වැඩේ යන්නේ.
1: මේකට ඉනෆ් මේ ගාන. මේ තරඟාවලියට.
0: තේරුණාද?
1: Yes okay.
0: ඉතින් මේ තරඟාවලියට ඔය ඇති. හැම රේස් එකම දුවන්නේ නැහැ දක්ෂියෝ.
1: හරි.
0: හැම රේස් එකම දුවන්නේ නැහැ. ඒ ප්‍රමාණයට දුවන්නේ. මදුරුවට මෝල් ගහෙන් ගහන්න. මේවක් ඇහිලා වෙන මිනිස්සු තරහ වෙනවා. මේ මදුරුවට මෝල් ගහෙන් ගහන කතාව තියෙනවා නේද? ඒව ඇහුනම වෙන මිනිස්සු තරහ වෙනවා මාත් එක්ක. නෝම වම් පරණ කතාවක් කියලා නයි වෛරයක් ඇති වුණා.
1: යන්තම් ඒක සම්පතේකට පත් කරගෙන
0: පත්ුණා විතරයි දැන් ආයි පාරක් මදුරුවට මෝල් ගහසින් නිරුවා.
1: වංගෙඩියෙන් කියමුක මේ පාර.
0: මෝල් ගහට වඩා බරයි නේ බල වංගෙඩිය.
1: ඒක ලොකු වැඩියි
0: නේද?
1: හරි.
0: ඉතින් අපේ මේ රුමේස් දරුවා මේ හෙල්ලෙන්නම් සාල විස්කම්පාන ආකාරය පෙනියනවා.
1: yes අනේ හරිම සතුටුයි.
0: දැන් මේ රුමේස් දරුවා ලංකාවට ආපුවාම එයාව ජනාධිපති කරන්න යන්න එපා. එයාට ඒ ක්‍රීඩාව කරගෙන ඉන්න දෙන්න. පොඩ්ඩ මොන හරි කරා නම් ජනාධිපති කරමු, අගමැති කරමු කියලා පටන් ගන්න.
1: ඔව් එච්චර යට ඕනේ
0: නැහැ. ඕනේ. ඊළඟට දුනු ඊතාටිය කරන් දුන්නා නම්
1: හොඳටම
0: ඊදම් කළා ඇති ස්පොන්සර්ෂිප් එකක් දෙන්න.
1: ඔව් අනේකනේ
0: ලංකාවෙ ඉන්න ඔහෙම කරන්න පුළුවන් ආයතන. අපිට කියන්න අපි කැමති ස්පොන්සර්ෂිප් එක ලබා දෙන්න කියලා මේ දරුවාට
1: දන්නන්න.
0: අපිට අපි කෝඩිනේට් කිරීමේ
1: හරි
0: කෝඩිනේට් කිරීමේ වගකීම අපි සියත ආයතන විදිහට බාර ගන්න සූදානම්.
1: මාදු දෙත් මැසෙන්ජර් එක දැම කන්ග්‍රැචුලේෂන්ස් මල්ලියා කියලා.
0: ඒකෝල්ලවත් අල්ලලා තියෙන්නේ.
1: තාම රිප්ලයි එකක්නේ.
0: තපහකට ගණන් අරන්නේ.
1: නෑ ගුඩ් මෝර්නින් ඒවට දාලා තිනවා මේ කන්ග්‍රැචුලේෂන්ස් එකන.
0: වැරදි දන්නේ නැහැ ටයිප් කරලා තියෙන. සිංහලෙන්ද ගහුවේ කන්ග්‍රැචුලේෂන්.
1: ඉංග්‍රීසි ඉංග්‍රීසි.
0: තින් යතර අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් විශිෂ්ට ප්‍රතිහරණයක් දක්වලා ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ
1: හරි
0: ඉදිරියට එනවා.
1: හුරේ හුරේ.
0: ඉතින් අපි මෙන්ස් ක්‍රිකට් එකත් කාන්තාවෝ දම්මලම ගෙස්.
1: ඒකත් දිනලා කියලා කියන්න යනවා කියලා මේ ගැම්මට.
0: මේ අපේ මං කියන්නේ ඒ තරඟ ටිකත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම දාලා ගැස්සුවොත් මොකද කියලා තමයි මට එහෙම හොඳ නැද්ද කියලා තමයි
1: අහන්නේ මේ.
0: හැබැයි වාගර කතාව ක්ලැසික් එක.
1: මොකද ආ තාමත් එහෙමයිද?
0: ඔයා කියන්න මේ අපේ ක්‍රිකට් කණ්ඩායම වැරදිලා කියලා කියන්නේ මම සින්දු
1: කියන්නේ.
0: අනේ මට. කියනවා කියනවා
1: ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දියා කොටුවන් සමග පැවති තරගයේ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම පරාද වෙලා තියෙනවා තරගාවලි පරාදයක්.
0: තාමත් එහෙමයි. විසුමක් නෑ.
1: මොකද ශ්‍රී ලංකා ක්‍රිකට්
2: තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ කවුරු ආවත් කිසි වෙනසක් නෑ ඒ වුණාට ආයි ළඟ තරඟ වලට යයි යයි යයි හපි සෙනසිල්ලේ යයි යයි යයි
1: හැබැයි ශ්‍රී ලංකාවේ තියන්න ඕනේ නැත්නම් ඉතින් පිටරට තිබ්බට යන්න බෑනේ
2: ක්‍රිකට් මට එපා මට තියනවා හෙල්ල
1: හා ඔකේ
2: හෙල්ල ඇනුනා දැන් හෙල්ල කකුල ඇනුනා දැන් හෙල්ල අපිට අපි හෙල්ලට හෙල්ල අපිට අපි හෙල්ලට
1: අපිට එහෙම තියෙන්න ඕනේ මානසිකව එක නේද
2: මං හෙල්ලෙන් තන්දි ඉල්ලන්නේ හෙල්ල අපිට අපි හෙල්ල
1: අමෝ
2: එළමයා ජනාධිපති කරන්න ඒව කරන්න ඒව කරන්න යන්න එපා හොඳේ එළමයා නියම තැනක ඉන්නවා අවශ්‍ය තැනදී දක්ෂතාවය දක්වන කාගේවත් ඇප්‍රුවල් වලට අපි වැඩ කරන්නේ නැහැ කියලා අපි සාමාන්‍යයෙන් කියනවා
1: හරි
2: ඒනට ජීවිතේ එහෙමම නෙවෙයි අපි කාගෙන්වත් හොඳක් නරකක් අහන්න බලාගෙන නෙමෙයි වැඩ කරන්න ඕනේ අපි අපේ අරමුණට යන්න ඕනේ කියලා එහෙම නිකන් පොත්වල එහෙම තියෙනවා
1: තියෙනවා අම්මෝ තියෙනවා
2: නේද දැන් ඔයා ගෙදරට අඳින්නේ කොහොමද ගෙදරට අඳින්නේත් ඔහොමද නෑ
1: වෙන ඇඳුම් නිකන් ගෙදරට අඳින ඇඳුම් කියලා જાතියක් තියෙනවනේ
2: මොන වගේ ඇඳුම්ද ඔයාගේ ගෙදරට අඳින්නේ
1: පහසු ඒවා ඉරිච්ච ඒවා
2: ආ ඒවා ඊට වඩා ඔහොම ගෙදරට ඇඳන් ඉන්න පුළුවන් නේ ඕන්න කිතමරලා හිටියයි කෙනෙක් ගෙදර ඇයි ඔයා ගෙදරට කිතමරලා ඉන්නේ නැත්තේ
1: ඇත්තරයි
2: ඇයි ඔයා එළියට එනකොට කිතමරාගෙන ඉන්නේ
1: අනිත් අයට පේන්නනේ
2: ඉතින් අපි හැමෝම එහෙමයි
1: හරි
2: අපි වැරහෙලි කඩමාළු ඇඳන් එළියට එන්නේ අපි ජීවිතේ කොච්චර නැහැ කිව්වත් අනිත් මිනිස්සුන්ගේ අප්‍රෝල් එක බලනවා
1: යස්
2: අනිත් මිනිස්සු අපි දිහා බලලා මොනවා හිතයිද කියලා බලනවා මේක හොඳ පැත්තක් තියෙනවා
1: හරි
2: අපි පිස්සෝ වගේ පාරේ යන්නේ නැහැ මීහරක් වගේ වාහන ගේට්ටු ඉස්සරහා දොරවල් ඉස්සරහා බිස්නස් එකක් කරන මිනිහෙක්ගේ කඩයක් ඉස්සරහා මීහරක් වගේ වාහන අපි නවත්තන්නේ
1: නැහැ හරි ඔකේ
2: ඇයි
1: තව මිනිහෙක්
2: අනිත් මිනිස්සු මොනවද හිතයි අනිත් මිනිස්සු මොනවාරි අපි ගැන හිතයි මේ කඩේ මිනිහා මොනවා හරි අපි ගැන හිතයි මේ ගෙදර මිනිහා ගේට්ටු අරිනකොටම බලිය වාගේ අපේ වාහනේ ගහලා තියෙන මේ මීහරක් ගිනියම දැකලා
1: හරි ඔකේ
2: ඒක මොනවා හරි හිතයි
1: ඕ
2: ඇත්තටම අපි වැරදි නොකරන්නේ වැරදි නොකර ඉන්න උත්සාහ කරන්නේ අනිත් අයගේ අප්‍රෝල් එක බලාගෙන තමයි
1: ඕකේ ඕ නේ ඇත්තත්
2: ඒක හොඳ පැත්තක් තියෙනවා
1: හරි
2: අපි ලස්සනට අඳින්නේ අනිත්‍යගේ අප්‍රෝල් එක බලාගෙන තමයි. නැත්නම් අපිට ගෙදර ඉන්නවා වගේ ඉරිත්ත වැරසලයක් එනගෙන ඉන්න පුළුවන්.
1: ඕ ඇත්තට.
2: අනිත් මිනිස්සු මොනවා හරි හිතයිද? අනිත් මිනිස්සු මේක වැරදියට දකීද?
1: හිතයිද? ඕ.
2: පිළිවිලක් නැති මිනිහෙක් කියලා හිතයිද? අනිත් මිනිස්සුන්ගේ අප්‍රෝල් බලාපොරොත්තු වෙනවා. මේ සමහර තැන් තියෙනවා.
1: හරි.
2: දැන් බලන්න රුමේෂ් පතිරාජ් ළමයා.
1: ඕකේ.
2: දැන් මම කියන මේ රුමේෂ් පතිර ගියේ තමයි ළමයා.
1: පතිර ගියා පතිරාජ් කියලා අපි මේ දැන් පොඩි.
2: නේද?
1: ඉංග්‍රීසි විදියටනේ කියන්නේ අපි මේ
2: ඉතින් මේ එක එක රටවල් වල මේ පතිරාජේ කොහොම එක එක ඒවා කියනවා. ඒ කියන්නේ මොකුත් උරණ වෙන්න එපා. හෙල්ලරම් මාව හොයන් එන්න එපා. හිටු කියලා මට එහෙම එන්න එපා එකට.
1: ඕකේ.
2: මම මේ ළමයා 86.57යි. මේ තරඟාවලිය. අයියෝ ගේ පාර නම් හෙල්ල ගොඩාක් විසිකරානි. යෝ දැන් තුට්ටයිනි පුළුවන්
1: හරි
2: අන්න එතන දිකාගත් අප්‍රෝල් ඕන්නේ වැඩේට අවශ්‍ය ප්‍රමාණය විතරයි දාන්න
1: හරියට හරි
2: හැබැයි මිනිස්සුන්ගේ අප්‍රෝල් අපිට ඕනේ නැද්ද
1: අවශ්‍යයි
2: ඇත්තටම ඕනේ ඇත්තටම ඕනේ මේ සාමාන්‍ය ජීවිතේ ගෙනියන්න කවුරු මොනවාක්වත් මං විශ්වාස කරනවා අපි මිනිස්සුන්ගේ අප්‍රෝල් අපි
1: හොයනවා
2: අනුමතන මිනිහෙක්ගෙන් හොඳක් අහන්න නැති වුණත් මිනිහෙක්ගේ වචනයක් අහන්න නැතුව ඉන්න. ඒකත් අප්‍රෝල් ඇත්තම.
1: හරි.
2: මිනිහෙක්ගේ වචනයක් අහන්න නැතුව ඉන්න. අපි පොඩි try එකක් දෙනවද නැද්ද?
1: දෙනවා.
2: අපි දෙනවා.
1: දෙනවා definitely.
2: ඒක වරදක් නෑ. ඔබ ජීවත් වෙනදී කිසි වරදක් නෑ. පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ වරදක් නෑ. කිසිම මිනිහෙකුට කියන්න බෑ ජීවත් වෙන්නේ මෙන්න මේ විදිහට කියලා. Situationally එක වෙනස් වෙන්න පුළුවන්. ජීවත් වෙන්න විවිධ ක්‍රම තියෙනවා.
1: ඕ ඒක හරි.
2: ඔය මොන විදිහට ජීවත් වෙන මිනිහකින් ඇහුවොත් ඇයි ඔයාවම ජීවත් වෙන්නේ කියලා ඒ මිනිහාගේ කතාව ඇහුවොත් ඔබට හිතෙනවා අනේ මේ තත්ත්වයට වැටුණොත් මම උනම් මෙහෙම තමයි ජීවත් වෙන්නේ කියලා.
1: ඕකේ.
2: ඉතින් හිත කරදර කරගන්න එපා.
1: එනිසා දැන් මේ රුමේෂ් ඒ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දුර දාලා
2: තියෙනවා. අවශ්‍ය වෙලාවේ.
1: ආ දැන් මාත් එක හෙල්ල විසි කරා කියලා හිතන්නකෝ.
2: හැම වෙලාවෙම වෝල් රෙකෝඩ් තියන්නේ.
1: ඒක ඇත්ත.
2: පටන් ගන්න දේවල් අවසන් කරන දේවල්. දැන් කා එක එක ඒවට කාලා තියෙනවා. මල් පිපෙන්න කාලයක් තියෙනවා. මල් පර වෙන්න කාලයක් තියෙනවා.
1: ගෙඩි හැදෙන්න කාලයක්.
2: ගෙඩි හැදෙන්න කාලයක් තියෙනවා. ගෙඩි වැටෙන්න කාලයක්. පටන් ගන්න කාලයක් තියෙනවා. අවසන් කරන්න කාලයක් තියෙනවා. දිනන්න කාලයක් තියෙනවා.
1: හරි.
2: පරදින්න කාලයක් තියෙනවා.
1: බයි දිගටම මේ
2: දිගටම මේක කරන් ගියොත් ඉතුරු වැඩ ටික කරන්න අපිට කාලයක් නැති වෙලා. අපි සින්දුවක් කාලා
1: හරි ඕකේ.
2: රුමේෂ් පතරාජ් ලවයාට අපේ හෘදයාංගම උණුසුම් සුවපතුම සමගින් අද අපි වැඩසටහන ආරම්භ කරමු.
1: හේ ආද සින්දුව
2: විසික් කරනවා. රුමේෂ්ට මොනවද උනා විසික් කරනවා.

0: ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ජයග්‍රහණයක් ලැබුවා ඉන්දියාවට එරෙහිව. නැත්තං එක හරි නෑ වගේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමකට. අම්මෝ රණ්ඩු
1: ගොඩක්.
0: සූර්යවංශ too much නේද?
1: සූර්යවංශ ක්‍රිකට් හොඳයි සද්ද වැඩි නේ. එහෙම තමයි. සමහර වෙලාවට එහෙම වෙනවා.
0: හරි ඔකේ.
1: සමහර අයට තමන්ගේ දක්ෂතාවයේ ඒ දක්ෂතාවයේ මේ තමන්ගේ දක්ෂතාවයේ රැස් වලින් තමන්ගේ ඇස්ම අන්දරිච්ච මිනිස්සු ඉන්නවා.
0: ඕ ඕ ඒකත්
1: මා හරි උගතා. මා හරි දගතා. සිතනා මිනිහා මෝඩේ. මෝඩයක.
0: හරිම කැතයි හැස්වීම ඇත්තටම.
1: එනනේ.
0: හැබැයි නිරෝෂන් දික්වැල්ල මැදට ඇවිල්ලා සින් සින් ගාලා අනකලා කාන්ට මේව කරා. ෂේප් කරා ඉතින්. හැබැයි ඉතින් ලෝකෙම දැක්කා ඒ ඉන්ඩියන් ටීම් එකේ හැසිරීම. ඉතින් ඒක
1: සමහර හොඳලා කට පියාගෙන ඉන්නකම් හොඳයිනේ. නේද?
0: ඔව් ඒක හරි.
1: මම පොඩි කතාවක් අහලා තිනවා. You should never meet your heroes කියලා. ඔබේ වීරයන්
0: හරි
1: කිසි විටක ඔබ මුන නොගැසිය යුතුයි. මොකද සමහරවිට වීරයත් එක්ක විනාඩි 5ක් විතර කතා කරපුවාම ඔබට වීරයව තਿੱත් වෙන්න ඉඩ තියෙන chance එක බොහොම වැඩි.
0: හරි.
1: හුඟක් අයගේ අපි දැකලා තියෙන දෙයක් තමයි පැත්තක් තමයි හොඳ. අනිත් පැත්ත වැඩිය බලන් යන්න එපා. ඒක ඔබට එච්චර දිරවන එකක් නෑ. So you should never meet your heroes. වාස කරන චරිත ඈතින් බලන්න.
0: හරි ඔකේ.
1: මොකද හුඟක් වෙලාවට දුර ඉඳලා බලනකොට පේන වගේ මිනිස්සු නෙවෙයි ළඟට ගිහිල්ලා අතගාලා බැලුවාම තියෙන්නේ.
0: ඇත්ත ඇත්ත.
1: දුරට රත්තරන් වගේ තිබුණට ළඟට ආපුවාම පිත්තල වගේ හිතෙන්න පුළුවන්. So never meet your heroes.
0: දුරින් සිට ඔබ දැස බලන්න.
1: ලස්සනයි ඒක.
0: හරි ඔකේ.
1: දුරින් බලනකොට කොයි වෙලාවෙ ලස්සනයි. අතපත ගාලා බලන්න යන්න එපා. ඒක බලලා විඳලා ඉවර කරන්න. ඒ කුතුහලයක ජීවත් වෙන්න. ඕනාවට වඩා දැන් අපි හිතමු මේ තමන්ගේ වීරයා මුණ ගැහෙන එකට achievement එකක්.
0: හරි ඔකේ.
1: හිත හරි පිරෙනවනේ මේ අතපත ගාලා අතින් අල්ලලා කතා කරන තිබ්බන.
0: yes.
1: හරිම හිතට මෙවුව එකක්නේ. එතකොට ඒක fulfill වෙලා. ඒක පරිපූර්ණත්වයට පත් වෙලා දැන් පොර අතට හම්බෙලා දැන්.
0: ඔකේ.
1: දැන් අතින් අල්ලන් ඉන්න. සමහරට ඊළඟට කතා කරන වචනකින් දෙකකින් එපා වෙනවා වෙන්න
0: පුළුවන් නේ. ඔව් ඔව්.
1: අර ගැප් එක තියෙනකොට හැමතිස්සෙම බලාපොරොත්තුවක් නේ තියෙන්නේ. අනේ හම්බුණා නම් හොඳයි. මට කවදාවත් හම්බෙලා නැහැ. මම මාර ආසයි හම්බෙන්න. එහෙම තියෙනවා.
0: හරි.
1: හොඳම වර්ගයේ බඩුත් ඉන්නවා ඉතින්. සුපිරි පරි සෙට් ඉන්නවා.
0: ආදරේ තවත් වැඩි වෙන සෙට් ඉන්නවා.
1: මම ගහිලා කතා කරපුවාම කලින් ඈතින් දැක්කට වඩා ආදරේ හිතෙන මිනිස්සු ඉන්නව නැතුව නෙවෙයි. අඩුයි.
0: නැතත්.
1: අඩු අඩු අඩු අඩු.
0: Yes.
1: අඩු අඩු අඩු අඩු අඩු අඩු අඩු අඩු අඩු අඩු. හරිද? සල්ලි තෝනාට වඩා තිබුණාම කිසිම දෙයක් achievement එකක් වෙන්නේ නැහෙනි. සල්ලි නාන්න තිබ්බම දැන් හිතුනහම ගන්න පුළුවන් නේද? ඒකට මහාන්සි වෙන්න ඕනේ නැහැ. ඒකන හීන බලන්න දෙයක් නැහැ.
0: හරි.
1: ඒක හිතුනහම ඒක දැන් අවශ්‍ය ගේනවා. කිසිම වැඩක් නැහැ. කිසිම වැඩක්
0: නැහැ. අර ෆන් එක තියෙන ඒක ගන්න මහාන්සි වෙලා
1: හීන බලලා.
0: ඔව්.
1: මේ ගැප් එකේ තමයි සොමිය තියෙන්නේ. ඔබට අවශ්‍ය දේ සහ ඔබට අවශ්‍ය දෙයට ළඟා වෙන්න තියෙන දුර. තියෙනවා ගැප් එකක් තියෙනවා. ලෝකෙ ලොකුම සොමිය තියෙන එතන කියලා මට තේරෙලා තියෙනවා.
0: හැබැයි සල්ලි හම්බ කරන්න ඒ ආසාවල් උඩට යනවා.
1: යනවා.
0: එතකොට ආයේ
1: ඒක තැනක් වෙනවනේ.
0: හරි.
1: ඒ ඔක්කොම වඩා උඩින් සල්ලි තියෙන. මේ රටේ සියලුම දේ සල්ලි වලට ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මේ රටේ සියලුම දේ සල්ලි වලට ගන්න පුළුවන් මිනිස්සු
0: ඉන්නවා.
1: අවශ්‍ය නම් මුළු කොටස් වෙළඳපළම සල්ලි දීලා ගන්න පුළුවන් මිනිස්සු මේකේ ඉන්නවා. එහෙම මිනිස්සු ඉන්නවා මේ.
0: හරි ඔකේ.
1: සමහර විතර මේ මිනිස්සුන්ගේ ජීවිත බෝරින්ද දන්නෙත් නැහැ කියලා.
0: ඔව් නේද ප්ලෑන් කරන්නවත් එහෙම
1: මොනවා ප්ලෑන් කරන්නද?
0: ඉතින් නේ.
1: අල්ලන්න බැරි ඒවා තමයි ඒගොල්ලෝ සොයනවා. නේද? අල්ලන්න බැරි ඒවා තමයි වෙනවා. සෝ මම ඉතන ඩිස්ටන්ස් එක මාරයි කියලා. මේ මැද තියෙන වොයිඩ් එක මැද තියෙන ගැප් එක ඒක මාර කෑල්ලක්. ඒක මරු.
0: ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ නිකන්නේ.
1: ඒකට තමයි මේ වැඩට යන්නේ. පාන්දර නැගිටගෙන නටන්නේ. තර පොඩි ગેප් එක ෆීල් කරන්නේ. අපි හිතන ગેප් එක කොට වෙන තරමට හොඳයි කියලා. මම තර හොඳයි. හිමින් හිමින් කොට වෙන්න ඕනේ.
0: හරි ඔකේ.
1: එතකොට ඇචීව්මන්ට් එකට තියෙන වටිනාකම වැඩි. ඔබට ලොකු ස්ටෝරියක් තියෙනවා. ඒක අත්පත් කරගත්ත දාට කියන්නේ.
0: හරි.
1: නැත්තම් හිතන ගිහලා මර ගොඩාක් සල්ලි තියෙනවා මම මේ ගිහලා අරන් ආවා. එතන මොකක්ද තියෙන ස්ටෝරිය? එතන මේ ලෝකේ ස්ටෝරියක් නේ.
0: එතකොට
1: බොරු හදනවා. කතෝරුන්ට දීලා බොරු ස්ටෝරි
0: හදලා
1: 250ක් සාක්කු වේලා යන කොළඹාව කියලා කතා හදන්නේ නැන් ඊට පස්සේ.
0: ඔව් නේද?
1: හරිය?
0: හරි හරි.
1: ඉතින් මේ ඔබට දැනට ඔබ නිකන් ඔබ ආස කරන පුද්ගලයා මුණ ගැහෙන්න සටන් කරනවට වඩා වෙන මොනවා හරි ජීවිතේ මොනහරි achievement එකකට ෆයිට් කරනවා ඇතිනේ. සන්තෝෂ වෙන්න එක තියෙනෙක් ගැන. සන්තෝෂ වෙන්න. දැන් හිටපු ගමන් ඒක achieve කරාට පස්සේ ඔබට තවත් මොකක් හරි ඒ වගේ එකක් හම්බුනොත් එහෙම ආයි achieve කරන්න මහන්සි වෙන්න සන්තෝෂ වෙන්න ඒක ගැන.
0: හරි ඔකේ.
1: අපි එහෙම achieve කරන්න පුළුවන් එකක් ගැන කතා කරමු. ඉන්නකො මම හොඳ එකක් දෙන්නම්කො හරිද?
0: ඔව් නේද?
1: හොඳ එකක් දෙන්නම්කො. හොඳ නම් දෙනවා නියම එකක් දෙනවා. මේක achieve කරමු අපි.
0: හරි.
1: මේක achieve කරමු. මේක බෑයි කියලා මට කිසිසේත්ම හිතුන්නේ
0: නැහැ. ඒ කියන්නේ ඊළඟ ටාගට් එකට අපිට දාගන්න පුළුවන්
1: එක. මේක ඊළඟ මේ තමයි ඔබට මේක තමයි ටාගට් එක.
0: හරි.
1: අපි පහුගිය දවස්වල එක ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කළා. දැන් අපි කතා කරන වෙන ප්‍රොජෙක්ට් එකක් ගැන අපි කතා කරනවා. මම විශ්වාස කරනවා ඔබ මේ කොළඹ සහවට පහත යන කෙනෙක් නම් බඩ වඩා ලේසි නැත්ද කොළඹම ඉන්න තිබ්බනම් කියලා මං අහනවා ඉස්සෙල්ලා. කොළඹම ඉන්න තිබ්බනම්.
0: ඒක හොඳයි. හොඳ අදහසක්.
1: මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න.
0: හරි.
1: ඔයා කොළඹ සම්පූර්ණයෙන්ම දැකලා තියෙනවද?
0: නැතුව ඇති.
1: නැතුව ඇතිද නැද්ද?
0: නැහැ කියමුකෝ.
1: නැහැ කියමුකෝද නැද්ද?
0: නැහැ.
1: නැහැ තමයි බං.
0: චූටි කාලේ කියක් දන්නේ නැනේ. එහෙනම් මට අර හරියටම කියන්න බෑ.
1: අ මේ මාමුකෝ.
0: හරි.
1: සිංහල තේරෙනවද?
0: යා යා යා.
1: කොළඹ දැකලා තියෙනවද කියලා අහුවා නේද?
0: යා යා.
1: ඒකටවත් උත්තරයක් දී ගන්න තරම් විඥානේ වැඩ කරන්නේ
0: නැහැ.
1: නෑ නෑ. මොලේ වැඩ කරන්නේ නැහැ. මොලේ නෑ.
0: මොලේ නෑ නේ කෙනා
1: මේ.
0: ඔෆිස් එකේ කොට දාලේ නෝනේ.
1: වැඩට එනකොට එක ගේන්න බෑ.
0: අවතක වෙනවා නේ. ඔයා ඉන්නවනේ.
1: පොඩි අර බෙහෙත් දාන මේකක දාගෙන අරන් එන්න මොලේ.
0: ආ ඒකනේ.
1: ලොකු කෑල්ලකුත් එමේ නෑ.
0: මොල දෙකක් ඕනේ නෑනේ අරවින්ද මේ ෂෝ එකට.
1: මොල දෙකක් ඕනේ නෑ.
0: ඕ ඒකනේ.
1: ඊනට කියන සිංහල තේරෙන පොඩි මොලයක් හරි අරන් එන්න.
0: හරි. ඊට
1: තියෙන කරන් එන්න.
0: නෑ.
1: උණ්ඩුක පුච්ච තියෙනවද?
0: තියෙනවා තියෙනවා.
1: ළඟදී එක අයින් කරන්න වෙයි.
0: හයි.
1: ඇපෙන්ඩික්ස් එක දෙන්න.
0: අනේ බයයි.
1: රයිට්.
0: කොළඹ.
1: ජීවිත කාලෙම. ඔබ ජීවිත කාලෙත් මදි මේ කොළඹ බලලා ඉවර කරන්න. ඒ තරම් කොළඹ බලන්න දේවලුත් තියෙනවා.
0: රයිට්.
1: කොළඹ කියන්නේ හරිම ඉන්ටරෙස්ටිං ඒරියා එකක්. මම ඔබට කියනවා. කාලේ හරි කොළඹ පදිංචි වෙන්න.
0: හා?
1: කොළඹ නමේ පදිංචි වෙන්න මේ තරම් හොඳ ඩීල් එකක් ඔබට හම්බෙන්නේ නැහැ. මම මට මේ ගැන ගොඩාක් විස්තර කියන්න උවමනාවක් නැහැ. මොකද එහෙම ගොඩාක් විස්තර කියලා විකුණන්න ගොඩාක් දේවල් ඇත්තෙත් නැහැ මෙතන. මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකේ නිකම් මෙතන මම මැරෙන්න හැදුවා කියලා මේ එහෙන ගොඩාක් දේවල් නෑ විකුණන්න. බොහොම සීමිත ප්‍රමාණයකට සීමිත පිරිසකට මේ අවස්ථාව හම්බ වෙයි.
0: හරි.
1: ප්‍රයිම් මේගොල්ලන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක අනවුන්ස් කරලා තියෙනවා කලම්බු 9 වල. ඔබේ ඇඩ්‍රස් එකේ කලම්බු 9 කියලා
0: එනවා. වව්.
1: නේද? දැන් තමාර මිනිස්සු කියනවා මේ මිනිස්සු කියනවා කොහෙද ඉන්නේ කොළඹ කියනවා.
0: හරි.
1: කොළඹ කොහෙද කියලා අහුවාම මේ හොයාගෙන ගියාම 38 නැගලා
0: හරි
1: අන්තිම හෝල්ට් එකෙන් බැහැලා තව බස් එකක ගියාම තමයි ඉතලෙන් ගෙදර තියෙන්නේ. එහෙම කොළඹක් ගැන නෙමෙයි මම මේ කියන්නේ.
0: හරි.
1: ඇඩ්‍රස් එකේ කොළඹ නමේ කියලා එන එකක් ගැනයි මම මේ කියන්නේ.
0: රයිට්.
1: මීට වඩා මේක හොඳ වෙනකම් බලන් ඉන්න එපා. තැටිය රත් වෙලා තියෙන්නේ රොටි අනන්න දැම්මම. ප්ලෑන් එක ගහන්න. මේක ගන්න පුළුවන්. එක පාර සල්ලි දීලා ගන්න කිසිම මිනිහෙකුට පුළුවන් කවන්න. එහෙම ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මං කිව්වේ මුළු රටම සල්ලි වලට ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
0: හරි.
1: ඒගොල්ලෝ මේ අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකම ගන්න එකක් නැහැ.
0: මේ
1: වගේ තැන්වල ආයෝජනය කරන්න ගැඹුරු සාක්කු තියෙන මිනිස්සු ලොකුවට සල්ලි විසි කරන. ඒ නිසා මෙතන පොඩි කම්පිටිෂන් එකක් ඇත්තටම තියෙනවා.
0: හරි.
1: නිකන් ඔබ හිත හිත නිකන් කල්පනා කර කර කස කස ඉන්න වෙලාවේ මේක යනවා. නිසා ටග් ගාලා මේ කියන නම්බර එකට කෝල් එකක් ගහන්න. මේ ප්‍රොජෙක්ට් එක කොළඹ නවේ එන ලස්සනම ලස්සන අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකක්. කොළඹ නතර වුණාට පස්සේ ඒ මිනිහට ඉස්පිරිතාලේ ළඟයිද, ඉස්කෝලේ ළඟයිද, පාරවල් ළඟයිද, සුපර් මාකට් කට උඩද ඌවා කියන්න ඕනේ නැහැ නේ. ඔගොල්ලෝ පොඩි ළමයි නෙමෙයිනේ.
0: ඕ
1: නේද? කොළඹ නමේ ඉන්නේ. මේ නම්බර එකට කෝල් එකක් දෙන්න. මේකේ ඔබ දන්නේ නැතුව තිබිච්ච එකම දේ තමයි මෙන්න මේ නම්බරේ අපාර්ට්මන්ට් එකක් කීයක් වෙනවද කියන එකයි නේද ඔබට දැනගන්න
0: තියෙන්නේ. Yes.
1: ඔබට ජීවිතේට මේ ගානට ආය අපාර්ට්මන්ට් අහන්නම් වෙන්නේ රුපියල් මිලියන 45 ඉඳලා උඩට තියෙනවා. රුපියල් මිලියන 45 ඉඳලා. ඒ මිලියන 45ත් ඔබට අග්ගාලා මෙහෙම සාක්කුවෙන් ඇදලා ඔහොම මේ සුරු තියලා ගෙවනවා නෙවෙයි. ගෙවන්න කාලේ ගන්න පුළුවන්.
0: හරි.
1: දැන් කෝල් කරන. දැන් කෝල් කරන. දැන් ඇති. දැන් මේ ඇති දැන්. 071 3 0 3 0 071 3 0 3 0 773. ඉතින් කොළඹ මොන වගේ ෆැසිලිටීස්ද තියෙන්නේ? අනේ මේ
0: නෙළුම් කුළුණ පවා තියෙනවා. හරිද? ආයි තව මොනවද ඕනි කියන්නේ?
1: කුදලගෙන ගෙදර නම් යන්න තියෙන්නේ. ඉනේ ගහගෙන.
0: 7:44

0: මයිලිෂ් පෙනුමයි මයිලෙජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited with
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
2: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා
3: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
4: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
6: කමර්ෂල් බැංකුවෙන්

0: Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: අයියා මට Apple මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, Daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, Camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
1: Hush 15 පිස්සුවක්ම තමයි.
3: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න. සොන්නමහල් කාලසා මහරගම ශාකවන් වෙතින් ජූනි මාස 19 20 සහ 21 යන දිනවලදී කැරට් 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට. ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. සොන්නමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Maha Bank වේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: දිමෝ වෙතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.766844.97
6: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
7: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 වට්ස්ඇප් කරන්න.
8: අතේ මිටේ තියන ගාලට එකකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා.
9: මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.

හරි, මට කියන්න බලන්න ඔගලගේ ඩේටා බිල් එක කොච්චරද කියලා. කීයද? 3,000, 4,000, 5,000, 6,000, 7,000, 8,000, 9,000, 10,000. Oh my gosh. බොහොම වැඩි. මේක රුපියල් 1199කට අපිට ෂේප් කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ හච් 15 පැකේජ් එක දාගන්න එක. වැඩිපුරම යූස් කරන ඇප්ස් 15ම තියෙනවා. වැඩිපුර තව 35GB තඹ වෙනවා. ඉතින් ඔගලන්ගේ ඔය ඩේටා අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම කවර් කරගන්න පුළුවන් පැකේජ් එකක් තමයි මේ හච් හඳුන්වලා දෙන්නේ. හච් 15 මතකයිනි ගාන, රුපියල් 1199යි, රයිට්? අපි ඔනර් ෆෝන්ස් ගැනත් මතක් කරනවා. X9D ෆෝන් එක, මේක මාකට් එකේ තියෙන සුපිරිම ෆෝන් එකක් වෙන්නේ. මේක වැටුණට කැඩෙන්නේ නැහැ. ඉතින් සිංගයකට ගියොත් ඔබට හොඳ වොරන්ටි එකක් එක්ක ගෙවන්න ගන්න පුළුවන් ඔනර් ෆෝන්ස්. තව බලලා තලවි නියෝජිතවරු ගාවත් ඔනර් ෆෝන්ස් තියෙනවා. ඊට පස්සේ සිංගයකේ අලුත්ම ෆ්‍රිජ් එක ගැන අපි කතා කරනවා. ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේට එක ගැන 50%ක් විදුලිය ඉතිරි කරලා දෙන්න මේ ෆ්‍රිජ් එකට පුළුවන්කම තියෙනවා. අන්න ඒ කයිබ්‍රෝ මේක අපි ගන්න කියලා කියන්නේ. ලංකා ටයිල්ස් ගැන මතක් කරන්න ඕනි. ඉතින් ලංකා ටයිල්ස් කියලා කියන්නේ අපේ රටෙන් පිටරටවල් වලට පවා යවන ටයිල් එකක්, හරිද? ඉතින් සමහරක් වෙලාවට අපිට හිතා ගන්නත් බෑ අපි ගිහිල්ලා තියෙන තැන්වලත්, ඒ කියන්නේ අපි සිංගප්පූර් ගිහිල්ලා තියෙනවා නම් චැංගි එයාපෝර්ට් එකේ තියෙන්නේ ලංකා ටයිල්ස්. ඒ අපි දන්නේවත් නැහැ නේද? ඉතින් අපි දැන් මේ ගැන දැනුවත් වෙමු. අපේ රටේ මේ වගේ සුපිරි ප්‍රොඩක්ට්ස් තියෙන බව අපි දැනුවත් වෙන්න ඕනේ නේ. එතකොට කවදා හරි දවසක ගෙයක් දොරක් හදනකොට අපිට යූස් කරන්න පුළුවන්. නැත්නම් කාට හරි එහෙම හදන කෙනෙකුට වුණත් කියන්න පුළුවන් සුපිරි ප්‍රොඩක්ට් එකක් තියෙනවා කියන එක. ලංකා ටයිල්ස් ඉතින් කවුරුත් නොදන්න ප්‍රොඩක්ට් එකක් නෙමෙයි, හැමෝම දන්නවා. ඉතින් අර පොඩි දෙයක් තියෙනවා, අපි සමහරක් වෙලාවට ඔය පාරිතොටේ සේල් දැක්කම, පාරිතොටේ ඔය ඔහේ දාලා තියෙන ටයිල් එහෙම දැක්කම අපි නිකන් අනේ ගාන අඩුයි කියලා ගන්න සීන් එකක් තියෙනවානේ. කොච්චර අපි ඒ ගැන ඔබව දැනුවත් කරත් අර ගාන අඩුයි කියලා දැක්කම නිකන් ඔන්න ඒ ගමු කියලා ගන්නවා. හැබැයි දවසක ඒ ටයිල් එක ඩැමේජ් වුණොත්, දවසක ඒ ටයිල් එකට ප්‍රශ්නයක් ඇති වුණොත් නෙමෙයි ඇති වෙනවා, මොකද ඒක බාලයිනේ, ඒකනේ අඩුවට දෙන්න පුළුවන් නේද? එහෙම වුණොත් ඔබට එකම දේ දෙපාරක් කරන්න සිද්ධ වෙනවා. ටයිල් අල්ලන එක ආයි කරන්න වෙනවනේ. ඉතින් අන්න ඒකෙන් බේරගන්න තමයි, අන්න ඒ කාලෙකින් එන වියදමින් බේරගන්න තමයි අපි මේ ට්‍රයි එකක් දෙන්නේ. ක්වලිටි ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න. ලංකා ටයිල්ස් කියලා කියන්නේ අන්න ඒ වගේ ක්වලිටි ටයිල් එකක් ලංකාවේ තියෙන. ඊළඟට ඒ වගේම තව ප්‍රඩක්ට් එකක් තියෙනවා, ඒ තමයි ඇලුමෙක්ස්. ඇලුමිනියම් සම්බන්ධෙනුත් කියන්න තියෙන අන්නේ ඒ කාරණාව තමයි, එකම දේ දෙපාර කරන්න තියාගන්න එපා. වන් ෂොට් ඇලුමෙක්ස් දාලා වැඩේ ඉවර කරගන්න ඇලුමිනියම් අවශ්‍යතාවය. ඊළඟට අපි බජාජ් ත්‍රීවිල් ගැන මතක් කරන්න ඕනේ. අලුත්ම 236cc සුපිරි එන්ජින් එකක් තියෙන, හොඳට පෙට්‍රල් කරන සුපිරිම ත්‍රීවිල් එක ගැන ඒ අස්සේ ඕස්ට්‍රේලියාවෙනුත් මැසේජ් එකක් එනවා. ඒගොල්ලෝ කියනවා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා ආවට පස්සේ. ඔබ කරලා තියෙන්නේ එතකොට, ඒ කියන්නේ නිකන් චූටි වරදක් අනේ මේ පොඩි වරදක් කළා එහෙම එකක් නෙමෙයි, මේක අපරාධමය වරදක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් මේ දේවල් රට රටවල් වල ප්‍රශ්න ඇති කරන්නත් සමහරක් විට මේ දේවල් ඉස්සරහට මේ විදිහට තව තවත් වැඩි වැඩියෙන් වුණොත් එහෙම වෙන්නත් ඉඩ කඩ තියෙනවා. ඉතින් කරුණා කරලා නොදන්න රටකට ගිහිල්ලා නිකාන් දුක් විඳින්න ලෑස්ති වෙන්න එපා. ඒ නිසා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න හිතන්නවත් එපා. ඒ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. හරි විදිහට නීත්‍යානුකූල ක්‍රමෙන්, ඒ කියන්නේ ප්ලේන් එකේනි, ප්ලේන් එකයි බෝට්ටුවයි අඳුරනවනේ, දෙකේ වෙනස නේද? ඉතින් ඒ නිසා නීත්‍යානුකූල ක්‍රමෙන් රටකට යන්න, ඕස්ට්‍රේලියා යන්න, ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි මේ කියන්නේ බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා යන්න එපා. අල්ලනවා. ඊට පස්සේ ඉතින් දන්නවනේ, ඊට පස්සේ ඉතින් ඒක මං ආයෙ එක්ස්ප්ලේන් කරන්න ඕනේ නැහැ. අපි විෂන් කෙයා ගැන කතා කරන්න ඕනි. ඔබේ ඇස් දෙක ගැන, විශේෂයෙන්ම ඔබේ තාත්තගේ ඇස් දෙක ගැන. දැන් තරුණ තාත්ත කෙනෙක් නම් මේ වෙලාවේ අහගෙන ඉන්නේ, ඔබටත් පොඩි වගකීමක් යුතුකමක් තියෙනවා. ඔබ මේ හැමදේම කරන්නේ පවුල වෙනුවෙන්නේ නේද? ඉතින් ඒගොල්ලන්ව කොතනක හරි තැනකදී ඔබේ ඇස් පිළිබඳ ගැටලුවක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ ජීවිතය තැනකදී නිකන් මේගොල්ලන්ට මට මීට වඩා දෙයක් කරන්න බැරි වෙයි වගේ හැඟීමකට එනවට වඩා ඔබට කල් තියා ඇසේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අඳුනගෙන ඒකට විසඳුමක් ගන්න එක හොඳ නැද්ද? අන්න එහෙම කරගන්න පුළුවන් විෂන් කෑයකට ගියොත්. ඒ වගේම තාත්තිලා ඉන්න දරුවන්ටයි මේ මතක් කරන්නේ, ඒගොල්ලන්ගේ ඇස් දෙක අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා දෙමුනේ. ඇස් දෙක ඉතින් ඒක ජීවිත කාලෙම හොඳට පේන්න තියෙන්න ඕනේ. අනිතක එහෙම තියාගන්නත් පුළුවන්. ඒකට හරියට වෙලාවට තිතට ඒ පරීක්ෂා කරලා ප්‍රශ්න තියෙනවා නම් ඒවට උත්තර හොයාගත්ත නම් ජීවිත කාලෙම ඇස් දෙක හොඳට පේන විදිහට තියාගන්න පුළුවන්. ඒකට යන්න විෂන් කෑයකට උදේ 7:53.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශ
4: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ Alumex.
5: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් ඉස්තර.
6: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: උපන්

මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.

0: අද උදෙන් අපි මතක් කරා ප්‍රයිම් එකේ අලුත්ම ප්‍රොජෙක්ට් එක ගැන කලම්බෝ 9 වල තියෙන 0.71.777.333 කියන නම්බරකට කතා කරන්න. එතකොට ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම කමර්ෂල් බැංක් එක මතක් කරනවා 11% දක්වා සුපිරි පොලියක් දෙනවා ස්ථාවර තැන්පතු වලට. ඉතින් ඒ ගැන දැනගන්න කමර්ෂල් බැංක් එකත් එක්ක පොඩක් ගිහිලා කතා බහ කරගන්න. යනකොට ඉතින් 1,05,000 විතර අරගෙන යන්න සල්ලි තියෙනවානේ. නැහැ කොහේ කොහේ හරි පොඩ පොඩ හරි දාලා ඇති කී කී හරි ඒ ටික එකතු කරගන්න නැත්නම් ඔය ෆික්ස් ඩිපොසිට් එකක් කොහේ හරි දාලා තියෙනවා නම් මම නම් කියන්නේ ඒක කැඩුවත් කමක් නැහැ. මොකද අපි ඒ ඉස්සෙල්ලා දාලා තියෙන මෙච්චර ලොකු පොලියකට නෙමෙයිනේ. ඉතින් පුළුවන් නම් කමර්ෂල් බැංක් එකේ දාන්න 11% දක්වා සුපිරි පොලියක් දෙන්න කමර්ෂල් බැංක් එක ලෑස්ති කරලා තියෙනවා. කාගිල්ස් වුඩ් සිටි වලි නෝගලන්ට ඉලෙක්ට්‍රික් කා එකක් ජයග්‍රහණය කරන්න පුළුවන් මේ දවස්වල. ජූනි මාසයේ 30 වෙනිදා වෙනකල්ලේ තරඟය පැවැත්වෙනවා. ඊළඟට කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන අදත් අපි මතක් කරනවා. colorup.lk.com සයිට් එකට ගියා නම් ඕගලන්ට අපි මතක් කරන්නත් කලින් ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. ඊළඟට පැල්වත්ත කිරි. පැල්වත්ත කිරි කියලා කියන්නේ අපේ ආයිතින් නේද කිරිසන් නාමය අපේ රටේ තියෙන. ඉතින් පැල්වත්ත කිරිවල තියෙන තව ප්‍රොඩක්ට්ස් තියෙනවා නේද? කිරි පිටියක විතරක් නෙමෙයි, නාන් ෆැට් එක, අයිස්ක්‍රීම් එක, මුදවපු කිරි, යෝගට්, ගී, බටර් මෙන්න මේ ප්‍රොඩක්ට්ස් තියෙනවා පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් ගත්තොත්. මේක අපේ රටේ නිෂ්පාදනයක් නිසා අර ඩොලර් ටික මේ නිෂ්පාදන වලට පිටරට යන ඩොලර් ටික අපිට ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා. සෝ අද අපි බජාජ් ප්ලැටිනා ගැන කතා කරන්න ඕනි. බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ ඉතින් හොඳට තෙල් කරන හැඩකාර වැඩකාරයා. බයික් එකේ ස්ටයිල් එක ඒක ආයි වෙනම ගති. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බයික්ස් දැකලා තියෙනවානේ. එතකොට ඔබට ලස්සන බයික් එකක් අඳුරගන්න පුළුවන්, හැඩකාර බයික් එකක් අඳුරගන්න පුළුවන්. ඒක හරි. අපි කතා කරනවා මේකේ වැඩකාර කම ගැන. ඒ කියන්නේ මේක කොච්චර වැඩ පෙන්නන බයික් එකක්ද කියලා කිව්වොතින් හොඳට තෙල් කරනවා. ලීටරයකට කිලෝමීටර් 100ක් දුවන්න පුළුවන් සුපිරි බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. වැඩි විස්තර කියන්න. ඒ වගේම NLB වල අද අපි තව එකලංගේ ලොතරැයියක් ගැන කතා කරමු. සුබ දවසක් ගැන ඊයේ මතක් කරා අපි ජයග්‍රාහකයෝ ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඒවා ඇහෙන්න ඇහෙන්න ඔබටත් හිතෙන්න ඕනේ අනේ ලොතරැයියක් ගන්න ඕනේ. කවුද දන්නේ මීළඟ ජයග්‍රාහකයා ඔබද කියලා නේද? ඒ නිසා ලොතරැයියක් ගන්න අමතක කරන්න එපා. දැන් යමු අපි පත්තරේ අහන්න. 7:59.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ with හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: Hi Hasa, good morning.
5: Good morning Ascharya. අපි ඉක්මනට පත්‍ර ටික බලන්න.
0: හරි.
5: try එකක් දෙමු. Swisstek Aluminium ගැන අපි මෙච්චර දවස් කීකී හිටිය පණිවිඩය චුට්ටක් අලුත් වෙලා තියෙනවා. Swisstek Aluminium එක්ක අපි මේ 2.5 million දක්වා කැෂ්බැක් එක ලබා ගන්න විදිහ ගැන මේ දවස් ටිකේම කට්ටිය දැනුවත් කළා. ඒ පණිවිඩේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. මේකේ ක්ලෝසින් ඩේට් එක නම් අන්තිම දවස තිබුණේ ජූනි මාසෙ 30 කියලා. හැබැයි දැන් ස්විස්ටෙක් එක ජූලයි 31 දක්වා කාලය දීර්ඝ කරලා තියෙනවා. ඉතින් ඔයා මොකක් හරි ඉදිකිරීමක් කරනවා නම් ඒ ඉදිකිරීමට අදාළව ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා මේ වැඩේ ස්විස්ටෙක් එක කරන්න අවශ්‍ය කරන කොටේෂන් එක අරගන්න. අරගෙන ඒ කොටේෂන් එක 0.76780.718 වට්ස්ඇප් කරන්න. ජූලි 31 වෙනිදා දක්වා ඔබට කාලය දීර්ඝ කරලා දීලා තියෙනවා. ඊට පස්සේ වාර තියෙනවා ඔයාගේ වැඩේ කරගෙන යන්න. අවසානයේදී ඔයා වැඩේ කරලා ඉවරනාට පස්සේ ස්විස්ටෙක් එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා ඔයාගේ වැඩේ ටෙක්නිකලි ඉන්ස්පෙක්ට් කරලා ඔයාට ලැබෙන්න නියමිත කැෂ්බැක් එක කොච්චරද කියලා ගණන් හදලා කෙලින්ම ඔබේ account එකට ඒ කැෂ්බැක් එක එවනවා ස්විස්ටෙක් එකෙන්. ඉතින් මේ chance එක අරගන්න ඔබේ ඊළඟ ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩේ සිස්ටෙක් එකත් එක්ක කරන්න. සමහරු කියනවා ඉතින් මේ ටික ගණන් නේද, ඉතින් අපි එච්චර වියදම් කරන්න හිතාගෙන කරන වැඩක් නෙවෙයි මේක කියලා. නෑ එහෙම නෑ, ඔයා සිස්ටෙක් එක්ක වැඩ කරලා බලන්න. ඔප්ෂන් තියෙනවා කීපයක් එක එක ලෙවල් එකේ බජට් එකට ගැලපෙන විදිහට. ප්‍රීමියම් ක්ලාස් එකට වාට යන්න පුළුවන් ඉහළම ක්වලිටි එක බලනවා නම්. එහෙම නැත්නම් වාට සුපීරිය ක්ලාස් එකට යන්න පුළුවන් විශ්වාසදායී ක්වලිටි එකක් ඒත් ඒගොල්ලෝ මේන්ටේන් ජොයින් කරනවා. එහෙමත් නැත්නම් ක්ලාසික් ක්ලාස් එකට යන්න පුළුවන්. ඕගොල්ලන්ගේ බජට් එකට හරියන විදිහට වැඩේ කරන්න ස්විස්ටෙක් ක්ලාස්ති වෙලයි ඉන්නේ. ඊළඟට මම මතක් කරන්නේ CDB ගැන රත්තරන් අයදෙන ඉස්තරම්ම තැන CDB රන් අය. ඒගොල්ලෝ දැන් අඩුම පොලියකට ඉහළම අත්තිකාරමක් දෙනවට අමතරව ඔයාගේ ජල බිල, විදුලි බිල, දුරකථන බිලට රත්තරන් සහනයක් දෙන්නත් සූදානමින් තමයි ඉන්නේ. ජයග්‍රහකයන් රසක් බිහි කරන්න නියමිත මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න අදම ළඟම CDB ශාඛාවට එන්න, නැත්නම් කෝල් එකක් දෙන්න 01173888 මම ගන්නවා. දිවයින පුවත්පත ආචාර්ය ඉස්සෙල්ලාම අද දවසේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත පනත යටතේ මා අත් අඩංගුවට ගනු එපා, ගෝඨාභයගෙන් පෙත්සමක්. ශානගේ මෙහෙවීම යටතේ අපක්ෂපාති ස්වාධීන විමර්ශනයක් අපේක්ෂා කරන්න බැහැ කියලා තමයි එයා ඒ පෙත්සමෙන් කියන්නේ. අසාද් මවුලානා චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශය හැර මට එරෙහි වෙන කිසිම සාක්ෂියක් නැහැ කියලා ගෝඨාභය කියනවා. ඉතින් සල්ලේ මොන හරි කියලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මේ නේද ඔක්කොම එළියට කියන්නෙත් නැතුව ඇතනේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනයට සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනා අධිකරණයට පෙත්සමක් යොමු කරලා තියෙන බව තමයි අද මේ දිවයින විතරක් නෙවෙයි සියලුම පුවත්පත් මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තියෙනවා. ශානි අබේසේකරව තනතුරින් ඉවත් කිරීම, ඊට පස්සේ එයාගේ කියන්නේ ගෝඨාභයගේ පාලන සමය තුළ ශානි අබේසේකර තනතුරින් ඉවත් කිරීම, ඊට පස්සේ බොරු සාක්ෂි ගෙතීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වගේ කාරණා නිසා ශානි කොන්තරයක් පිරිමහන් ඉඳ තියෙනවා ගෝඨාභය රාජපක්ෂ එක්ක. ඒ හින්දා එයාගෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්න බෑ. අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මේ පෙත්සමෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. ඒක තමයි අද දිවයින පුවත්පතේ හෙඩ්ලයින් එක බවට පත් වෙලා තියෙන්නේ. මම එනවා ඊළඟට අරුණ පත්‍රයට. ඩෙංගු කීටයෝ ඉස්කෝලේ ඇවිත්. ඒක තමයි අද අරුණේ හෙඩ්ලයින් එක. මේ දිනවල ඩෙංගු මර්ධන සතිය ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ විවිධ රාජ්‍ය ආයතන සහ පොදු ස්ථාන පරීක්ෂාවට ලක් වෙනවා. සඳුදා ඉඳන් පාසල් වලින් 41% ඩෙංගු කීටයන් බෝඩ් ස්ථාන හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය කියලා තියෙනවා. ඩෙංගු කීටයන් බෝඩ් ස්ථාන වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ පාසල් ආශ්‍රිතව බව කී අමාත්‍යවරයා. මීට අමතරව ආගමික ස්ථාන වලින් 28% හා කර්මාන්ත ආශ්‍රිතව 26% ආදී ලෙස ඩෙංගු මදුරුවන් බෝඩ් ස්ථාන හඳුනාගෙන ඇති බවද කීවේ. ඉතින් ටිකක් බරපතලයි මේ තත්ත්වය. පාසල් වලින් 41% ඩෙංගු මදුරුවන් බෝවීමක් තියෙනවා නම් ඒ කියන්නේ ඉතින් පාසල් දරුවන් ඩෙංගු මදුරු දෂ්ටමයට ලක්වීමේ වැඩි අවධානමක් තියෙනවා. ඉතින් මේ පොදු ස්ථාන වල ඩෙංගු මර්ධනය සඳහා වන මේ ඩෙංගු කීට මර්ධනය, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් වන කටයුතු මං කියන්නේ අදාළ බලධාරීන්ට අදාළ යාන්ත්‍රණය විසින් ඒ දේවල් කරන වගකීම තියෙන ගමන්ම මේ පොදු ස්ථාන පරිහරණය කරන මිනිස්සු කවුරු හරි මේක කරලා දෙනකම් බලන් ඉන්නේ නැතුව මැදිහත් වෙන්න වෙන තත්ත්වයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මොකද වගකීම වෙන කාගේ හරි වුණාට ලෙඩේ හැදෙන්නේ අපිට අපිට. අරයා තමයි වග කියන්න ඕනේ කියලා කිව්වට ඉතින් වැඩ නැහැ. සෞඛ්‍ය තර්ජනය තියෙන්නේ හැම මිනිස්සෙකුටම නිසා. ඔය අතරේ මේ දවස්වල අපහුව මේ වීවලට මිලක් නැහැ කියලා ගොවියන්ගේ පැත්තෙන් උද්ඝෝෂණ සහ විරෝධතා ඉල්ලීම් ඉදිරිපත් වෙන කාලයක් මේක. වීමිටි කරේ තියන් මින්නේරි ගොවියෝ හිඟුරක් ගොඩදී විරෝධතාවයක. වී සඳහා නිසිමිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් සහ පොහොර මිල පහත දමන ලෙස රජයට බල කරමින් මින්නේරියේ ගොවි ජනපදයට අයත් ගොවි සංවිධාන බලන්න කොහෙද කියලා. ගොවි සංවිධාන 22 ගොවිහු ඊයේ හිඟුරක් ගොඩ නගරයේදී විරෝධතාවයක නිරත වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මේ වන විට නිවෙස්වල ගොඩගසා ඇති අස්වැන්න කඩිනමින් මිලදී ගැනීමට වියලුවේ මණ්ඩලයේ ගබඩා විවෘත කර වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙස තමයි විරෝධකරුවෝ ඉල්ලන්නේ. ඉතින් ඒගොල්ලෝ සහතික මිලක් ඉල්ලනවා රුපියල් අඩුම ගාණේ 140කවත් මිලක් ඕනේ කියලා නාඩු වී කිලෝවකට. මේක හරි විනෝදාත්මකයි. ඉතින් ඒගොල්ලෝ මේ ගබඩා අරින්න අපිට අපේ වී ටික ගන්න අරහෙමේ කියලා මේ කියනවා කියලා. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් අපි මේක දැකලා තියෙනවා මේක හැම කන් එකදීම. ඉතින් ගබඩා අරගෙන සහතික මිලකුත් දීලා වී එකතු කරන්න වී අලුවේ මණ්ඩලයේ බලන් ඉන්න අතරේ ගොවියෝ ටික වෙන පෞද්ගලික ගොවීන්ට සහතික මිලට වඩා වැඩි මිලට වී ටික විකුණලා සතුටින් ඉන්නවා. වී අලුවේ මණ්ඩලයට කවුරුත් වී ගෙනල්ලා දෙනවා අපි දැකලා නැහැ. මේ මේ ඉල්ලීම් ටික මෙහෙම ඉදිරිපත් කළාට. කොමාරි, මේ උද්ඝෝෂණයට කථානායක ජගත් වික්‍රමරත්නගේ සහෝදරයා වන ගුණසේන මහනාමද එක් වී සිටියා කියලා කියනවා. ඉතින් ඉස්සරණ නියෝජ්‍ය ඇමතිලා එහෙමත් හිටියා. මේ මේ එතකොට නියෝජ්‍ය ඇමති නෙවෙයි, ඒ කියන්නේ නාමල් කරුණ ආරද්දල එහෙම අමුවෙන් වී කකා එහෙම මේ මේ විරෝධතාවල හිටියේ ඒ මහත්තුරු. ඉතින් දැන් එයා නියෝජ්‍ය ඇමති කෙනෙක් අනේවත් දැන් මෙහෙමයි. ඉතින් ඒවා එතකොට ඇමති දෙවෙයි ඇමතිට පුළුව නෑ මේ ගොවියෝ කියන ඔක්කොම කරන්න. ගොවියෝ කියන සේරම කරන්න ඇමතින්නේ. ඇමති හැබැයි ඇමති වෙන්න කලින් හිතාගෙන හිටියේ ඇමතිලා ඉන්නේ ගොවියෝ කියන ඔක්කොම
0: කරන්න
5: කියලා. දැන් ටික් දැන් තේරෙනවා ඇති දැන් නේද? දැන් ඉතින් ඒ වෙලාවට හැංගිලා ඉන්න ඇති. හරි, ඒ අතරේ දොස්තරලාගේ වෙස්ගෙන රෝගීන්ගේ බඩු උස්සලා රෝගීන්ගේ වෙස්ගෙන දොස්තරලාගේ බඩු පන්නලා. හරි, මේ කළුතර ශික්ෂණ රෝහලේ දිනෙන් දින සොරකම් සහ අක්‍රමිකතා ඉහළ යන බවක් වාර්තා වෙනවා. ඔය දේපල ආරක්ෂා කර ගැනීම දැඩි ගැටලුවක් වෙලා කියලා රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා කියලා අරුණ කියනවා. කියන්නේ රෝහල් ඇතුළට වෛද්‍යවරු වගේ ඇඳගෙන ඇවිල්ලා රෝගීන්ව ස්කෑන් කරන්න එක්ක යනවා කියලා පාළු කාමරවලට ගෙනහිල්ල ඒ රෝගීන්ගේ වටර කියන අර ඇඳන් ළඟ තියලා තියෙන වටන කියන බඩු බාණ්ඩ හොරකම් කරන ප්‍රවණතාවයක් තියෙනවලු. රෝහල් ඇතුළට වෛද්‍යවරු වගේ ඇවිල්ලා හෙදියන්ගේ කාමරේ සහ වෛද්‍යවරුන්ගේ කාමරේ තියෙන බඩු මුට්ටු හොරකම් කරනවලු. රෝහල්

0: දැනකොට
1: අනිතක වැඩි වෙලාවක් ඉන්න දෙන්නේ නැහැ නේ. අදාල කාලේ විතරනේ බලන්න ගියත් ඉන්න දෙන්නේ.
0: මොකක් හරි මේ ලස්සන දෙයක් ඇතර සිද්ධ වෙමින් පවතින බව තමයි පේන්න තියෙන්නේ. ලංකාදීප පත්‍රයට මම එනවා. ඇමති බංගලා 25ක් අවුරුදු දෙකක්ම වහලා සමහර බංගලා ආයෝජන ව්‍යාපෘති වලට ගන්න බෑ. ජනාධිපති මන්දිර ගැනත් තීරණයක් නැහැ. කියලා තියෙනවා. ඒකේ සමහරව ගැන මම හිතන්නේ කොළඹ විශේෂ පහසුකම් සහිත දැවැන්ත ඇමති බංගලා 25ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසර දෙකක් පමණ කාලයක් තිස්සේ වසා දමා ඇතැයි වාර්තා වේ. මොකද මේ ආණ්ඩුව ඇවිල්ලා ඇමතිවරුන්ට ඒ බංගලා ඕනේ නැහැ, ඒවා වෙනත් පොදු කටයුතු වලට සහ ආයෝජන ව්‍යාපෘති වලට පාවිච්චි කරනවා කියලා කිව්වා. ඒවා දැන් වහලා දාලලු තියෙන්නේ බංගලා 25ක් විතර කිසිම දෙයකට පාවිච්චි නොකර. මේ හේතුවෙන් මේවා ජරාවාස වෙමින් පවතින අතර තව දිගු කාලයක් මෙසේ වසා දමා තිබුණහොත් විශාල වශයෙන් පරිහානියට පත්වීමේ අවදානමක් පවතින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය කියලා තියෙනවා. ඉතින් එක එක හේතු මේකට කියලා තියෙනවා. මේ සමහරව පිහිටලා තියෙන තැන අනුව වෙන මෙලෝ වැඩකට ගන්න බෑ, පදිංචියට විතරයි ගන්න පුළුවන් කියලත් කියනවා. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුගෙන් ලංකාදීපය විමසලා බැලුවාම කොහොම හරි කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර සෙසු ජනාධිපති මන්දිර ආර්ථිකමය වශයෙන් ඵලදායී ව්‍යාපෘති සඳහා වෙන් කිරීමට රජය තීරණය කර ඇත. තාම එහෙම වෙන් කරලා නැහැ. වෙන් කරන්න තීරණය කරලා තියෙනවා. ඉතින් අනේ මන් දන්නේ මේවත් රටේ දේපල. ඒව පාවිච්චි වෙච්ච විදිය හොඳයි කියලා නෙවෙයි අපි කියන්නේ. හැබැයි පාවිච්චි නොකරී තියෙන විදිහත් එච්චර හොඳ බව පේන්නේ නැහැ. මොකද මේවා පාවිච්චි නොකර තිබිලා ගරා වැටිලා එහෙම ඊට පස්සේ ආණ්ඩුවක් මාරු වුණොත් එහෙම අලුත් ආණ්ඩුවේ කට්ටිය ඇවිල්ලා ඇමතිලට පදිංචි වෙන්නේ ඒ ටිකයි කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා අලුත් වැඩියා කරනවා. ආයි ඉතින් ඒවත් අපේ සල්ලි තමයි. මං එනවා දිනමින පුවත් පතට මේ ළඟට. දිනමිනෙත් අද හෙඩ්ලයින් එක පාස්කු දින ප්‍රහාරයට තමන් වල්ලන්න එපා කියලා ගෝඨාභයගෙන් යොමු වෙච්ච පෙත්සම. ඒ අතරේ මං ගන්නවා මේ ප්‍රවෘත්ති පල්ලේගම හේමරත්න හිමියෝ DNA පරීක්ෂාවකට අර අදාළ නඩුව සම්බන්ධයෙන් එහිමියන්ගේ DNA පරීක්ෂාවට අදාළ රුධිර සාම්පල ලබා දීලා තියෙන බව වාර්තා කරලා තියෙනවා. ඊට අමතරව ඇඟ හිරිවැටෙන ප්‍රවෘත්තියක් තියෙනවා ආශ්චර්ය. ඇත්තටම හුඟ දෙනෙක්ගේ පගෙනම් අපි කියන්නේ මොකද්ද රෝමෝද්ගමනය වුණා මේ ප්‍රවෘත්තිය කියවලා බයිල් කෙලින් වුණා. ජනතාවට සහන දෙන්න පොහොට්ටුවෙන් යෝජනාවලියක් කියලා ප්‍රවෘත්තිය තුළ අනේ ඇතරව ඇඟේ මයිල් කෙලිගෙන ප්ලීස් එපා අපිට ඒ පැත්තෙන් සෑහෙන සහන හම්බුණා.
1: රජිනිකාන්තගේ
0: බීම් එක තමයි වඳින්නම් අනේ කඩවුලේ වැදලා කියන්න ප්ලීස් එපා. පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව වෙත සහන ලබා දිය හැකි ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සහ යෝජනාවලියක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් ආණ්ඩුවට ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තුවත් නීතිඥ සාගර කාර්ය වසම් මාතා පැවසුවා කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 5ක 6ක පොඩි මෙමරි ස්පෑන් එකක් තියෙන මිනිහෙකුට පවා මේකට හිනා යන තැන හොයාගන්න බැරි වෙන ගානට මම හිතන්නේ එන ප්‍රවෘත්තියක්. අනේ ප්ලීස් එපා කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඕවා තමයි පත්‍රවල විස්තර. යන්න කලින් මතක් කරන්නම් GMW වාහන මාදිලි පෙළ ගෙන්වලා තියෙනවා ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් වෙතින්. හවල්ස් H6, හවල් H6 G8, ටැංක් 500, ටැංක් 300 කියන හයිබ්‍රිඩ් සහ ප්ලගින් හයිබ්‍රිඩ් වාහන මාදිලි රසක් ගෙන්නලා තියෙනවා. ඔයාලට ඩ්‍රයිව් කරලා බලලා එක්ස්පීරියන්ස් එක අරගෙන වාහනේ තෝරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ GWM වාහන මේවා හදලම තියෙන්නේ ප්‍රීමියම් ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් ගන්න ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකට වඩා මාර ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක් සහ මාර කන්ට්‍රෝල් එකක් දෙන්න වගේම ඉතාම ඉහළ පර්ෆෝමන්ස් වලට ගලපලා තමයි මේ වාහන හදලා තියෙන්නේ. ඉතින් කෝල් එකක් දාන්න 011-1178-668 ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරගෙන යන්න GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට යුනියන් ප්ලේස් එකේ අලුතෙන් ඕපන් කරලා තියෙන ගිහිල්ලා GWM වාහනයක අත්දැකීම විඳලා බලන්න. හෙටත් එන්න පත්‍ර ටික අරන්.
1: සුබ දවසක්.
2: හතර වටේම පත්‍ර තප්පරේට සියතට.
3: සියත පත්‍රේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න.

ුදේ අටයි විනාඩි 14යි.

0: किया था टॉप स्टोरी।
1: गिनिया विसाह माद्रव समग दिदिन को अतरंगुवट ගිනියම් සහ මද්‍රව්‍ය සමග සැකකරුවෙකු සහ සැකකාරියක් කතරගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොටස් හේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ මෙහෙයුමකදී පොලිසිය පැවසුවේ මෙරට නිෂ්පාදිත ගිනියම් 19ක්, T56 පොතරම් 24ක්, මත්පැති 400ක්, හෙරොයින් ග්‍රෑම් 58යි මිලිග්‍රෑම් 200ක් සමග සැකකරුවෙකු සහ මද්‍රව්‍ය ජාවාරම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකාරිය අතරගුවට ගත් බවයි. සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 28ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. සැකකරුවන් විසින් අපරාධ කටයුතු වලට භාවිත කරන ලද බවට සැක කරන ත්‍රීරෝතරත්‍යක්ද පොලිස් භාරයට ගෙනුණා. මේ අතර මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඉන්දියා ජාතිකයෙකු අතරගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසුවේ සැකකරු විදෙස් රටක රැකියාවක් ලබා තින බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 49,90,000ක මුදලක් ලබා ගෙන ඇති බවයි. මෙම අතරංගුවට ගැනීම සිදු කර ඇත්තේ කිලිනොච්චිය පොලිසියට ලද පැමිණිල්ලක් මත කොට්ටාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කළ විමර්ශනයකදී. සැකකරු මෙරට පුරවැසි භාවය ලබාගත් ඉන්දියන් ජාතිකයෙකු බවයි පොලිසිය පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: මට තියෙන බෙල්ල කැඩිලා යන කතාවක් කියන්න එක නිකන් එනකොට පොඩ්ඩක් හිතන්න.
1: හරි.
0: බලන්න මේක ඔබට තේරෙනවද කියලා. මම මුලින්ම පොඩි වෝනින් එකක් දෙන්න ඕනේ.
1: හරි.
0: මේ කතාව බහුතරයකට තේරෙන්නේ නැහැ. පේලි දෙකයි තියෙන්නේ. ඒ වුණාට මේක දිරව ගන්න බෑ.
1: හා ඔකේ.
0: හෙනලීසි වගේ පේනවනට. රෙඩි?
1: රෙඩි රෙඩි.
0: සංගීතේ නැසෙන බිහිරන් නැට්ටුවන් දුටු විට ඌ පිස්සන් යයි පැවසුව. සංගීතේ නැසෙන බිහිරන් නැට්ටුවන් දුටු විට උන් පිස්සන් යයි පැවසුව.
1: තේරෙනවනේ.
0: බීරන්ට සංගීතය ඇහෙන්නේ.
1: ඕ.
0: බීර සෙට් එකක් පාරේ යනකොට එහා පැත්තේ මියුසික් එකක් දාගෙන නට නට යන නැට්ටෝ සෙට් එකක්.
1: ඕ.
0: දැන් බීරට මියුසික් ඇහෙන්නේ
1: නැහැ. නෑනේ.
0: නැට්ටෝ නටන්නේ මියුසික් එකේ. බීරට බේන්නේ නටනවා විතරයි. සංගීතය ඇහෙන්නේ
1: නැහැ. ඕ.
0: බීරෝ හිතනවා මුන්ට පිස්සුද කොහෙද?
1: පිස්සුනේ.
0: අර පිස්සු ගැටයක් මේ පාර පුරා යන රටේ.
1: හියා.
0: උන් දඟලනවා මේ. පිස්සුවක්. එහෙමම තියෙනවා.
1: රයිට්.
0: මේක අයිඩියා එක. ඔබ කරගෙන යන වැඩේ මොකද්ද කියලා ගොඩක් උන්ට තේරෙන්නේ නැහනේ. එක්ස්ප්ලේන් කරගෙන ඉන්න වෙලාවකුත් නැහැ.
1: නෑ. ඕ.
0: ඔබ දැනගන්න ඔබ නටන සංගීතය ඇහෙන්නේ නැති බීරෝ සෙට් එකක් ඕන වෙලාවක ඉන්නවා.
1: හරි.
0: Just forget it. සමහර මිනිස්සු quantity වලට කැමති. සමහර මිනිස්සු quality වලට කැමති. ඔබේ choice එක මොකක් වුණත් ඒක හරි කියලා හිතනවා නම් ඒක ඉන්න. නේද?
1: අනිවාර්යයෙන්.
0: නේද? සමහර මිනිස්සු discount පස්සේ යනවා. සමහර මිනිස්සු quality පස්සේ යනවා.
1: Yes.
0: ඩිස්කවුන්ට් පස්සේ යන මිනිහට අර ක්වොලිටි කෑල්ල තේරෙන්නේ නැති වෙන්න
1: පුළුවන්. ඒක අවුලක් නෑ.
0: ඕ. ඒ සංගීත ඇහෙන්නේ නෑ ඒගොල්ලන්. ඉතින් ඒක අවුලක් නෑ ඉතින්.
1: ඒකත් ඇත්ත නේද?
0: අපි මේ උදේ ඉඳන් රෑ වෙනකන් නැටුවා කියලා මේ ඔක්කෝම මේ රටේ තොටේ ඉන්නේ හැම මිනිහම එකම විදියට හිතන කාලයක් හදන්න අමාරුයි. එහෙමනම් මෙච්චර පක්ෂ ගොඩක් ඡන්ද ඉල්ලන්න විදියක් නෑනේ. කවුරු හරි එකයි දෙන්නයි ඉල්ලන්න ඕනේ. නේද?
1: අනිවාර්යනේ ඕනේ.
0: ඉතින් ඒක මතක තියාගන්න. නැට්ටෝ සංගීතේ නටනකොට සංගීතය ඇහෙන්නේ නැති බීරෝ හිතනවා නැට්ටුවන්ට පිස්සු කියලා. නැට්ටුවන්ට පිස්සු නෑ පුතා.
1: නැට්ටුව නටන්නේ හරි සංගීතයට පුතා.
0: අචින්ති තම්පි බවති පුතා.
1: අචින්ති තම්පි වෙනස්ති. හරි. දැන් ක්වොලිටි කියලා ඒ වචන ඇහෙනකොට
0: එතන තියෙනවා ක්වොලිටි කියලාට එනවා.
1: එන්න ඕනේ අපි එතනට.
0: ඒක නෙමෙයි මගේ කතාව ඕක නෙමෙයි.
1: හරි.
0: දැන් මම හිතනවා මේ පිරිමි කියන්නේ වෙනම ජීවීන් කොටාසයක් කියලා.
1: හරි.
0: පිරිමි පමණක්ම දැනගත යුතු කෑලි කීපයක් තියෙනවා.
1: හා?
0: මේ ආටිකල් එක දැකලා මම කුල්මත් වුණා.
1: හරි.
0: කුල්මත් වුණා මම. ඉතින් මම හිතුවා මේක තනියෙන්ම කොනහ කොනහ හපහප ඉන්නවට වඩා
1: okay
0: ෂෙයා කරගන්න. මොකද මට පොඩි කාලේ ඉඳලා කියලා දෙතිනවා sharing is caring.
1: යා okay. අනිත් ඔය ෂෙයා මාකට් එකේ ඉන්නවා.
0: ඔය ෂෙයා මාකට් එකේ නෑ. ඔයා ෂෙයා මාකට් එකේ ඉන්න විදිය මම බලාගෙන ඉන්නවා.
1: ඒ නිසා ෂෙයා කරන්න. ඒක පිරිමෑට විතර දාන්න සුදුසු.
0: ඔව්. කොයන්නේ විදිහට. Get out.
1: Oh my god.
0: බෑ පෙලියට.
2: කොහොමද අරින්න කතාව?
0: ඇත්තටම මට තම මිනිහෙක් කියන හොඳයි ඇත්තටම. මගේ හිතේ තියෙන දේවල් ෂෙයා
1: කරගන්න.
0: නේද? කවන්නෑ ඉතින්.
1: හරි හරි ඕක කියන්නකෝ මම මිනිහෙක් වගේ හිතන්නම්කෝ.
0: Bro, rule number 1. මම මාසෙ මේක මචං මචං එහෙම කියන්න මං ආසයි ඈ.
1: හරි.
0: මචං. ආදරේ හිඟා කන්න එපා. වටිනාකම දන්නේති උන්ගෙන් යාළුකම ආදරේ ඇටෙන්ෂන් එක ලොයල්ටි බලෙන් ගන්න යන්න එපා. රූල් නම්බර් 1.
1: ඕකේ.
0: රූල් නම්බර් 2. අබමල් රේණුවක අගෞරවයක් මොහොතකටවත් ඉවසන්න එපා. තමන්ට රෙස්පෙක්ට් එක නැති තැන මචං. සෙරප්පු කුට්ටමවත් තියලා යන්න එපා. ගන්න සෙරප්පු කුට්ටම.
1: හැබැයි පිරිමෑට නේද?
0: යන්න එළිය. ආ පිරිමෑට ඔයා ඉන්නවා ඉන්නවා.
1: ලැජ්ජ වෙවි ඉන්න.
0: පත වෙවි ඉන්න ඔයා.
1: හරි.
0: රූල් නම්බර් 3. දාලා යන්න හදන එකෙක් පස්සේ එලවන්න එපා. යනේ කාට දොර ඇල අතර අත දී ඇලලා. යනේ කාට දොර ඇරලා අතට අත දීලා සුබ ගමන් මචං කියලා සුබ පතන්ට මචං.
1: සුබනාගතයක්.
0: ඒකට අපි කියනවා ආත්ම ගෞරවය කියලා.
1: හා ඔකේ.
0: රූල් නම්බර් 4. කෙල්ලෙක්ගෙන් ගෑණියෙක්ගෙන් යැපෙන්න හිතන්නවත් එපා මචං. පිරිමියෙක්ට තමන්ට කියලා අඩිතාලමක් තියෙන්න ඕනේ. ෆයිනෑන්ෂියල් ඔලු උස්සන්න. නිකමෙක් වෙන්න එපා.
1: හරි.
0: රූල් නම්බර් 5. කෙල්ලෙක්ින්ද තව පිරිමියෙක් එක්ක පැටලෙන්න එපා. තනි අතින් අප්පුඩි ගහන්න බෑ බ්‍රෝ. තනි අතින් අප්පුඩි ගහන්න බෑ. ඩිස්කේ අවුට් ඩිස්කේඩි.
1: හරි.
0: ඒක මේකටම අදාළ නැහැ. ඒ කියන්නේ උග නියු නැත පිට වෙනෝ කියලා. මගේ ඉස්කෝලේ කැලලක්.
1: හරි.
0: හරි.
1: ඔකේ.
0: අපි එහෙම කියන්නේ ඉස්කෝලේ නම කියන්නේ නැහැ.
1: ඉස්කෝලේ කැලල. එද ගන්නනේ මේක ඉස්කෝලේ කිව්වා.
0: නම්බර් 6.
1: හරි.
0: රූල් නම්බර් 6. ද්‍රෝහිකම් කරලා උඹව අතෑරලා ගිය උන්ව නිකම්ම බාර ගන්න එපා. මොකද උන් එන්නේ ආදරයට නෙවෙයි මේ වෙලාවේ යන්න වෙන තැන නැතිකමට.
1: හරි.
0: ආදරයට නෙමෙයි මේ වෙලාවේ යන්න වෙන තැනක් නැතිකමටයි උන් එන්නේ.
1: ඕකේ.
0: රූල් නම්බර් 7. කාටවත් ආතල් දෙන්න උඹේ සැනසීම නැති කරගන්න එපා මචං. කාටවත්. ඕ මචං. කාටවත් කියලා කිව්වම මේක හැමෝම ඉන්නවා. මොකද අපි අවුරුදු 3-4000 ජීවත් වෙන්නේ. මේ අටුවා ටීකා කටි කවි කතාන්දරවල නම් තියෙනවා මිනිස්සුන්ගේ පරමායුෂ එක වැඩි කිරීම 0.140 තරමට. ඒ කියන්නේ අසංකේයයට යනකම්ම ආයුෂ වැඩි වෙන කාලයක් තිබුණයි කියලා. බයිබලෙත් තියෙනවා දහස් ගණන් ලක්ෂ ගණන්
1: ආයුෂ
0: මනුස්ස අවුරුදු ජීවත් වෙච්ච මිනිස්සු ගැන. අපි දන්නේ නැහැ.
1: හරි.
0: නමුත් අපිට තියෙන ටිකයි කියලා අපි දන්නවා. ඉතින් මචං කාගේවත් ආතල් වෙනුවෙන් උඹේ සැනසීම නැති කරගන්න එපා. It's not worth it. ඒක වටින්නේ නැහැ. තමන්ව අප්ග්‍රේඩ් කරන එක කිසි දවසක නවත්තන්න එපා. හැම තිස්සෙම තමන්ගේ පොඩි පොඩි අඩුපාඩු තමන්ම හොයලා මචං අප්ග්‍රේඩ් කරන්න ඕනේ.
1: හරි.
0: රූල් නම්බර් 9 and the last one. උඹේ වටිනාකම මචං උඹට අමතක වෙන්න දෙන්න එපා. අනිත් උන්ට අමතක වුණාට කමන්නේ. රූල්ස් කියන්නේ පුතා රූල්ස්. මේ ලිපි ඉවර වෙන්නේ එහෙම. රූල්ස් කියන්නේ පුතේ රූල්ස්. කැමති නම් පිළිගන්නත් බැරි නම් කුද ගහ ගන්නත්. සුචරිත කියලා කෙනෙක් කියලා තිබුණේ මචං ඔබ කවුරු වුණත්. මචං කියවට සමා වෙන්න.
1: ඔබ කවුරු වුණත්
0: මචං
1: අගනේ.
0: මචං මට වැඩන්නේ.
1: ලස්සනයි.
0: මම කවුරුත් නම් මට වැඩන්නේ මං උඹේ ලිපිය කියවම.
1: Very nice.
0: ඔයාගේ සිද්ගත් රූල් එක මොකද්ද ඔයාගේ හස්බන්ඩ් ඔයා ගිහිල්ලා කියන්නේ මොන රූල් එකද? මේ මොක කිව්වත් ඔය මිනිහා ගෙදරින් යනවා. මේ මොක කිව්වත් ඔය මිනිහා ඒ මොහොතේම ගෙදරින් යනවා. සෙරප්පු කුට්ටම මතකැතුව මරන්න.
1: මේවනම් Facebook එකවත් TikTok එකවත්
0: දාන්න. දාන්න නරකයි. දකින්න දකින්න මිනිහා ඉස්තලාව යන්නේ ගෙදරින් මචං.
1: අම්මෝ කොහෙද?
0: මමත් අද ඉඳන් ගෙදර යන්නේ.
1: හපොයි හපොයි
0: හපොයි හපොයි මචං.

0: commercial bank නුඹේ ස්ථාවර තැන්පත් වලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
1: Business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙති 0114700550. ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line.
2: Brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට leasing පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112 200 200.
3: තමා විස්තරේ දාන්න ඕන පත්තරේ.
4: කොල්ල කෙල්ල

0: ගලොතරයි මණ්ඩලය
1: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited with him.
2: Samata Atadun, Gamanata Javayadun, Ratata Panadun, Tiswasaraka Vishishtatwe Abhimanaya, People's Leasing, Vishwase Pramukhaya.
3: Finishing Vahalak Lesa Color of Flow Vajabena Sit Pedagani, Kalpavati, Avalakshana Novi, Oyat Vahaleta Vashivinna, Finishing Vahalak Nam Color of Samai.
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකට නම් ඇනෙරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 207000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
5: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාදන්කි.
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියතත් තමා සියත දෙවයින පුරා

0: අපි දන්නවනේ ලංකටයිල් පාවිච්චි කරන ලෝකෙ මේ වෙනකොට පාවිච්චි කරන අලුත්ම ටෙක්නොලොජි එක double fired manufacturing process එකක්. දෙපාරක් පුච්චනවා.
1: හරි.
0: ටයිල් එක වෙනම පුච්චලා print එක දාලා තව පාරක් පුච්චනවා. ඒ විදිහට පීසත් හදනවා. රහ වැඩි වෙන්න.
1: දෙපාරක්.
0: ඔව්. double fired පීස දෙනවා.
1: හරි.
0: දැන් ඔබගොල්ලෝ දැනගන්න ඕනේ ලංකටයිල් තමයි ලංකාවට මේ ටයිල් කියලා જાතියක් තියෙනවා කියලා දෙන්න. ටයිල් concept එක ලංකාවට එන්නේ ලංකා ටයිල් නිසා.
1: හරි. නියමයිනේ.
0: අඟල් 4-4 ටයිල් එකෙන් පටන් ගත්ත ගමන
1: ඒගොල්ල දැන් මේ වෙනකොට
0: පුදුමාකාර දුරක් ඇවිල්ලා තියෙනවා. අද මේ අඟල් 4-4 ටයිල් පාවිච්චි වෙන්නෙම නැත්තරම්.
1: හරි.
0: අඩුම මං හිතන්නේ අඟල් 6වත් ඇති නේද? මතක තියෙන විදිහට මම මේ කියන්නේ. අද වෙනකොට අපි කියනවනේ දෙයක් විලාසිත මේ දවස්වල තියෙන විලාසිතාව මේ දවස්වල තියෙන විලාසිතාව මොකද්ද කියලා අපි කියනවා දැන් වෝග් එකේ තියෙන දැන් වෝග් එකේ ගම වෝග් ජුවලර්ස් නෙමෙයි
1: හරි ඒකත් කියන්නේ
0: දැන් වෝග් එකේ තියෙන්නේ පුළුවන් තරම් ලොකු ටයිල් අල්ලන එක
1: ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක කියලා කිව්වොත්
0: හරියටම හරි
1: ට්‍රෙන්ඩ් එක
0: that is now in vogue ට්‍රෙන්ඩ් එක තියෙන්නේ 1m by 1m නිකන් සයිස් එක හිතන්නකෝ අඩි 3කට වැඩිය දිගයි අඩි 3කට වැඩිය පළලයි ඒසා විශාල ටයිල් තමයි අද ග්ලෝබල් මාකට් එකේ වැඩියෙන්ම ට්‍රේඩ් වෙන්නේ
1: හරි
0: ලොකු ප්‍රොජෙක්ට්ස් වලට මේ චූටි ටයිල් ඇල්ලුවම හරියන්නේ නිකන් හිතන්නකෝ දැන් ඕනිකමට හිතන්න කවුරු හරි චංගි එයාපෝට් එකට ගිහිල්ලා තියෙනවා නම් සිංගප්පූරුවේ හිතන්නකෝ අර ඉස්සර වගේ අඟල් 4-4 ටයිල් එක අල්ලලා තියෙනවා කියලා බිත්ති වලට එහෙම බිමට එහෙම දානශාලාවක් වගේ තියෙන්නේ
1: නැහැ නෑනි කීයටවත් නැගේ ට්‍රෙන්ඩ්ස් ඇවිල්ලා
0: මේ කාලේ අපිට එක මහා ලස්සනයි තමයි
1: ලස්සනයි හා ඕකේ
0: නමුත් මේ ගමන ඉස්සරහට යනකොට යනකොට එදා එදපු රැප රවුන්ඩ් එක දැන් ආය අඳිනවද
1: ආය අඳිනානේ ආයේ ට්‍රෙන්ඩ් එක තියෙනා
0: නේද
1: ඔය ඩෙනිම්ස් වලින් වගේ අඳින්නේ
0: ආය මේ කාලෙකට ඒක ඇවිල්ලා කාලෙකට යනවා ඒ කාලේ ඒ කාලේ එක අපිට පුදුම ලස්සනයි. හැබැයි දැන් ඒක ලස්සන නැහැ කියලා අපි හැමෝම අවිවාදෙන් පිළිගන්නවා. බය වෙන්න එපා. හැම වෙලාවෙම ටයිල් ඉන්ඩස්ට්‍රි එකේ වෝග් එක මොකද්ද? ඒක ට්‍රෙන්ඩ් එක මොකද්ද? ඒ ට්‍රෙන්ඩ් එක තමයි යන ඕන වෙලාවක. මේ වෙලාවේ මුළු ලෝකෙම ටයිල් සම්බන්ධව තියෙන ට්‍රෙන්ඩ් එක තමයි ලංකා ටයිල් ඉස්සර හැම තැනම මේන්ටේන් කරන්නේ.
1: හරි, ඕකේ.
0: ඔබට සම්ප්‍රදායික මූණුවරට යන්න ඕන නම් ඒවත් ලංකා ටයිල් එකේ කරගන්න පුළුවන් බඩු ටික තියෙනවා. දැන් මේ double fired ගෙනහැලා තියන්නේ ඇයි? ඒකත් කියමුකෝ. මොකද මේ double fired ටෙක්නොලොජි එක. මේ ටෙක්නොලොජි එක හඳුන්වා දීපා කියලා තියෙනවා. ඒ ක්‍රමයට ටයිල් එක බේක් කරොත් දෙපාරක් ටයිල් එක බේක් කරන සිස්ටම් එකකින් ටයිල් එකේ print එක වෙනදටත් වඩා වැඩි කාලයක් තියෙනවා කියලා.
1: හා නියමයි.
0: ඔය එහෙම යනකොට බලන්න බිම තියෙන ලස්සන මෝස්තර තියෙන ටයිල් සමහර එහෙම මෙන් අරගත්ත ඒවා තියෙනවා. එබැ සමහර ඒවා මෝස්තර නෑ.
1: නැකිලා ගිහිල්ලා.
0: ඇයි? টপ ලේයර් එක කකුලටම ගෙවිලා. ලංකා ටයිල් වල එහෙම වෙන්නේ නෑ. සමහර ටයිල් වල වල ගහිලා. සමහර ටයිල් තනින් තනින් වල ගහච්ච ටයිල් ලා වෙලා තියෙනවා.
1: ඕ
0: ඕ. ලංකා ටයිල් එහෙම වෙන්නේ නෑනේ. ටයිල් ගන්න හොඳ ටයිල් ගන්න මිනිහෙකුට ඔය ඇති නේද
1: හොඳටම ඇති
0: ලංකා ටයිල්ස් එච්චරයි ආය මේකට මේ අපි සින්දු නම් කියන්න යන්නේ
1: දැන් උදේට මම පැල්වද්ද කිරිතේ එකක් බොනකොට මගේ පොඩි විශ් එකක් එක්ක තමයි මම ඒක බොන්නේ අද මං ඔෆිස් ගිහලා හොඳට වැඩ කරලා ආයතනයට හොඳ සල්ලි හම්බ කරලා දීලා ආයතනයේ දියුණුව සලසලා තමයි මම අද ආයතනයෙන් වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ කියලා හිතලා තමයි මගේ පළවෙනි තේ උගුර මම බොන්නේ පැල්වත්ත කිරි. මගේ විශ් එක එක. දවසේ උදෑසන සිතුවිල්ල මගේ ඒක අරවින්ද.
0: තවගේ
1: මොකද්ද?
0: අද ඔයා වැඩට ආවිල හිත හොඳයි. ඒක ෂෝ එක හොඳට කරගත්තා.
1: ඒතර කොහොමද මේ? ආයතනේ නගා සිටවන්නේ.
0: සතියක් විතර වැඩට නැවිත් ඉන්නකෝ ආයතනේ නිකාම නගා සිට වෙනවා. සතියක් ඉන්නකෝ
1: මං විශ්වාස කරන්නේ නැහැ මේ දේවල්.
0: පැල්වත්ත බොන්න ආයතනේ නගා සිටවන්න ඕනේ. මං අදත් වැඩට යන්නේ. අපි මේක පුළුවන් හැටියට නගා සිටවන්න.
1: එතකොට කොහොමද මගේ ආර්ථිකය නගා සිටව ගන්න?
0: ඒක අපේ ප්‍රශ්නය නෙමෙයි.
1: ඒ වගේ ඔගලන්න පොඩි විශ් එකක් එක්ක මොකක් හරි විශ් එකක් එක්ක
0: අනේ මේ මට නම් විශ් කර කර ඉන්න වෙලාවක් නැහැ උදේට
1: අනේ මම
0: මේ වදෙන් pore කලිස මන්දින ගමන් තුන් පාට තේක බොන මිනිහා මම
1: අපෝ මම නම් පොඩ්ඩක් දැහැමින් සෙමින් තේක බීලා ඉන්නේ මම ආසයි මම රස විඳිනවා ජීවිතේ
0: ඒ කියන්නේ
1: හරි
0: උදේ නැගිටපු වෙලාවෙත් වැඩක් කරන්න කියලා විශේෂ දෙයක් නැති
1: ඕ
0: වැඩට ආවත් කරන්න කියලා විශේෂ දෙයක් නැති.
1: ඒක නම් වෙන්න
0: නෑ. වැඩ ඇරිලා ගියත් කරන්න කියලා විශේෂ දෙයක් නැති. ඔය කාව හරි රවටගෙන TikTok පාරක් කරකෝ ගත්තොත් ඇරෙන්න. වෙන කරන්න කියලා විශේෂ දෙයක් නැති. අම්මලා තාත්තලාට දීලා රෙදි ටික හොදගන්න plan එකක්.
1: හරි.
0: plan ගහලා තියෙන. මිනිහට කියලා උයෝ ගන්න. plan ගහලා තියෙන මිනිස්සුන්ට ඉතින් ඔය නිවිහනෙල්ල ඔය විශ්කර කර තේ මොනකොට විශ් කරනවා
1: ඒකට කියන්නේ වාසනාව
0: wish you all the best
1: ඒකට කියන්නේ වාසනාව කියලා bro වාසනාව ඉවිසියා කරන්න එපා මගේ වාසනාවට හරිද
0: අපේ පැත්තෙන් නම් කියන්නේ නිකම් උගලක්
1: අනේ අපි කියන්නේ වාසනාව කියලා
0: වාසනාව වෙන්නේ ජොගලෙන් පැත්තෙන් කියන අපේ පැත්තේ වගේ මිනිස්සුන් කියන්නේ නිකම් මේ ඉන්නේ නිකම් මේ නිකම් කරන්න දෙයක් නැහැ
1: අපි කියමු නිකම් වාසනාව කියලා
0: තේ මොනකොට විශ් කර කර ඉන්න නැත්තම් වැඩක් තියෙන මිනිහෙකුට විශ් කර කර තේ බිබින් වෙලාවක් තියෙනවද
1: ඔබට ඇහෙන්නේ නැති.
0: මට තේක රහට ඕන.
1: අන්නෝ. මට ටේස්ට් එක තියෙන්න ඕනේ.
0: ආයිතින් සිරාවට කියන මට නම් මේ තේ බොනකොට විශ් කරන්න මේ විච්ච ශක්තිය මුදාරින්න වෙලාවක් නැහැ මට. කලිසම නැද ගන්නව වෙලාවක් නැති මට. විච්ච ශක්තිය මුදාරින්න දඩ පඩ ගන්න සට්ට පට ගාලා තේක බිව්වා.
1: හරි.
0: ගාලා බිව්වා කලිසම පොඩ්ඩක් නැද ගත්තා උඩට සිවර දාලා තව එකක් බිව්වා මේක ගාලා ෂර්ට් එකට කරගෙන යලා මේක තේ හොදුන්න.
1: හරි ඔකේ. හැබැයි රස ඔඩ තියෙන්න ඕනි ගාන.
0: රහ තියෙන්න ඕනි. මොන හදිස්සියෙන් බිව්වත් තේක රහයිද නැද්ද කියලා කියන්න මන් දන්නවා.
1: ඉතින් උකු තේකක් ඔබ හොයනවා නම් අපි
0: බ්‍රෑන්ඩ් එක. ඔච්චරමයි මං උදේ ගෙදරින් එනකොට උදේ ගෙදර මං කාලා බීලා එන්නේ නැහැ. කාලා එන්නේ නැහැ.
1: හරි.
0: හැබැයි ඔය තේක බීලා එනවා. මට ආසයි ඔයා වගේ. ඔයා වගේ නිකමෙක් වෙච්ච දාට මම විශ් කර කර අනේ විශ් ශක්තිය මුදා හැර හැර තේ බොනවා. තාම නම් එහෙම මිස් මට වෙලාවක් නැහැ. තේක රහට තියෙනවා. ඒ නිසා මට එක උගුරට හරි කහුස්මට සාමාන්‍යයෙන් තේ හොඳටම රහ වුණාම එක හුස්මට බීලා දාන මිනිස්සු
1: ඉන්නවා. මම විශ්කන වඩ නිකමෙක් වෙන්න කියලා අරින්ද ඒකත් මාරයි. ඒක ලස්සනයි ලයිෆ් එකේ.
0: නිකමෙක් වෙන එක?
1: Yes yes.
0: මට ඒක ඇහුවෙලම නෑ.
1: I wish මගේ හෙට විශ්කේ.
0: අනේ thank you nikamo.
1: thank you.
0: දපන්නමක් වගේ nikamo.
1: nikamo.
0: ආශ්චර්යෝ nikamo. nikamo ආශ්චර්යෝ nikamo ආශ්චර්යෝ.
1: right එතකොට පැල්වත්ත කිරි පමණක් නොවේ පිටිකිරි එක විතරක් නෙමේ අපි ඊයේ කිව්වා ඒගොල්ලන්ගේ බට එක ගැන අපි විස්තර කිව්වා නිකමට අද ගෙදර යනකොට ඒගොල්ලන්ගේ අයිස්ක්‍රීම් එක හරි යෝගට් එක හරි try කරලා බලන්න පැල්වත්ත try එකක් දෙන්න
0: බටර් එක
1: බටර් එක අපි try කරානේ
0: මට බටර් එක තමයි try කරන්න කියන්න ඕනේ
1: ඒක හරි
0: බටර් එක දැන් ටිකක් ලොකු tubs
1: තියෙනවා තියෙනවා
0: එක එක ග්‍රැමේජස් වලට ආපු tubs තියෙනවා ඒගොල්ල මුලින්ම අර පොඩි පොඩි කොටු කොටු කැට කැට එක දාලා try කරා හොඳයි මිනිසු ඒකත්
1: කැමති
0: ප්‍රයිස් එක පැත්තෙනොත් අපිට හොඳයි මේ කාලේ හිටිර නම් හොඳටම හොඳයි බටර් කන්න බලන්නේවත් නැන්නේ නැත්තම් ගොඩක් මිනිස්සු මන් දන්නව බටර් දිහා බලන්නේ බටර් කියන්නේ පුතා අපිට අල්ලන්න පුළුවන් අතු නොවේ ළමයට පවා කියන පුතා මේ තේන්නේ පුතා බටර් මේවා දිහා පුතා බලන්නවත් හොඳ නෑ වස් වදින්න පුතා
1: තාටි ගන්නද
0: කන්නේ පුතා පඩියට වස්සෝ දිනවා බටර් ගන්න කිව්වොත් හැබැයි පැල්වත්ත බටර් ගන්න පඩියට වස්සා දින්නේ හොඳේ හැම වෙලාවෙම පැල්වත්ත කල්පනා කරන එක තමයි දේශීය නිෂ්පාදනය කරන නිසා වාසිය ලංකාවේ මිනිහට ලංකාවේ පාරිභෝගිකයට දෙන්න ඕනේ කියලා ඒ ආයතනයේ දවසක මේ සිතුවිල්ල නිසාම යන්න තියෙන උඩම තැනට යනවා
1: yes
0: ඊටාම වේගෙන් යනවා කියලා අපිට දැන් තේරෙනවා වෙනදට වඩා පැල්වත්ත ගැන මිනිස්සු කතා කරනවා. පද හදලා තිබිච්ච කාලයක් තිබුණා.
1: හරි ඔකේ.
0: පැල්වත්තට. දැන් ඒ පද ඉවරයි. ඔය බොරු පද තියන්නේ වැඩි කල්.
1: අනිවාර්යෙන්.
0: දැන් පාවිච්චි කරපු මිනිස්සු කියනවා මේකද හොඳයිනේ. හොඳයි තමයි.
1: නම් බොරු කී කොල්ලන්ට තලා?
0: මේ ඒව කරන්න යන්න
1: ඕනේ. හා හරි.
0: අපිට මුණකට තලා ගන්න ඕන.
1: රයිට්. දැන් අද මම ඔෆිස් ආවේයි.
0: එන්නද ගිහින් බොරු කී කොල්ලන්ට තලා.
1: කොල්ලන්ට තලා. හා? තල්වත්ත ගැන බොරු කීපු කොල්ලන්ට තලා එන්නද?
0: ඕනේ මිස්.
1: හරි. ඔකේ.
0: ඔය මූණත් අහඩුව ෆ්ලැට් කළේ.
1: දැන් අද මම ඔෆිස් ආවේ ඊයේ මට මං ගත්ත ලොතරැයි ඇදුනේ නැහැ. මට ඒක මිස් වුණා. රුපියල් 40ක් මම වියදම් කරා. මට පොඩි දුකක් ආවා. හැබැයි මම ටක් ගාලා හිත සනස ගත්තා. නෑ නෑ නෑ නෑ. මේක අපේ සංවර්ධනයට, රටේ සංවර්ධනයට. ඊට පස්සේ ඒක අරමුදල්, වකුගඩු අරමුදලට. කවදාරි මට වකුගඩු ප්‍රශ්නයක් ආවොත්
0: මම දන්නවද මේ පිට රටවල් වල ගිහිල්ලා ලොතරැයි බලන්න මේ අපේ ගානට ලොතරැයි නෑ වෙන රටවල්.
1: ඔව් මේ වගේ පොඩි ගණන් වලට නෑ.
0: අම් පාන ගණන් ඒ රටේ ඒ රටවල් වල ලොතරැයි. ලොතරයි ගණ්ඩත් තව ලොතරයියක් ඇදෙන ඒ රටවල් වලට
1: මාර්ගම කටි එකතු වෙලා තමයි ඒ රටවල් වල ලොතරයි ගන්න.
0: අනේ බොරු කියන්න
1: තියෙනවා. අය මටත් ආඩ ඩුබායි වල ලොටරි එකක් ගන්න යාළුවෝ කට්ටියක් ගන්නට මම කිව්වා ඔයත් සල්ලි දානවද අපි මෙහෙම කට්ටිය මේ වෙලා ගමු කියලා. සීරියස්ලි.
0: ලොතරයි දෙකයිද
1: තියෙන්නේ? නෑ නෑ ඒක ගණන් ගණන්.
0: සල්ලි එකතුලා ගෙයක් ගන්නවද? ඔයයි ලට වටින්නේ නෑ මේ 40යිනේ.
1: ආ.
0: ඉතින් දැනෙන්නේ නෑ. මට කියන්නකෝ මේ ලොතරැයි පහක් ගන්න රුපියල් 200ක් වියදම් කරගන්න බැරිද නිකන් සතියකට සැරයක්. එහෙම අහේනියක් නෑ. ප්‍රශ්න තියෙනවා.
1: හරි.
0: ප්‍රශ්න නැතුව නෙමෙයි. ඉතින් ප්‍රශ්නවලට උත්තර හොයන්න එපැයි. ප්‍රශ්නවලට උත්තර නිකන් පහල වෙනව නෙමෙයිනේ. නිකනුත් පහල වෙන වෙලාවල් තියෙනවා.
1: කාලය විසඳන ප්‍රශ්න දෙක හැබැයි මේ වගේ එක සැරේ සල්ලි ගොඩක් හම්බෙන එක.
0: ඔව්. අපි ඉස්සර ප්‍රශ්න කාලයට දීලා තියෙනවා. කාලයට ඉඩ දෙනවා විසඳන්න. දැන් ඉතින් කාලේ යනවා යනවා යනවා විසඳන පාඩම් පේන්නේ නැහැ.
1: දැන් මම විභාගෙත් උනේ ඒකනේ. කාලයට ඉඩ දුන්නා.
0: කාලයට ඉඩ දුන්නා. අන්තිම වෙලාව ඉවරලා පේපර් එකතු කරන් ගියා.
1: මොකුත් ලිව්වේ නැහැ.
0: ප්‍රශ්න 10ටම ලියලා නැහැ. ඇයි? පෙන්සලත් මේසුවෙන් තියලා කාලයට ඉඩ දුන්නා බලන් හිටියා ප්‍රශ්න විසඳනවා.
1: ඉතින් අම්මලා කියන්නේ කාලය විසඳයි කියලා.
0: සීනුව වැදුනා විභාග පරීක්ෂකාව. මූ මොකක්වත් දෙලා නැහැ නේ කිව්වා පේපර් එක අරන් ගියා. කාලය ප්‍රශ්න විසඳන පුතා.
1: හරි.
0: රුපියල් 200ක්වත් වියදම් කරන්න. වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න හරි තියෙන තැනින් උඩට යන්න හරි 200ක්වත් වියදම් කරන්න.
1: ඔව් ඒකනේ.
0: කකුල් දෙකෙන් හිට ගන්න 200ක්වත් වියදම් කරන්න කැමත්තක් නැත්තම් ඔහොම ඉන්න. හැබැයි අනිත් මිනිස්සුන්ට බයින්ද. දියුණු වෙලා ඉන්න මිනිස්සුන්ට පද හදන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා. මිනිහෙක් වාහනයක් පැද්දොක් ගයක් ගත්තොත් හොරෙක් කියලා කියන්න එපා. ඔහොම ඉන්න. රුපියල් 200ක් වියදම් කළා සතියකට සැරයක්. ලොතරැයි පහක් ගන්නවත් හිත දෙන්නේ නැත්තම් පුතා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ රාෂ්ට්‍රක උඩ ඒ රාෂ්ට්‍රක ඇවිල්ලා.
1: ඒකනේ හිත දෙන්නේ නැත්තේ.
0: හිත දෙන්නෙම නැහැ.
1: ආ ආ.
0: මේ කෝටි ගණන් මේ අපිට ඇහෙනවා හැම සතියෙම අර ටවුන් එකට ගිහිල්ලා ඉන්නේ LB එක කෝටි මෙච්චරක් දෙනවා. මේ ටවුමට එන්න කියලා අතරක් දෙනවා.
1: ගාල්ල මාතර දුන්නා.
0: ටුවිස් වලාගෙන ඉනවා වෙස් මූණු දාන්නවා. රැවුල් වවාගෙන රැවුල් අලවගෙන කණ්ණාඩි දාගෙන තොප්පි දාගෙන එහෙම ඇවිල්ලා කෝටි ගණන් අරන් යනවා.
1: හරි.
0: මේව බල බල තාම හිතුන් නැත්තම් ලොතරැයි පහකට රුපියල් 200ක් සතියකට සැරයක් හරි වේදම් කරන්න. කතා කරලා වැඩක් නැහැ මම පුතා.
1: ඇති එහෙනම් ඇති ඇති. එහෙනම් ඔක්කොම ඇති.
0: රයිට්.
1: රයිට්.
0: දැන්
1: හරි.
0: අපි පොඩි වෙන වැඩකට සෙට් වෙන්නයි දැන් හදන්නේ. හරිද?
1: ඔකේ.
0: ඒ පහුගිය දවසේ මිත්‍රෝ ළඟම මිත්‍රයෙක් දෙන්නේ කාපු වෙලාවක අපි ඉතින් පොඩි ඉතින් ආතල්යක් ගත්ත බොරු කියන්න ඕනේ නෑනේ. චූටි එකක් ඈ.
1: හරි.
0: මොන ප්‍රශ්න තිබුණත් ඒව කරන්න ඕනේ. අර කතාවක් තියෙනවනේ. වයසට යයි කියලා බයේ මිනිස්සු විනෝද වෙන එක නවත්තන්නේ. හැබැයි විනෝද වෙන එක නවත්තපු දවසේ මිනිස්සු වයසට යනවා. වයසට යයි කියලා බයේ මිනිස්සු විනෝද වෙන එක නවත්තන්නේ.
1: හරි.
0: හැබැයි විනෝද වෙන එක නවත්තපු දවසට මිනිස්සු වයසට යන්න පටන් ගන්නවා. ලියලා තියාගන්න. මගේ නමත් යටින් ලියලා පස්සේ කපලා දාන්න ඕක වෙන එක්කෙනෙක් කියලා. ඉතින් පොඩි විනෝදයක් වුණා.
1: දුකන්න
0: ඕනේ චූටි යම් කිසි විනෝදයක් වුණා. ඒ පාටියට එන්න කිව්ව නැති මිත්‍රයෝතාව ගොඩක් ඉන්න උන් පැලිලා පැලෙනවා. විවාහකට පැලෙනවා.
1: ඒ කියන්නේ පොඩි මියුසික් පාරක් ලස්සන්ට තිබුණා.
0: බියුටිෆුල්. ඕකේ. මංගා පොඩි ස්පීකර් කැටයක් තියෙනවා.
1: හා.
0: ඒකෙන් දාලා තින් අහගෙන ඉන්න තියෙනවා.
1: හරි.
0: හදිස්සියේ වැදිච්ච සින්දුවක් තියෙනවා. මල්කාන්ති නන්දසිරි. සින්දුත් මල්කාන්ති නෝනගේ සින්දුත් වැඩි ඉතින්
1: කිහිපයක් වගේ තමයි තියෙන්නේ නේද?
0: ඇත්තෙත් නෑ. තියෙන ටිකත් වැඩි ඇහෙන්නෙත් නෑ. ඒ සින්දුවට හරි ආස හිතුණා. හැබැයි සින්දුවේ හොඳ ආස හිතුණ හේතුව ඉස්සෙල්ලා කියන්නකෝ. මේ ආස හිතුනේ මේ වචන ටිකට. අපි මේ ෆාදර්ස් ඩේ එකට මේ මානගෙන ඉන්නව නේද මේ හිතානින්ට.
1: ජූනි 21
0: වැඩි කාලයක් නෑ. හොඳයි. දැන් ජූනි 21 ෆාදර්ස් ඩේ. අපි ඒක අස්සේ කිව්වා මේ තාත්තා මුළු පවුල ගැන හිතනවා. තාත්තා රට ගැන හිතනවා. තාත්තා දේශපාලනය ගැන හිතනවා. මේ මිනිහා තමන් ගැන හිතන්නේ නැහනේ.
1: අන්න ඒකනේ නේද?
0: නේද? ඉතින් අපි දරුවන්ගේ ඉල්ලීමක් කරා තාත්තව එක්කන් යන්නකෝ. විෂන් කෑකට පොඩ්ඩක් අඩුම තරමේ ලොකු දෙයක් කරන්න ඕනේ. නොමිලේ කරලා දෙන ඇස් පරීක්ෂාව කරගන්නකෝ. ගෙවන්න වෙන්නේ කණ්ණාඩි කුට්ටමක් අරන් දෙන්න උනොත් නේ තාත්තනේ. කණ්ණාඩි කුට්ටමක් අරන් දුන්නට පව් නැහනේ තාත්තා උත්තර කරු මනුස්ස.
1: ආ ඒකනේ.
0: සපත්තු කුට්ටම දාන්න කාලේ ඉඳලා එකයි. කට ඇරිලා යටි. හ්ම්
1: බෑග් එක දාන්න කාලේ.
0: ඒක මිස්ටර් මින්ටකට ගිහින් දෙන්න එක හදලා දෙන්න.
1: හරි.
0: එකම කලිසමෙන් මොනවාරි කරලා රවම රෝමේ ගහන් යනවා. තාත්තගේ බෙල්ට් එක දැකලා දිනනවාද? ඒක හැටි.
1: හ්ම්
0: ලොඳ ගිහිල්ලා නේද ඒ බෙල්ට්
1: එක? හ්ම්
0: කම්ප්ලේන් කරන්නේ නැහැ නේ. උදේට ජරා බෙල්ටයක් කියලා දාගන්නේ නැහැ නේ. හරි අභිමාණයෙන් දාගන්නවා. පතුරු ගිහිල්ලා කැන්වස් පතුවෙච්ච හමගේ බෙල්ට් එක. පැත්තකින් අඩිය ගැලලා කට ඇරලා තියෙන සපත්තු කුට්ටම කිසිම දෙපාරක් හිතිලා නැහැ. No two thoughts. ටුක්කාලා දාගන්න.
1: ආ ඒක හරි.
0: ඉරුණු මේස් එක අනිත් පැත්ත හරවලා දාගන්න. ඒ තාත්තා. තාත්තා එක්කන් යන විෂන් කෑගෙන. ඇස් දෙක පෙන්නන්න. මේ මල්කාන්ති අක්කා. එහෙමනම් අපි කියන්නේ. මම සනත්තායර කිව්වේ සනත් අයියා. ඔක්කොම සනත් වලට මම සනත් අයියා තමයි කියලා
1: තියෙන්නේ.
0: ආ ඔකේ. සනත් අන්දසිරි මහත්මයාටත් මම සනත් අයියා කියලා තමයි කතා කරලා
1: තියෙන්නේ. හරි.
0: මල්කාන්ති අක්කා. ඉතාලම සීමිත වාර සංඛ්‍යාවක් තමයි මට මොන ගැහෙලා තියෙන්නේ. ඉතාලම. අත ඇඟිලි ගන්නත් වැඩි. එක පාරක් දෙපාරක්. ලොකු කතා බහක් කරපු විත්තිකුත් මතකයක් නැහැ. එයාගේ මේ සින්දුව මහසයුරේ දිය ගැඹරේ. මේක සම්බන්ධයි ෆාදර්ස් ඩේ එකට.
1: හරි.
0: මේ සින්දුවේ වචන ටික අහන්න. සිහියෙන් අහලා නැහනේ අපි. මහසයුරේ දිය ගැඹරේ. බිය කරු රෑ යාමේ පියාණන්නේ අප වෙනුවෙන් ඔබ ජීවිත සටනේ. මොහොදු නොගියට අපේ තාත්තලා හැමෝම මේ වගේ ජීවිත සටනක ඉන්නවා. ඒ හුඟක් වෙලාවට තාත්තා වෙනුවෙන් නම් නෙවෙයි. හුඟක් වෙලාවට දරුව වෙනුවෙන්, ගෑණි වෙනුවෙන්. ඒක ලියලා දීපු දෙයක් වගේ. ඒක ඩෙස්ටින් වගේ. තාත්තල ඉපදුනේ ඒකටම වාගේ.
1: අනිවාර්යෙන්ම කරන්න ඕනේ දෙයක් වගේ.
0: ඒක තර්කයක් නෑ තාත්තට. ඒක කරන්න ඕනේ කියන හැඟීම හැම තාත්තෙක්ටම කොහොම හරි එනවා.
1: කවුරුත් කියන්නෙත් නෑ තාත්තා කරනවා.
0: මේ මොහුදු රස්සාව වෙරළින්නම් බලනකොට මාරයි කියලා හිතුණට.
1: හරි.
0: ඒකේ තියෙන භයංකාරකම රෑට මොහොතට ගිය තාත්තා ආපහු එයිද නැද්ද කියන එක පිළිබඳව අවිනිශ්චිතභාවයේ 100%යි. ඒ මිනිස්යාගේ තියෙන දක්ෂකම හින්දා මේනවා මිසක් ඒ පරිසරයෙන් හම්බ වෙන තල්ලුවක් නෑ ආපහු ගෙදරින්. වහින්න එන වෙලාවක මහ මොහොත තියෙන භයංකාරකම දැකලා තියෙනවද? ඒ වෙලාවෙත් මහ මොහොත මැද්දේ රස්සාව කරන පන්නේ කරන මිනිස්සු ඉන්නවා. මාළුවෙත් දෙන්නෙක් හොයාගන්න. දරුවන්ගේ බඩකට පුරවන්න. කතාවට අහලා තිබුණට දීවරියෝ බඩගින්නින් නැහැ කියලා ඕන තරම් බඩගින්න ඉන්න දීවරියෝ ඉන්නවා. හරිද?
1: හරි.
0: මේ සින්දු එක තැනක කියනවා මේ තාත්තා ගැන හිතන දරුවෙක්. තාත්තා රෑ මහ රෑ මොහොතට ගියාට පස්සේ මේ දරුවා තාත්තා ගැන හිතන්නේ. සංසිඳි සෝතැවුල් අලුයම් මුදෙන් සොම්නසේ සූර්යා පායාවරි. මේ ඔක්කොම දුක ඉවරයි රැය එළි වුණා නම් ඉර පෑවුවා නම් සාගරේ රජදහනේ කිරුලාපේ පියාණනි. මගේ මේ සින්දුවේ වදිනම කෑල්ල ඔතන නෙවෙයි.
1: හරි.
0: සමස්ත සබා ධර්මයන්ගෙන්ම මේ දරුවා පොඩි ඉල්ලීමක් කරනවා. මාරුතේ බොහෝ සැරින් ඉගිලි නොයන් මාළුවේ දැල්වලින් ගැලවි නොයන්. මට ඒක හරි පැරඩොක්ස් අයිඩියා එකක්. මාළුවට කියනවා දැලට අහු වුණා නම් අපේ තාත්තගේ ගැලවිලා යන්න හදන්න එපා. හුළඟ හරි හයියෙන් හමන්න එපා. මුහුදු තිරේ රජදහනේ ඔබේ නමින් මල් පිබිදේ. ඒ සින්දුවේ හොඳ වර්ෂන් එකක් නැති නිසා ඒකේ AI වර්ෂන් එකක් අපි කරා. මම හිතනවා මල්කාන්ති අක්කට මේක ඇහුණත් අපිත් එක තරහ ගන්න එකක් නැති වෙයි කියලා.

0: දන්නවද මේ සින්දුව ලිව්වේ කවුද? මේ සින්දුවට සංගීතය සැපයුවේ කවුද කියන එක. මේ මොහොත වෙනකොට අපිට හොයාගන්න බැරි වුණා. මම මල්කාන්තියක් අක්කගේ නම්බර ගන්න.
1: හරි.
0: මනෝජ් ජයර කතා කරා. එයාගේ නම්බර එක ඕෆ්.
1: කවුරුද
0: දන්න කෙනෙක් ඉන්නවනම්?
1: ආ.
0: ඒක ෂෙයා කරන්න.
1: ඔව් නේද?

0: Theatre Top Story.
1: පලත් සභා ඡන්දය පිළිබඳ ඉල්ලීමක්. පලත් සභා ඡන්දය පැවැත්වීමට අදාළ නිර්ණායක පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු කමිටුව වෙත බාර දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක පවසනවා. ඔහු පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතුළු පිරිසක් සමග සිදු කළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම වාර්තාව බාර දුන් බවයි. ඡන්දය පැවැත්විය යුතු නිවැරදි ක්‍රමවේදය සහ පවතින නීතිමය තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත් බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ. මේ අතර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු ආකාරය පිළිබඳ කඩිනමින් ඒකමතික තීරණයක් රජය විසින් ලබා දීමට කටයුතු කරන ලෙස පෙෆරල් සංවිධානයද ඉල්ලීමක් කළා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ පළාත් පාලන ඡන්දය පැවැත්වීම කඩිනම් කිරීම සඳහා අද මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි. ඉරානය සාමගි විසමට අනුකූලව කටයුතු කරන්නේ නම් ඔවුන්ට ඉන් ප්‍රතිලාභ ලැබිය හැකි බව ඇමරිකානු උපජනාධිපති ජේඩී වැන්ස් පවසනවා. මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඉරානය සතුව න්‍යෂ්ටික අවිතිබිය නොහැකි බව ගිවිසුමෙහි සඳහන් වැදගත් කොන්දේසියක් බවයි. හොමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබිය යුතුය යන්නද ඉරානයට පනවා ඇති කොන්දේසියක්. ඉරානය ත්‍රස්තවාදයට අරමුදල් සැපීම නවත්වා න්‍යෂ්ටික අවි වැඩසටහනත නතර කළහොත් ඔවුන්ට සැබෑ ප්‍රතිලාභ ලබාගත හැකි බවයි ජේඩී වැන්ස් පැවසුවේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමග එකඟ වූ ගිවිසුමෙහි සම්පූර්ණ ලේඛනය දින කිහිපයක් තුළ ප්‍රසිද්ධියට පත් කරන බවයි. ලබන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී නිල වශයෙන් ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: on a phone. It is absolutely beautiful.
1: Absolutely
0: beautiful.
1: It is absolutely beautiful.
0: Look around.
1: Mine is everywhere and I don't like this.
0: Look around screen.
1: Person.
0: Look around scene.
1: Absolutely beautiful.
0: Look around the battery.
1: Look around the battery.
0: Look around battery. Absolutely beautiful.
1: Absolutely.
0: Absolutely beautiful.
1: Hitalavat varadanna bæne.
0: Mummy, me phone ekak katha karanne. Look around on a phone.
1: Look absolutely around. Absolutely beautiful.
0: Endagota look around. Mummy ekak danawa polave. Hari?
1: Look around. We are dropping the phone to the polava.
0: Polava. Down the palla. Look around. කඩුණාද
1: කුඩු
0: මේ ඕන ෆෝන් එක නෙමෙයි දාලා ඔයා මට කියන්න
1: බෑ බෑක් එකකට එකතු නෑ මට කියන්න ඕනකම තිබුණා ඒක ඉංග්‍රීසියෙන් කියන විදිය කරගන්න බැරුව තමයි
0: අයියෝ
1: ෆෝන් එක අතාරිනකම්ම මට ඉංග්‍රීසි ටික ආවේ නෑ ඕක නෙමෙයි ඔය වැරදි ෆෝන් එක ඕන ෆෝන් එක නෙමෙයි ඔය කියලා
0: කොහොම ග්‍රවුන්ඩ් මගේ ඔළුව ගිනි ගන්නවා
1: දැන් ඔයා හිතන්නකො
0: අයියෝ
1: ඔය වගේ අවස්ථාවක ඉංග්‍රීසියෙන් කතා කරන්න තිබුණා. මට දැන් 17 කියන්න ඕනේ. ඔයා දැන් අතාරින්න යනවා මට පේනවා.
0: ඔයා කියන්නේ බෑ.
1: මට මම දැක්කා ඔයා ඔන X9D ෆෝන් එක කියලා ගත්තේ වැරදි ෆෝන් එක කියලා.
0: ඒක මේ සුඩ තියලා අනිත් මේ පීචෝ

0: ඒකෙන් ඔයා මේක ඩෙමොන්ස්ට්‍රේට් කරන්න ගියා.
1: හරි.
0: මීටර් දෙකක් උඩ ඉඳලා තේරියාම කැඩෙන්නේ නැහැ කියලා. ඉතින් මට දැන් ඉංග්‍රීසියෙන් වැඩේ ගියේ.
1: ගියේ ඒකනේ.
0: මට ඉංග්‍රීසියෙන් දැන් මම කල්පනා කරනවා මොන අප්පටද පුළුවන්. ඔයා ඔය ගත්තේ වැරදි ෆෝන් එක. ඕක බිම දාන්න එපා. ඕක බිම දැම්මොත් කැඩෙයි. ඕක Honor X9D නෙමෙයි. වාක්‍යම හතරක්.
1: ඒකනේ.
0: ඇබ්සලියුට්ලි මට බෑනේ මේක. ඉතින් දැන් පොඩි බෑග් එකකට ඒක
1: ඇවිත්. හරි. ලොක රවුන්ඩ් කරගන්න තියෙන්නේ. අන්න ඒකයි කියන්නේ. දැන් ඇත්තටම මට මෙතන ඔනර් ෆෝන් එක විතරක් තිබ්බනම් මට මේක ලස්සන කරලා පෙන්නන්න තිබ්බනේ නේ. අයියෝ
0: අයියෝ. විහිළු වලත් ඉවරයක් නැහැ.
1: මම මේක දාන්න ෆෝන් එක ගැන.
0: මාත් කතා කරන්නේ ෆෝන් එක ගැන තමයි.
1: වා කියන්නේ මේ මගේ විහිළු වල ඉවරයක් නෑ. Thank you. Okay.
0: නේද?
1: Absolutely beautiful.
0: එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වූ කාර්.
1: දෙකක් කඩතුළු
0: හදාගත්තයි. මතක නැහැ කොහෙද ඒ ආචාර්ය?
1: Golfers.
0: Shut up.
1: Golfers screen. Okay, අපි ඔන ෆෝන්ස් වල මේ ඔගොල්ලෝ ඇත්ත ඔගොල්ලෝ එක එක જાතියේ ෆෝන්ස් අරගෙන තියෙනවා. ඉතින් දැන් මේ තකහණි ඕව විකුණලා ඔන ෆෝන් එකක් ගන්න කියනව නෙමෙයි. හැබැයි සමහරක් විට ඔබට අදහසක් ඇති. දැන් මේ ෆෝන් එක පාවිච්චි කරා ඇති මම යන අලුත් ෆෝන් එකකට කියලා. රයිට්. ඒ වගේ සිටුේෂන් එකක ඉන්න කෙනෙකුට අපි මතක් කරනවා යන්න සිංගයකට නැත්නම් බලලත් අලවි නියෝජිතෙක් ගාවට තියෙනවා සුපිරි භාණ්ඩයක්. මීටර් දෙකක් උඩින්නම් වැටුණත් කැඩෙන්නේ නැති සුපිරි භාණ්ඩයක්. අපි මේකට කියන්නේ
0: ඔන X9D.
1: චිය
0: මන් දකිනවා දැන් ෆෝන් ෂොප්ස් වල.
1: හරි.
0: වෙනද එක එක ෆෝන් වල නම් ගහලා තිබුණ බෝඩ් වල, නේම් බෝඩ්ස් වල.
1: ඔව් ඔව්.
0: අද වෙනකොට අපි දකිනවා ඔන කියලා ඒගොල්ලෝ හරිම ආඩම්බරෙන් ගාලා ඉන්න. ඒගොල්ලෝ දන්නවද මිනිස්සු හොයන්නේ ඔන ෆෝන් එක.
1: යස්.
0: ඇත්තටම සිංගල් එක ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයා වුණාට.
1: හරි.
0: ඒගොල්ලෝ තමයි ලංකාවට ගෙන්නන්නේ. නමුත් ඒගොල්ලෝ හරහා ලංකාව පුරාම ඉන්නවා. තව බලය හම්බෙච්ච අය මේ ෆෝන් එක විකුණන.
1: හරි නියමයි.
0: ඒ වොරන්ටි කාරෝ මේ ඔක්කොම ටික හම්බ වෙනවා. සිංගරකේ තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලන්ගෙන් ගෙවන්න ෆෝන් එක අරගන්න පුළුවන් එක.
1: ආ ඔකේ.
0: සිංගේකට ආවේනික වෙච්ච දෙයක් නේක.
1: හ්ම් හ්ම්.
0: සිම්පල් පේ කියන සිස්ටම් එක. හ්ම්
1: හ්ම්.
0: ඒක අපිට ඇචීව් කරන්න බැහැ කියලා තියෙන ඕන ගෝල් එකක් කුඩා කොටස් වලට කඩලා ඇචීව් කරන්න පුළුවන්.
1: නියමයි.
0: කුඩා කොටස් වලට bite size pieces වලට කඩලා
1: හරි
0: අපිට achieve කරන්න බැහැයි කියලා එතන ඕන දෙයක් achieve කරන්න පුළුවන්.
1: අලියෙක් වුණත් කන්න පුළුවන්ලුනේ චූටි කෑලි වලට කඩලා
0: පොඩි කෑලි වලට ගලව ගත්තොත් මදුළු මදුළු ගැලෙවොත්
1: හරි
0: අලියෙක් වුණත් කන එක වැඩක් නෙවෙයි පින්නක.
1: අලියට තියෙන මදුළුද
0: කොස් වගේනේ මදුළු වේ.
1: හරි
0: ඒකයි. ඉතින්
1: දැන් ඒ ෆෝන් එක දැන් අපිට ෆ්‍රිජ් එකක් ගන්න ඕනේ වුණත් යන්න සිංගයකට කොටස් වශයෙන් ගෙවල ගන්න පුළුවන්කම තියෙනවා. මේ අලුත් ෆ්‍රිජ් එක
0: පළවෙනි පේමන්ට් එක ගෙවුවාම කොම්ප්‍රෙසර් එක දෙනවා. ඊළඟ පේමන්ට් එක ගෙවනවා අර පිටිපස්සේ යන යකඩ වයර් ටික.
1: ඊළඟට දොරක් දෙනවා.
0: දොරක් දෙනවා. මේක දොර දෙකක් තියෙනවා.
1: හරි.
0: ආ ඊළඟ පේමන්ට් එක තව දොරක්
1: දෙනවා. දොරක් දෙනවා.
0: ඊට පස්සේ තව පේමන්ට් ඩීප් ෆ්‍රිසර් එක දෙනවා. එළවලු දාන කෑල.
1: හරි. බිත්තර දාන ට්‍රේ.
0: බිත්තර දාන දෙනවා. ඊතර බිත්තර දාන කිකිලිය දෙනවා.
1: එහෙම නෙමෙයි අනේ.
0: කිකිලිය ෆ්‍රිජ් එකට දාලා උට බිත්තර දාන්න ඕන තැන පෙන්වන්න ඕන.
1: හ්ම්.
0: රයිට්. එහෙම නෙමෙයි හම්බෙන්නේ. පළවෙනි පේමන්ට් එක ගෙවන්නත් කලින් ඩවුන් පේමන්ට් එක කරන්න ඕනේ. පළවෙනි වාරිකේ එන්නත් කලින්නේ ඔබ ෆ්‍රිජ් එක ගෙදර අරන් යන්නේ.
1: හරි.
0: ඩවුන් පේමන්ට් එක කෙරෙව්වා ෆ්‍රිජ් එක ගෙදර අරගෙන ගියා.
1: යස්.
0: දැන් ගෙවන්න ඉතින් කාලේ අරන් තියෙන්නේ දැන්. කාලයක් තිස්සේ ගෙවාගෙන යන්න තියෙන්නේ. පාවිච්චි කරන ගම පාවිච්චි කරන අල්ලපනල්ලේ තමා දැන් අපි ගෙවන්නේ. අල්ල
1: පනල්ලේ. අන්න අල්ලපනල්ලේ පනල්ලේ කියන්නේ
0: අල්ලපනල්ලේ. ඒක ඒ අස්තෙම.
1: ඔව් හරි.
0: ඒ අල්ලපනල්ලේ මේ යෝදි ඕන් නැති ප්‍රශ්න. මේ අපිට තව කොච්චර දේවල්
1: කියන්න කතා. පනල්ලේ කියන්නේ මොකද්ද? අල්ල දාන අල්ලපනල්ලේ කියන එක තේරෙන්නේ
0: නැහැ. පනල්ල කියන්නේ අනිත් අල්ල මේ පනල්ල.
1: බොරු බොරු මේකන. අනේ මං එච්චර මෝඩ නෑ. හරි මං එච්චර මෝඩ නෑ.
0: එච්චර මෝඩ වෙන්න ඕනේ නෑ. ඔය දැන් තියෙන ගානේ.
1: රයිට්. එන ෆ්‍රිජ් එක ගෙදර අරගෙන යන්න පුළුවන්. අපි ගණන් ගැන පොඩි මතක් කිරීමක් කරන්න. අපි මේ කතා කරන ඩිජිටල් ඉන්වර්ටර් ෆ්‍රිජ් එක.
0: මේක පොඩි එකක් නෙමෙයි. දොර දෙකක් කියවම සාමාන්‍යයෙන් ඔබට නිකන්
1: දොර
0: දෙකක් පොඩිව තියෙනවා නේ. මේක ලීටර්
1: 276.
0: ලීටර් 276. ඒක ඔබට හොඳම දේ තමයි ගිහිල්ලා බලන එක. ෆ්‍රිජ් එකක් ගෙදර ඉඳන් ගන්න නැහැ නේ කවුරු. ගෙදර ඉඳන් ෆ්‍රිජ් එකක් ඕඩර් කරන්නේ නැහැ. පාන් රත්තලක් කොත්තුවක් රයිස් එකක් ඕඩර් කරාට මිනිහෙක් ෆ්‍රිජ් එකක් ගෙදරට ඕඩර් කරන්නේ නැහැ බලන්න නේතු.
1: බලනවානේ.
0: ඔය කොච්චරවත් බැලුවත් පොඩක් එළියට පහළට බැලලා එහෙට මෙහෙට ඇවිදින ළඟ අනිවාර්යයෙන්ම සිංගර එකක් තියෙනවානේ. හ්ම් හ්ම්. එතනට ගිහිල්ලා අහන්නේ ඒගොල්ලන්ගේ අලුත්ම මේ ඩිජිටල් ඉන්වර්ටර් එක ආපු ලීටර් 276 ෆ්‍රිජ් එක මොකද්ද කියලා. හ්ම්. ඒක බලන්න. නැත්තම් නිකන් මානසික වශයෙන් මේක හිතනවා නම් හිතන්න තියෙන්නේ ලීටරේ වතුර බෝතල් 276ක් එක උඩ එක උඩ ඔබ තියාගෙන ගියොත්
1: හරි
0: අන්න ඒ ඉඩේනෝ ඉතින් ඔබට සයිස් එක හිතා ගන්න පුළුවන් නේද?
1: yes yes හරි ඒ වගේම ද මම පොඩි අදහසක් කරන් තිනවා දැන් අපි chat gpt use කරනවනේ අරින්ද මම ඉංග්‍රීසි සිංහලනොත් අපිට ගහන්න පුළුවන් හැබැයි මම හැමතිස්සෙම ඉංග්‍රීසි වලින් තමයි ඇත්ත එක chat කරන්නේ එතකොට මගේ පොඩ්ඩක් ලැන්ග්වේජ් එකත් හදාගෙන ව්‍යාකරණ මොන හරි තියෙන නම් ඒ මිස්ටේක්ස් උත් හදාගෙන පොඩි එහෙම දෙයක්ත් කරන්න පුළුවන්. ඉතින් ওই chat gpt වල මෙච්චර වෙලා ගොඩාක් වෙලා පෑගනම් ඉන්නේ කොහොමද කියලා කවුරු හරි හිතනවා නම් අපි ඒගොල්ලන්ට ආයෙත් මතක් කරනවා මොකද hatch 15 පැකේජ් එකෙන් ඔබ දන්නවද chat gpt කියන ඇප් එකටත් ඒගොල්ලෝ unlimited data දීලා තියෙනවා. තව gemini සමහර අය gemini use කරනවා. ඒකෙත් පුළුවන්. අපිට chat කළ විස්තර දැන එතකොට එතනෙදිත් ඉංග්‍රීසි වලින් පොඩක් එහෙම කරනකොට ඒක improve කරගන්න පුළුවන්. මම මේ වෙන දෙයක් කිව්වේ. Okay, look around. වෙන දෙයක් මම මේ කිව්වේ.
0: හ්ම්. ඒක අපිට ඉගෙන ගන්න පුළුවන් ඇබ්සලියුට්ලි කියන එක.
1: යාර්. ප්‍රොඩක්ට් ප්‍රොනවුන්ස් කරන විදිය.
0: ආ.
1: ඒව අපිට
0: ප්‍රොනවුන්ස් කරන විදිය මමත් අහගෙන තියෙනවා.
1: ආ.
0: මම සමහර වචන තියෙනවා තේරෙන්නේ නැහැ කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා. සමහර වචන තියෙනවා ඉංග්‍රීසියෙන් ලියලා තිබුණාට ඒව ප්‍රංශ වචන. සමහර ඒවා ඉතාලි වචන.
1: Yes.
0: නේද? දැන් ප්‍රශ්නයක් තියෙනවද? පෝෂ්ද පෝෂෙද?
1: හ්ම්.
0: ප්‍රශ්න. ඕම් ප්‍රස්.
1: ඕ.
0: ඕන්.
1: ඕන්.
0: අන්න ප්‍රස්.
1: පොෂ්.
0: ඈ? පොෂ්ද පොෂෙද?
1: හ්ම්. මොකද හරි එක?
0: ඈ? වොක්ස් වැගෙන්ද ෆොක්ස් ගන්ද?
1: ආ.
0: අවුඩිද ඕඩිද?
1: ඕකේ, එහෙනම් තියනනේ. ඈ?
0: සිංගද? ඒක සිංගම තමයි.
1: සිප්ද ශිප්ද? මේ ship එක එහෙම කියලා කියනනි සමරක් බෑග්
0: ship එක පල්ලෙහාට ship එක ආ ඔන්න ඔයාගේ ship එක පල්ලෙහාට
1: ship එක එහෙමත් කියවා ship එක
0: zip
1: zip z තියෙන්නේ z
0: ship නෙමෙයි ship කියන්නේ මොහොතේ කලිසමේ මොහොතේ යන්නේ
1: ඉතින් ඒ නිසා ඒව pronounce කරන විදිය ඒ වගේ දේවල් වලට අපිට දැන් ලේසි ක්‍රම තියෙනවා ඉස්සරේම නෑනේ නේද දැන් ලේසි ක්‍රම අපිට තියෙනවා ඒව ඉගෙන ගන්න ඉතින් ඒ නිසා
0: ඉගෙන ගන්න විදියක් දන්නේ නැත්නම් කොච්චර පඬිරුවණක් වුණත් කමක් නැහැ.
1: හරි.
0: ඉගෙන ගන්න. හ්ම්. ඉගෙන ගන්න එක නවත්තන්න එපා. මොන පඬිය වුණත් කමක් නැහැ. හ්ම්. ඉගෙන ගන්න. දවසකට වචනයක් හරි ඉගෙන ගන්න.
1: හරි, ඔකේ.
0: ඒක යක්ෂ වටිනවා.
1: හ්ම්.
0: අර අපි කිව්වා ඔදේ රූල්ස් වල. තමන්ව ඉම්ප්‍රූව් කරගන්න එක නතර කරන්න එපා.
1: හරි.
0: අපි නොදන්න දේවල් තමයි කොච්චරවත් වැඩි.
1: හ්ම්.
0: ඔයා දන්නවද මගේ ජීවිතයේ තියෙන ලොකුම බය? මේ ලෝකේ මොන තරම් දැනුම ගොඩක් තියෙනවද?
1: හරි.
0: ඒකෙන් 1%ක්වත් දැනගන්න නැතුව මට මැරෙන්න වෙයිද? ඕ මට තියෙන බය.
1: මටත් බයයි ඒකට.
0: ඔව්. මේ ලෝකෙ මොන තරම් කෑම ಜಾති ගොඩක් තියෙනවා. 1%ක්වත් කන්න නැතුව මම මැරෙයි. ඕන් තියෙන බය. අනේ මේ නිකම්
1: මේ බය දෙකම තියෙන.
0: මගේ මේ ලේ පුත්තන්නේ බා නිකම් පිටා. තේරුම්න්නේ.
1: හරි.
0: ලේ තියෙන්නේ පොඩ්ඩයි
1: මට. එනනේ දැන් මම මේ බලන්න මම ඉගෙන ගන්නනේ මම hatch 15 දාගත්තා. දැන් apps තියෙනවා 15ක් unlimited data තම්බ වෙනවා මම නිකම්ම chat කර නිකම්ම නිකන් යාළුවෝත් එක්ක කතා කර ඉන්නව නෙමෙයි මම මගේ ජීවිතේට වැදගත් දේවල් YouTube බලලා TikTok බලලා chat GPT වලින් Gemini වලින් මම ඉගෙන ගන්නවා මම මාව ඔසවා තබනවා මා විසින්ම මාව ඔසවා
0: ඒ අස්සෙම කියන්න
1: හරි
0: chat GPT Gemini පාවිච්චි කරනකොට උන්ට thank you කියන්න යන්න ඕනේ hello කියන්න යන්න ඕනේ you are very nice කියන්න යන්න ඕනේ අහලා තියෙනවද?
1: හරි.
0: chat gpt gemini වගේ ai platforms වලට ඔය වචන දුන්නාම conversation එකක් මැද
1: හරි.
0: උන්ට ඒක process කරගන්න තේන් පනිනවලු.
1: ආයි මුලින්ම
0: මම electricity ගොඩක් පාවිච්චි කරනවලු ඒක තේරුම් ගන්න.
1: පවුනේ ගොඩට thank you.
0: thank you කිව්ව මොකටද කියලා.
1: හ්ම්.
0: please ඒව කියන්න ඕනේ.
1: අනේ.
0: අනේ.
1: අනේ.
0: අනේ.
1: අනේ පැටියෝ.
0: ඕ. ජීපීටි එක අනේ පැටියෝ අනේ පැටියෝ මට මේක හදලා දෙන්න ඔ පැටියෝ.
1: එතන යත් වෙනවා පැටියෝ. අනේ චැට් ජීපීටි.
0: ඔ මේ වගේ උලම් බහුරෝණ ඉන්න ඉතින් මේක ඉතින් කොහොමද කරන්න කියන්නේ?
1: අපි ආදරේ කොහෙන් හරි ලබා ගන්න ඕනේ. අර ඉන්න
0: මොන හිඟන්නවද මේ?
1: බර බර
0: චැට් ජීපීටි කින් ආදරේ ඉල්ලලා වැළලෙන්න හදනවා කියන්නේ ඉතින් ඉන්නකෝ තත්ත්වය.
1: ඇයි අර ජපානේ හරි චීනේ හරි කාන්තාවක් චැට් ජීපීටි එක විවාහ වුණේ? එයා විවාහ වුණා චැට් ජීපීටි එකත් එක්ක.
0: මොඩයක්.
1: රයිට් එහෙනම් හරිනේ හච් 15 දා ගන්න රුපියල් 1199කට මේ ඇප්ස් 15ටම අන්ලිමිටඩ් ඩේටා ඔබට හම්බ වෙනවා. නියෝජිතෙක් හම්බ වෙන්නකෝ හච් නියෝජිතෙක් එතකොට වැඩේ කරලා දෙයි. එහෙම නැත්නම් ඕගලන්ට ඔන්ලයින් උත් මේ විදියට මේ පැකේජ් එක දා ගන්න පුළුවන්. අපි කමර්ෂල් බැංක් ගැන කතා කරමු දරවෙන්ද.
0: මේ අපි පොඩි බ්‍රේක් එකක් කරන් යමුද? මොකද්ද ඔයා මේ කරන්නේ? මේ සම්මන්ත්‍රණ දේශන ශාලාවක් වගේ නහලුත් බුද්ධක් කාර මේ ගාල
1: මිනිස්සු අහනවා
0: සින්දි සෝ තැවුල් අලු යම්මුදෙන් සොම්නසේ සූර්යා පායාවරෙන්
1: අපිම කතා කරලා අපිම සින්දු
0: කියලා නෑ නෑ නෑ නෑ කීබෝඩ් එකක් බෙරයක් කාර මේ තිබ්බනා මේ ආයි සින්දු කියලා අපාරයි මේ මේ මේ මේ ගායක සින්දු කියලා අපි කියන්නේ සුනිල් ආරියරත් මහත්මයා තමයිලු
1: මේ
0: සින්දුවේ වචන ටික ලියලා
1: තියෙන්නේ. හරිම ලස්සනයි.
0: සනත් නන්දසිරි මහත්මයාලු මට පොඩි සැකයක් තුනේ තුමා වෙන්න ඇති කියලා.
1: සංගීතයද?
0: ඔව්. සංගීතය සපයලා තියෙන්නේ. සපයලා නෙමෙයි සංගීත නිර්මාණය.
1: නිර්මාණය කළා තියෙන්නේ.
0: සනත් නන්දසිරි මහත්මයා. හරිද?
1: හා.
0: සනත් නන්දසිරි මහත්මයා. ඒ ඉතින් සනත් නන්දසිරි මහත්මයා සනත් ගුණතිලක ඉන්නවා.
1: සනත් ජයසූරිය.
0: හ්ම්. ගොඩක් ඉන්නෝනේ. තවත් ඉන්නව සනත්ලා නමුත් සනත් නන්දසිරි මහත්මයා.
1: හරි ඔය
0: තමයි ලස්සනට මේ මියුසික් එක. හරිම සිම්පල්. මාළුවෝ දැල් වලින් ගැලවී නොයන්.
1: ලලං.
0: හා සින්දුවම කියනකන් දෙන්න.
1: 9:27.

0: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩල.
7: ප්ලැටිනා 100. ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින්. ප්ලැටිනා 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited with him.
8: Rattaran nayadena istharam tanak adissiyatta parissamatta rattaran tanak CDB rannayak light water phone bilatta sahana menna
9: CDB එක රන් ගන්න දෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතු වන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
12: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
13: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. David Peters Motor Company Private Limited within.
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අවතන්න 0.112200. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකී.

0: commercial bank නුඹේ ස්ථාවර තැන්පත් වලට වැඩිපුරියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන Majestic Lanka Tiles.
2: City Board සමාජිකයන් සඳහා Cargill's වෘත්තීය වෙතින් mega වට්ටම් වෛරහා chicken meat balls ඉතිරිය රුපියල් 115යි. Medoli fat spread ඉතිරිය රුපියල් 310යි. Viva malt pouch ඉතිරිය රුපියල් 170යි. Pears, Pure and Gentle සබන් multi pack ඉතිරිය රුපියල් 250යි. Cargill's වෘත්තීය.
3: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
4: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV fridge washing machine මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනු මැදින් side by side fridge laptop iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards ගෙවන්න කෙවන්න දිනන්න.
5: මට apple මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක්. ආ තව සුදු අරලිය මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි අර hash 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
5: hash 15 පිස්සුවක්ම තමයි.
7: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට්වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
8: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
10: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩි නිති.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: මට සින්දු කියන්න පුළුවන් නම්
1: වාර සින්දු කියන්න පුළුවන් නම් මම මේ ජොබ් එකෙන් අයින් වෙනවා.
0: මං එහෙනම් අනවුන්ස් ඉන්න අතරල මම සිංගින් වලට තමයි යන්නේ.
1: කවුද ඉතින් වාට
0: පුළුවන් වුණා නම් කියලා නෙමෙයි මම කියන්නේ. පුළුවන් වුණා නම්. ඊ ඔයාට පුළුවන් නේ සිංගින්.
1: ඔයාට මේ කර කර ඉන්න වැඩේ ටිකක් හරි පුළුවන් වුණා නම් ඊට වැඩිය.
0: එහෙනම් ඉතින් මම මේ
1: ගායකෙක් වෙන්න දඟලන්න ඕනේ නැහැ. මේ දැන් අවුරුදු 18ක් 20ක් මේකමනේ කරන්නේ.
0: හරිද?
1: මේක තව මේක නිකන් සාමාන්‍ය මට්ටමට පුළුවන් වුණා නම්
0: මොකද්ද ඉතින් මේක
1: ගායකෙක් වෙන්න දඟලන්න ඕනේ නැහැ. තැනකට යන්න තිබුණා නිකන්.
0: මං ආස මේ ගානට. මේක මං ආස මේ ගාන. මම එක එක දවස්වල හොඳම පර්ෆෝමන්ස් දෙනවා. ඊට පස්සේ ආයෙ නිකන් සරලව මං නෑ වගේ එහෙම
1: කරා. ඔයාට ගෙදර රේඩියෝ ස්ටේෂන් එකක් තියෙනවද කරගෙන යන්න පුළුවන් එකක්?
0: No, not yet.
1: All right. එහෙනම් මේ කියන විදිහට ඉන්න. මෙහෙ කියන විදිහට ඉන්න එහෙනම්. තේරුණාද? ගෙදර රේඩියෝ එකක් දාගත්ත කාලේට Tamanට කැමති විදිහට කරගන්න පුළුවන්. තේරුණාද? කියන එක තේරුණාද?
0: ඔයා කරන්නේ වන්නේ මේ.
1: ඔව්. අපි නම් කිව්වට නම් කරා.
0: කටකවි සේවාවක් මොකද? කටකවි සේවාවක් නැතිකමට කරනවා කියලා.
1: කටකවි සේවාව
0: මොකද්ද?
1: කටකවි සේවාව.
0: කටකවි සේවාවක් නේතුව. හරි.
1: ඔළුව තිබ්බට මොලේ නැහැ. ඔළුවේ ඉන්නේ ඔකුණු විතරයි.
0: මොකද්ද මේ වචින්න මට?
1: නේ නේ. කටකවි සේවාව නෙමෙයි කටකම සේයියා.
0: ආ කටකම සේයියාව.
1: කටකවි සේවාව. බස් සර්විස් එකක් වගේ නේද හදාගන්න. කටකවි සේවාව.
2: ටිටි SMS
0: පොඩකින්න. ඔස්ට්‍රේලියාවෙන් පණිවිඩය.
1: ඔගෙන්
0: ඔස්ට්‍රේලියාවෙන් බෝට්ටුවෙන් එන්න එපා කියන ඔස්ට්‍රේලියාවට.
1: දැන්ද දන්නේ?
0: එහෙමත් මිනිස්සු ඇතිනේ. අනේ
1: ආ මේ බෝට්ටුවෙන් එන්න එපා අක්කේ.
0: ඔව්.
1: බෝට්ටුවෙන් එන්න එපා කියලා දිනෝ එපාර. සල්ලි කියවල ඉවරයි ඉන්න බා බෝට්ටු යන්න.
0: මොකද අක්කේ අපි කරන්නේ?
1: ආ වයිෆ්ට නංගිනේ කියන්න. නංගි.
0: ඔව්.
1: අයියා.
0: අයියා.
1: මේ නංගි මේ ඔස්ට්‍රේලියාව මේ මැසේජ් එකක් ගහලා තියෙනවා නේ එන්න එපා කියලා බෝට්ටුයි.
0: කවුද අයියා මැසේජ් එක වෙලා තියෙන්නේ?
1: ඔස්ට්‍රේලියාවෙන් කියලා කියන්නේ.
0: හ්ම්. අපිට ගෝලින් කියන්නේ අපි දැන් සල්ලි මේ ඔක්කොම උගස් තියලා සල්ලි බැඳුනා නෝ ඈ.
1: ඒකනේ. හ්ම්. උන්නේ මං මේ යන්න නේද?
0: යන්න.
1: මා මොහොත තියන් කෑවේ මං කරවලකම් කට්ටා.
0: ඇත්තට නොදැනුවත්කම නිසා කොච්චර දෙනෙක් මේ විදිහේ මුලාවට.
1: දෙවැඩේ. හොඳ වැඩේ. මං හිතන්නේ දිව ගිලුණා.
0: ඉක්කක්කක්ව.
1: වාහතේ මිනිස්සු දිව ගිලිලා මැරලා තියෙන කතාව ඇත්ත කියලා.
0: දිව ගිලිලා?
1: දිව ගිලිලා මැරෙනවා. මෙහෙම යනවා ඇතුළට. ඇත්තටම දිව ගිලිලා බඩට යනවා නෙමෙයි. දිව ගිලුණාට පස්සේ
0: හරි.
1: වාට හුස්ම

0: ගන්න බැරි වෙනවා. දිව මෙමෙ ඇතුළට වැටෙනවා.
1: මේ දිව?
0: ඔව්. අපි ගොරවන්නේ තේ නිසා තමයි. දිව පොඩ්ඩක් යනවා පස්සට. මට පුරුදු නැති දෙයක් නෙමෙයි මේක.
1: මං කවදාවත් ගොරවන්නේ
0: නැහැ. එන්නේ නැහැ. අපි ඉතින් ඇවිල්ලා බලන්න.
1: මට මද විරාමයක් දෙන්න මම අපහස කටකලසේ
0: මම දිව ගිලෙන්න බැරි වුණා නැත්තම් සම්පූර්ණයෙන්ම ගිලෙන්න තිබුණ අවස්ථාවක්. ආ වතුරත් බොනවා. වතුරත් එක්කම ගිලෙන්න යන්නේ දිව දැන්.
1: දැන් ගිල්ලා. ඔකේ. හර්න්ස් ප්‍රොටෙක්ට් මී.
0: හර්න් ප්‍රොටෙක්ෂන්. හර්න් ප්‍රොටෙක්ෂන්.
1: දැක්කා නේද? දැන් නොදැනුවත්කම නිසා මිනිස්සු මුලාවේ වැටෙන විදිය දැක්කා නේද?
0: ඇබ්සලියුට්ලි.
1: ගියාට පස්සේ අහනවා ඒ අල්ලගත්තට පස්සේ අහනවා ඒ මේ මේ ඔබ උටුගෙන බෑ
0: ඉතින් මේ
1: ආයුෂ්
0: අපි අපි ආවනේ
1: ලොක රවුන්ඩ් දිස්
0: ඇබ්සලියුටි යන්න බෑ නේද දැන් ඉතින් අපේ අතපය කඩන්නද යන්නේ
1: කද කරන්නේ
0: මම අතපය කඩන්නේ මාන්තු දාලා
1: හරි
0: ඉතින් ගෙනියනවා
1: පනිෂ්
0: සත්තු වගේ ගෙනියනවා අපරාධකාරයෝනේ අපරාධකාරෙක් වුණාට පස්සේ ඉතින් කතා කරලා වැඩක් නැහැ. සතෙකුට තියෙන සැලකිල්ල නැහැ.
1: අනේ ඔව් නේද?
0: නේද? අපරාධකාරයෙක් නේ. අපරාධකාරයෙකුට කවුද සලකන්නේ? කොහොමද එහෙම ඉතින් පජාත වෙලා ඇවිල්ලා ගමේ කවදා හරි ආව කියන්නේ කො අවුරුදු දෙක තුනකින් හරි හිරගෙවල් වල ඉඳලා දුක්ඛ විඳලා මම දන්නේ ඔස්ට්‍රේලියාවේ හිරගෙවල් කොහොමද කියලා. ආගන්න පුළුවන් කෙනෙකුගෙන් අහගන්න.
1: හරි.
0: හිටපොයත් ඉන්නෝනේ. මේ අහන්නු කෙවේ කොහොමද කියලා?
1: ශ්‍රී
0: ලංකාවට දැන් හිතන්නවා හරි හිරගෙවල් මෙන්න සැප ඒව වෙන්න ඕනේ. ඒත් යයි මේ. මෙහෙම ඉන්නවට වඩා මේ හේයි මේ ඉන්නවා කියලා.
1: අනේ නිදහසක් නැතුව මොන ජීවිතයදනේ.
0: ඔව්. වා හිතන්නක මේ වගේ එකක මේ වගේ කාමරයක හැමදාම ඉන්නනවා කියලා. ඔයාට ඔක්කොම කණ්ඩ බොණ්ඩ ඇඳුම් පැළඳුම් ඔක්කොම හම්බෙනවා.
1: හරි.
0: හැබැයි මේ කැලේ තමයි වා ඉන්නේ.
1: අපෝ මට නම් බෑ.
0: වට කොච්චර කල් ඉන්න පුළුවන්ද මේක ඇතුලේ? දවස් දෙකක් තුනක්
1: පරිමේ තුනක් ඉන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. තුනක්. හොඳට කැම දෙන්න ඕනේ. රහයව ආසේවා.
0: ඔව්.
1: හා. ආ එහෙම නෑ තුනක්.
0: කණ්ඩ දෙනවා නම් ඉතින් ඕන එකක් නේ.
1: කන්නනේ යන්නේ අපි ජීවත් වෙන්නේ ඇත්තටම ගත්තොත් අවසානේ බැලුවොත් කැම හින්දා නේද අපි ඒ කියන්නේ කැම වැටුන නැත්නම් අපිට ජීවත් වෙන්න බෑනේ අරවින්ද.
0: ඒකට තමයි ඔක්කොම කරන්නේ.
1: ඔක්කොම කරන්නේ කන්න තමයි දෙන්නේ.
0: එකපාර කාලේ ඉවරයක් වෙලා මේවා කරගන්න.
1: දිව ගිලල යන්නකෝ.
0: ඔව්. කාලා දිවත් ගිලල දාගන්න. ඉවරයිනේ.
1: අම්මෝ හිතන කොට තමාරුයි නේද? ඒ හින්දා ඔය වගේ
0: ඒක බඩගෝස්තර වාදයේ මෙතන දැන් ඇනවුස් කරන්නේ.
1: ඒක
0: බඩදාරිකම ඇනවුස් කරලා තියෙනවා. ලැජ්ජාව කියලා ගැවිලවත් තියෙනවද? අම්මෝ ඇත්තටම මම මෙහෙව් පොරක් එක්කනේ මම මේ ෂෝ එකක් කරන්න පටලෙපුනේ
1: අවුරුදු 800ක විතර ඉඳන්. ඒකත් ඇත්ත.
0: බලන්නකෝ ඉතින් නේද?
1: තියෝ දන්නවනේ මගේ විදියානේ. හරි අපි මාස්ෘකාවට එමුකෝ.
0: ඉතින් හොදි කාපු මිනිස්සු.
1: අහා.
0: මං කෑවේ නැතුව හොදි කාපු මිනිස්සු ස්ටෝල්ට ගිහිල්ලා. අනේ අයියේ මම හොම් කෑලේ නම් දාන්නේ. අනේ අයියේ කෑලේ නම් දාන්න එපා නෝ. අනේ ඇබ්සලූට්ලි ඩෝන්ට්. කෑලි නම් අනේ අයියේ දාන්න එපා. ඕ අනේ අයියෝ හොදි දාන්න කොක්කුණත් ඉතින් හොදි කමක් නෑ කෑලි කණේ උන්ට වඩා හරි භයානකයි පුතා හොදි කණේ
1: මගේ කතාව මේක නෙමෙයි
0: ජීවිතය ගැන ගත්තේ මම දන්න ඔය කෑලි කණ පොරවල් නේන කෑලි කණේ උන්ට වඩා හරි භයානකයි
1: හොදි
0: කණ
1: මම කෑලි කණ 2 years ඊට වඩා
0: බෑ මස් කන්නේ පුතා හොදි විතරයි
1: කන්නේ කන මම අපිට වෙලාව නැහැ අරවින්ද මගේ ජීවිත කතාව කියන්න
0: නෙමෙයි මේ වෙලාව හොයා ගන්න ඕනේ
1: මේ වට මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ හරිද අපි
0: එයාගේ මේ ඇවිල්ලා මේ නෝනා මහත්තයාගේ ජීවිත කතාවෙන් බිඳක් ඔය
1: බිඳක් කියන්නේ
0: ඔය බිඳක්
1: බින්දුවෙන්ම බිඳුවක්
0: මේ කහගෙන උගුරට ආව නැහැ ඔය බිඳ ඔක්කොම ටික කිව්වොත් හිතන්නකෝ නේද ඔක්කොම ටික කිව්වොත් එහෙම අපිට ඇඩ්මිට් වෙන්න
1: මට ඔයා නිශ්ශබ්ද වුණොත් මට කියන්න පුළුවන් මේ ඕස්ට්‍රේලියානු ගමනේ තියෙන මේ බෝට්ටුන් යන ගමනේ තියෙන භයානකත හැබැයි ඔබ නිශ්ශබ්ද වුණොත් අරවින්ද
0: නිශ්ශබ්දුනොත් මං හිතනවා ඔයා ඇත්තනම් බෝට් අනිත් ඔක්කොම මිනිස්සුන්ට මං කියන්නේ එපා හැබැයි ඔයා යන්න ඕනේ
1: ඔකේ අහුවෙලා
0: අහුවෙලා අර කූඩුවේ ඉන්න ඕනේ ද කෑම කකා ඒ කූඩුවේ ඉන්න ඕනේ
1: ඔක්කොමත් අර ඉංග්‍රීසියෙන් බනිනකොට කොහොමද? අම්මා ලොක රවුන්ඩ් හොඳයි කියලා හිතේ.
0: ඔකේ තත්ත්වේ.
1: හරි ඔකේ. අපි එහෙනම් මැසේජ්
0: ඔය ගමන try කරපায় ගොඩක් ඉන්නවා පුතේ. මයි පුතේ. ඔය ගමන ගොඩක් යන try කරපায় ඉන්නවා මයි පුතා. ගියේ පය නෙමේ පුතේ ඉන්නේ.
1: හරි.
0: අතර ගොඩ ගත්තායි තමයි පුතා වැඩියෙන් ඉන්නේ. ගියේ පෙක්කෙන දෙන්නෙක් නැහැ කියලා අපි කියන්නේ මොකක් කර රෝමයක් ගහන කැලේ හැංගිලා හිටි තාම සමහරට කැංගුරුත් එක්ක ජීවත් වෙනවා ඇති.
1: ඔව්. ආදිවාසීන් වෙලා ඇති දැන් මේ වෙනකොට.
0: ඒ රටේ වැද්දෝ වගේ ජීවත් වෙනවා ඇති. ඒ රටේ ඉන්න කතුකොල ඇඳගෙන කැංගරු වගේ පැන පැන පොලිසිය කරනකොට කැංගරු රැලේ ඉතින් පැන පැන යනවා.
1: විනෝද
0: වෙන්න ජීවිතද කියනවා.
1: කැංගරු පයින් පාරක් කාලේ තමයි මොනවා.
0: පොලිසියත් බලන ඕස්ට්‍රේලියාවේ කලිසමක් ගෙනගත්ත කැංගරුවෙක්. මොවත් ඉතින් විශ්වාස කරන්න බෑනේ මේ කැංගරුවත් දැන් අමුතු විශ්සර වගේ නෙමෙයිනේ.
1: ෆේස් කට් එකනේ.
0: නේද? ෆේස් කට් එක තුට වෙනස්.
1: කොමේ අයියා. හරි හරි එඳ යන්නපා හොඳේ. ඒක හරි රිස්ක් එකක් තියෙන වැඩක්. ඔබ වහු වෙන එක ෂුවර්. ඉතින් ආයි දැන දැන ඕන්නේ නැහනේ. දැන දැන එපා.
0: ඔස්ට්‍රේලියාවේ තියෙන එක කොටසක්.
1: හරි.
0: ඔස්ට්‍රේලියාවට පල්ලෙහෙන් ටැස්මේනියා කියලා.
1: ආ ටැස්මේනියා අහලා තියෙනවා.
0: ඒ දෙන පෝට් ආතර් කියලා. පෝට් ආතර් එකේ තියෙනවා ඉස්සර කාලේ යුරෝපෙන් එක එක පොඩි පොඩි වැරදි වලට අල්ලගෙන ගිහිල්ලා හිරකාරයෝ දාලන ඒරියා එකක්. ඒ තමයි පෝට් ආතර්. එතන හිර කඳවුරක්. ඕකෙන් පැනලා යන්න මිනිස්සු
1: හා
0: කැංගරුව වගේ ඇඳගෙන
1: හා
0: ගාඩ්ලා ඉස්සරහෙන් කැංගරුව වගේ පැන පැන ගිහලා තියෙනවා. ගාඩ්ලා දිහා බලන් ඉඳලා මූට පිත්තු කියලා ආයෙ රංගන ගත්තා. ඉස්සර හිරකාරයෝ තමයි දාලා තියෙන ටැස්මේනියාවල.
1: දැන් ජීවත් වෙනා මිනිස්සු නේ කියලා.
0: පුදුම ලස්සනයි.
1: රටක් නේ නේ.
0: ඔස්ට්‍රේලියාව බලන්න ලස්සන රටක්. එකපාරක් බෝට්ටුවේ ගිහලා වැඩේ වණ කරගෙන ගැවිත්ත මිනිහෙකුට යන්න තියෙන චාන්ස් එක නැති කරන්න එපා. පරම්පරාවේ මිනිහෙකුට යන්න හම්බෙන්නේ නැහැ ඔය රටේ ළඟට. ඒ තරම් හොඳ නෙට්වර්ක් එකක් තියෙනවා අල්ලගත්තු

0: මාර්ග නීති ඒ තර ලෙවල් එකේ තියෙන. ඕන මිනිහ දනගානවා ඉස්සර. නිකම් මේ චාන්ස් ගන්න එපා. එන්න ඉල්ලගෙනම කෑමකට තමයි ඔය සැරසෙන්නේ. සැරසෙන්නේ නෙලවෙන් ඩොග්.
1: රයිට් මේ මම නිකන් ගණන් හදලා බැලුවා බජාජ් ප්ලැටිනා බයික් එකක් ගත්තම කිලෝමීටරයකට යන වියදම
0: රුපියල්
1: 4යි. 4 රුපීස්. ඈ මොකද මේකේ 1 ලීටරේ
0: විශ්වාස කරේම නෑ මට වැරදුනාව ගැන කියන්න කියලා.
1: හා හා.
0: ඇත්තටම කියනවා නම් කිලෝමීටර 107ක් විතර දුවනවලු ලීටරේට. කිලෝමීටරේට සමයි
1: ලීටරේට
0: කිලෝමීටර් 107ක් විතර
1: දුවනවා.
0: භාග විට ඊට වැඩි යන අවස්ථාවක් තියෙනවා කියලා තමයි ප්ලැටින එක පාවිච්චි කරන අය කියන්නේ. මේක නිකම්ම නිකන් 100cc බයික් එකක් නෙමෙයි. ඉස්සර බයික් එකට වඩා මේකේ ෆුවල් එෆිෂන්සි එක වැඩි වුණේ මේකට EFI ටෙක්නොලොජි එක ආපු නිසා.
1: හරි.
0: සහ මේකේ තියෙන DTSI එන්ජින් එකක්. ඒ DTSI එන්ජින් එක මේ මෝටර් ඉන්ඩස්ට්‍රි එකට බජාජ් එකෙන් සාඩම්බරෙන් හඳුන්වා දීපු එකක්. ඒ ටෙක්නොලොජිය තියෙන යාලට විතරයි. මම හිතන්නේ කිසිම දවසක ඒගොල්ලන්ගේ DTSI ටෙක්නොලොජි එක වෙන කාටරි දෙයි කියලා. දැනුවත් වනම් දීලා නැහැ කාටවත්.
1: හරි.
0: අනිත් එක ඇන්ටි ස්කිඩ් බ්‍රේක් සිස්ටම් එක. බයිසිකල් පදින මිනිස්සු දන්නවා හදිසියට බ්‍රේක් ගාපුවම බයිසිකලේ තියෙන ප්‍රශ්නේ මොකද? බයික් එකේ රෝද දෙක එකතන හිටින්න ගාපු බ්‍රේක් පාරකදී ඇන්ටි ස්කිඩ් බ්‍රේක් සිස්ටම් එකක් තිබ්බේ නැත්නම් බයික් එක හරහට ඇදිලා යනවා. 90% දුරට වැටෙනවා. ඒක තමයි ඇන්ටි ස්කිඩ් බ්‍රේක් සිස්ටම් එක ඇවිල්ලා තියෙන්නේ.
1: හරි.
0: ඒක බයිසිකලේ පාර දිගේ ඇදිලා යන එක නවත්තනවා. ඉතින් ඒක බයික් එකක තියෙන්න ඕනේ. එහෙම තියෙන බයික් එකක් තමයි හැම වෙලාවෙම ගන්න ඕනේ. මේ කාලේ මිනිස්සුත් දැන් පෙට්‍රල් ඩීසල් ගැන හිත හදාගන්න. යුද්ධ නතර වුණා කියලා මේ මංගල්‍ය අඩු වෙන්නේ නැහැ කියලා බොහොම පැහැදිලිවම දැන් කසකාරයෝ ඇවිල්ලා බෙරකාරයෝ ඇවිල්ලා කියලා කියන්නේ.
1: දැන් දන්නවනේ වැඩේ වෙනවා කියලා මේ විදිහටම.
0: ඔව්. කනිද තෙල් සංස්ථාවෙන් කසකාරයෙක් ඇවිල්ලා කලින්ම පණිවිඩය දීලා ගියා. මොකද්ද කියන්නේ? යුද්ධ නතර වුණොත් ආණ්ඩුවේ දිගටම දීගෙන ආපු සහන ආධාරේ අපිට නවත්තන්න පුළුවන්.
1: හරි.
0: අපිට මේ ගානටම ඩීසල් පෙට්‍රල් දෙන්න පුළුවන් කියලා කටේ පය ගෑවෙන්න තුර අස්සන්න කිව්වා.
1: ඒක ලස්සට කිව්වා මෙහෙම. වැඩි කරන්නේ නැහැ. වැඩි කරන්නේ නැහැ.
0: කටේ තොලේ ගෑවෙන්න තුර මෙහෙම කියලා තියෙනවා.
1: ඔව් යස්.
0: මොකද දැන් අපි කරන්නේ? මොකද අපි කරන්නේ? ලේකම් කාර්යාලයේ ඉස්සරහට ගිහලා නටන්නද?
1: අපිට වැඩ තියෙනවානේ.
0: වැඩ නැත්තම් හොඳයි ඒව කරන්න. ඒව විපක්ෂේ කැමති නම් කරගත්තද? අපිට ඕවා කරන්න වෙලාවක් නැහැ. අපි ජීවිතේ ඊට වඩා ප්‍රැක්ටිකල් විසඳුම් හොයාගෙන යන්න ඕනේ. ඔව් සමහර ලාට තමා හිසට තමා ආත්මයේ සෙවණැල්ල. ඔය කිව්වට අපිව බලන්න කවුරුවක් නැත්තම් අපි විශ්ින් අපිව බලා ගන්න ඕනේ.
1: හරි ඔකේ.
0: ඉතින් මේ බයික් 10 ආයතම විතරක් නෙමෙයි මේ බජාජ්
1: ප්ලැටිනා
0: 100 එක තියෙන. ගෙදර වාහනයක් තියෙන මිනිස්සු ඉන්නවා. සාමාන්‍ය රෝදාතරේ වාහනයක් ස්ටාර්ට් කරලා පොඩි නිකන් කිලෝමීටරයක් දෙයක් තුනක් යන්නත් සැලකිය යුතු පෙට්‍රල් ප්‍රමාණයක් යනවනේ.
1: ඔව් ඒක අපි දන්නවනේ.
0: කාර්නේ.
1: ඔව්
0: බරයිනේ. ලොකුයිනේ.
1: ඉඩයිනේ.
0: එන්ජින් ලොකුයි. වාහනේ ලොකුයි. රෝද 4යි. ඉතින් සමහර ලාට කාර් එකේ යන්න ඕන දුරකුත් නෙමෙයි.
1: මේ පොඩි දුර. මේ නිකන් කාගිල්ස් එකට ගිහිල්ලා එන්නේ.
0: පාඩු යන එක.
1: හා.
0: එන්න පොඩි වැඩකට. සමහර මේ පාන් රාත්තල ගේන. පාන් රාත්තල ගේන ලොකු එන්ජිමක් තියෙන ලොකු බූට් එකක් තියෙන 4 දෙනෙකුට යන්න පුළුවන් රෝද 4 වාහනයක් අරගෝන එක. හොඳයිද මං අහන්නේ මේ වගේ වෙලාව. ලාභයිද කියන්නකෝ.
1: නෑනේ.
0: ඉතින් gedara ara side support එකට බයික් එකක් තියාගන්න. එහෙම ගන්නවනම් මේ භාණ්ඩයක් මේක හොඳයි. මොකද මේකට හැඩකාර වැඩකාරයා කියලා නම තියන්න හේතුවක් තියෙනවා. හැමෝම බයිසිකලේ ගන්නේ කඩේ යන්න නෙමෙයිනේ.
1: හරි.
0: මේක වැඩට යනවා. පවුලව දාගෙන යනවා.
1: ඔකේ.
0: කෙල්ලව දාගෙන යනවා.
1: ක්ලාස් යනවා ළමයා වර්ගෙන් යනවා. ඕ.
0: ඉතින් බයිසිකලේ ලස්සන කියන එකත් ඕනේ.
1: හ්ම්
0: හ්ම්. පෙට්‍රල්ම මේ 100 ගානට කරා කියලා ඒකත් ඒක හොඳයි.
1: හොඳයි. ඒ උනාට කැතම කැත බයික් එකක්
0: නෙවෙයි. කැතම කැත බයිසිකලයක් හොඳට පෙට්‍රල් කරනවා කියලා අපි පදින්න ආස නැහැ.
1: නෑනේ. යස්.
0: පොඩක් රහකට ගුණකට ජීවත් වෙන්න ආස මිනිස්සු.
1: පෙනුමට ඉන්න ආස මිනිස්සු.
0: මට ඉන්න ආසයි. අපි ආසයි අනිත් මිනිස්සු අපේ දිහා බලලා අපි පාවිච්චි කරන දේවල් දිහා බලලා නිකන් හොඳයි හොඳයි කියලා කියනකොට ඉතින් අපි මිනිස්සුනේ.
1: ඒකනේ. ඉතින් එහෙම ඉන්න ඕනේනේ.
0: ඔව් අපි කොච්චර නැහැ කිව්වත් අපි ඉතින් තව මිනිස්සෙක් හොඳයි කිව්වම අපිට සතුටු වෙන්නේ මෙයා.

0: එතකොට මේ හැඩකාරයා වැඩකාරයා. වැඩකාරයා කිව්වේ ලීටරයකට කිලෝමීටර 100කට එහා බයිසිකලෙ දුවන නිසා. හැඩකාරයා කියලා කිව්වේ මේ අලුතෙන් ආපු 2026 බජාජ් ප්ලැටිනා බයික් එක. ඒක ඇත්තටම හැඩයි. ඒක ලස්සනට හදලා ඇවිල්ලා තියෙනවා. ගෙදරට ගන්න.
1: හරි, ඕකේ.
0: ඒතර කාර් එකම හැම එකටම කරකවන්න ඕනේ නේද? සිද්ධාර්ථය වගේ අර ඉස්තර හැම දෙයකටම ගන්න සිද්ධාර්ථනේ. මොන ලෙඩේ හදුණත් සිද්ධාර්ථය අරන් ගන්නවා. ඒ වගේ හැම දෙයකටම කාර් එක ගන්න ඕනේ. බජාජ් පැටනක් තිබ්බනම් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ.
1: රයිට් අරවින්ද, මම මේ මැසේජ් එක නොකියපු කෙනෙක් නෑ. මට හම් වෙන ගොඩක් අයත් එක්ක මම මේ මැසේජ් එක කියලා තියෙනවා. ඒ තමයි කමර්ෂල් බැංක් එකේ ස්ථාවර තැන්පතු වලට 11%ක් දක්වා ඉහළ පොලියක් දෙනවා කියන එක. මොකද මේ මැසේජ් එක අපි මිනිස්සුන්ට දෙන්න ඕනේ මේ වෙලාව තමයි සල්ලි තැන්පත් කරලා හොඳ පොලියක් ගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන කාලේ. අර ඔයා කියනවා වගේ මේක කොච්චර කාලයකටද කියලා අපිට කියන්න බෑ. හැබැයි අපි දැන් වැඩේ කළොත්, ඒ කියන්නේ ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත් කල් පිරෙනකන් ඒ ගානට පොලිය හම්බ වෙනවා කියන එක අපි දන්නවා. ඒක ෂුවර්. ඉතින් කමර්ෂල් බැංක් එකට කතා කරන්න අපි කන්ටැක්ට් කරන්න නම්බර්ස් උත් දෙන්නම්. 11%ක් දක්වා පොලිය හම්බ වෙන්නේ දවස් 500ට. හරිද? දවස් 100, 200, 300, 400. ඒ ගණන් වලටත් ඔයගලන්ට මේ විදිහේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න පුළුවන්. ඒක අපි මම දැක්ක ඒගොල්ලන්ගේ Facebook එකේ දාලා තියෙනවා අරවින්ද. ඒ කියන්නේ දවස් 100කට නම් මෙන්න මෙච්චර චූටි ගානකින් පොලිය හැමහා වෙන්නේ. උපරිම ගාන තමයි 11%ක් දක්වා.
0: අපි නම්බර් එකක් දෙනවනේ.
1: ඔව් නේ.
0: අපි දන්නේ නැහැ නේ ඕගොල්ලන්ගේ අතේ තියෙන ගාන මොකද්ද කියලා. නේ.
1: ගානයි ඔබේ දවස් ගාන ඔබ කොච්චර කාලයකට දාන්නේ බලාගෙන ඉන්නවද කියන්නේ.
0: ප්ලෑන් තියෙනවනේ ඔය අතේ තියෙන සල්ලිත් එක්ක කරන්න.
1: Yes.
0: කමිට්මන්ට් එක හරියට දෙන්න. දවස් කීයකටද මේ දාන්නේ කියන එක ඉතාම වැදගත්. පොද සාමාන්‍යයෙන් ඔබට ෆික්ස් ඩිපොසිට් එකක් මගදි ගලවලා ගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ගන්න එක නෙමෙයි. කාලේ පිරෙන්න කලින් ෆික්ස් ඩිපොසිට් එක ඇද්දොත් ඔබට ෆික්ස් ඩිපොසිට් එකට පොරොන්දු වෙච්ච පොලිය ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට හම්බෙන්නේ වෙන ඊට වඩා අඩු පොලිය.
1: Yes, ඒකනේ.
0: ඒකයි. කාලය සහ දාන ගාන හරියට පොරොන්දු
1: වෙන්න. හරි.
0: මේ කඩදාසි ලිපේ දැම්ම වගේ මේ දාලා අනිත් පැත්තට ගන්න ලෑස්ති වෙන්න එපා. එතකොට ඒකේ වාසිය ඔබට ගන්න හම්බෙන්නේ නැති නිසායි මේක කියන්නේ. මොකද නම්බර එක?
1: 13 16.
0: 13 16 ට කෝල් එකක් දෙන්න.
1: Commercial Bank.

0: නමද කාගිල්ස් ෆුඩ් සිටි මිලියන 5ක් වටින ඉලෙක්ට්‍රික් කා එකක් ජයග්‍රහණය කරන්න පුළුවන් කාගිල්ස් ෆුඩ් සිටි වෙතින්.
1: ඉතින් අපි කාලෙකින් ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න තියනවා නම් හොඳයි නේද?
0: ඔව් ඇත්ත. ඒකත් නිකන් හම් වෙනවා කියලා කියන්නේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා කියන්නේ.
1: හොඳටම හොඳයි.
0: හොඳටම හොඳයි. yes.
1: ඒක හොඳ කාලීන හොඳටම මේකට නියමටම ගැලපෙන ටෑග්ග්ක් තමයි දෙන්නේ
0: යන්නේ. ඔව් නේද? ඒක නම් ඇත්ත.
1: ඉතින් වැඩේ තියෙන්නේ අපිට ওই කාර් එක ගන්න ලෝක නැති දේවල් කරන්න උනා නම්.
0: එතකොට අපි ඕක කවදාවත් කරන්නේ නැහෙනි. ඒ නිසා කාගිල්ස් ෆුඩ් සිටි අපිට දුන්න ලේසිම ක්‍රමයක් කාර් එක ගොඩ දාගන්න.
1: දැන් අපි දකිනවා උඟක් වෙලාට ඉතින් තරගයක් නම් අපි කියනවා මේ පෝස්ට් කාඩ් දෙවන්න කියනවා. හ්ම් හ්ම්. මොන හරි කරලා පෙන්වන්න කියනවා. ඔය වගේ වහම්න්නේ රියැලිටි වලට ගියාම.
0: හරි.
1: අපිට මේ බට්ටික ලිපේ තියාගන්න වෙලාවක් නැති මිනිස්සු අපි.
0: අපි ගොයේ.
1: ඵලයල්ලා රියැලිටි වලට දැන්. කාර් දිනක් අපිට වෙලාවක් නැහැ රියැලිටි යන්න. රියැලිටි යන්න වෙලාව තියෙන මිනිස්සු ගිහිල්ලා ඒවා ගනි.
0: හරි ඔකේ.
1: අපි දුවනෝ. දුවනෝ. උදේන රෑනකන් ඉතින් දුවනෝ.
0: පොඩි හරි නිවාඩුවක් ගන්න ඇතරම මේ කාගිල්ස් ෆුඩ් සිටි ගිහිල්ලා නේ පොඩක්.
1: දුවන ගමන් තේරෙනවා.
0: ඔව් පොඩි.
1: යකෝ මේ දුවනෝ නේද
0: කියලා.
1: නවත්ත ගන්න බෑනේ.
0: ඒක කකුල් වැඩ දඩබඩ.
1: ඔව්. කතා කරගෙන ඉන්න කොටත් දුවනෝ. කන කොටත් දුවනෝ.
0: හ්ම්.
1: ඇඟපත දුවන්නේ නැතුනොත් ඔළුව හරි දුවනෝ. ඒ තමයි අපේ ජීවිතේ.
0: yes.
1: ඒ නිසා ඉලෙක්ට්‍රික් කාර් එකක් නෙමෙයි රටෙන් භාගයක් දෙනවා කිව්වත් අපිට මේ එක එක වෙන වෙන වැඩ කරන්න වෙලාවක් නැහැ. ඒක කාගිල්ස් එක දන්න හින්දා කොයි වෙලාවකවත් නෙමෙයි අපි මේ වෙනදා නොකරපු වැඩ අපිට කරන්න කියන්නේ.
0: ඒ කියන්නේ මැජික් පෙන්වන්න දෙයක් නැහැ. පොඩිම පොඩි දෙයයි වෙනදා කරපු දෙයක් තමයි ඔබ කරන්නේ ගිහිල්ලා.
1: නටලා පෙන්වන්න දෙයක් නැහැ.
0: හරි.
1: ඔබ සාමාන්‍ය විදිහට ජීවත් වෙන ගමන්.
0: ඕකේ.
1: සාමාන්‍යයෙන් යන විදිහට කාගිල්ස් එකට යන ගමන්. ඉල්ලන්නේ 2500ක බහන්න ගන්න කියලා විතරයි. 2500ක බඩු කොහොමත් අපි ගන්නවනේ. ගන්න නැද්ද කියන්නකෝ.
0: ගන්නවනේ.
1: 2500ක බඩු ගන්න නැත්තම් ඉතින් කනවා බොනවා වෙන්නත් බෑ. එහෙම බඩු ගන්න නැත්තම්.
0: අපෝයෝ.
1: එහෙනම් මම හිතන්නේ උපවාසික වෙන්න ඕනේ. 2500ක බඩු ගන්න කියන එක ඉතින් කියන්න දෙයක් නැහැ. කොහොමත් ඔය වඩියකට 4500ක බඩු ගන්නේනවා.
0: හ්ම්
1: හ්ම්.
0: හරි ගන්නවනේ. හරි එහෙම ගන්න.
1: එහෙම ගන්නකොට
0: ඕකේ
1: පොඩි කොන්දේසියක් දාලා තියෙනවා. ඒගොල්ල බහන්න 22ක නම් යෝජනා කරලා තියෙනවා. බ්‍රෑන්ඩ් නේම්.
0: බ්‍රෑන්ඩ් නේම්ස්.
1: ඒ බ්‍රෑන්ඩ් නේම්ස් යටතේ තියෙන මොනවා හරි බහන්න තුනක් අපි එකට කියනවානේ බාස්කට් එක කියලා. ට්‍රොලිය දාගෙන ආවත් අපි එකට කියන්නේ බාස්කට් එක. බාස්කට් වැලියු එක. බාස්කට් වැලියු එක 2500 ඊට වඩා පොඩ්ඩක්
0: වැඩි උනාට කමක් නැහැ.
1: වැඩි වෙන්න ඕනේ. 2500 තමයි අඩුම.
0: හරි.
1: ඊට වැඩි උනාට කමන්නේ. අර බහන්න 22කින් තුනක්වත් ඔබේ බඩු මල්ලේ තියෙන්න ඕනේ කියන කොන්දේසිය තියෙනවා. ඒකත් අපි හොයලා බැලුවා. බහන්න 22 මොනවද තියෙන්නේ?
0: හ්ම්
1: හ්ම්. අපි ජීවිතේට ගන්න තියවද තියෙන්නේ කියලා බැලුවා.
0: නෑ.
1: අපි නොදැනුවත්වම වගේ අපේ මේ ඔය buying pattern එකේ අපි බයි කරන අපි බඩු ගන්න රුටින් එකේ අපිට නිතර දෙවේලේ ගැනෙන බඩුම තමයි මේ 22ම තියෙන්නේ. විශේෂයෙන් නොකියුවත් බැලුවොත් නැත්තම් ඔබ මේ බහන්න 22න් දෙකක් තුනක් කොහොමත්
0: ගන්නවනිකා නෝමල්
1: ගන්නවා. රවුමට බඩු මල්ලකට දාගන්න.
0: yes.
1: අතනර කැෂියර් එකේ ඉන්න ළමයි බඩු ටික දැන් ඒගොල්ලෝනේ පංච් කරන්න. කරන ගමන් මල්ලා කියනවා සර් අපේ ඉලෙක්ට්‍රික් කාර් එකක් දිනා ගන්න වැඩසටහන තියෙනවා සර්. කාරක ලස්සනයි සර්. ඒකට ආසනයක් දෙස. ආසයි. ඒකම ආසයි ඒකට. සර් තව මේ එක භාණ්ඩයක් මෙන්න මේ මොන හරි මේ වයින් එකක් ගත්තොත් සර් සගා දැනට භාණ්ඩ දෙකක්ම සර් දාගෙන තියෙනවා සර්. සර් මේ තව එකක් දැම්මොත් සර් තරඟෙට සර් යන්න පුළුවන්. ආ එහෙම. ඔබට චොයිස් දෙකක් තියෙනවා.
0: හරි.
1: රට ඕනරි කාරක.
0: ඒකක්.
1: ආත් හරි හරි මොකක් හරි ආ මට මේ දෙන ටූත් පේස්ට් එකක් දෙන්නකෝ එන
0: ඒ දෙක
1: කොයිකටද යන්නේ අරකට යන්නේ නේ ආ පිටවන්න දෙක
0: දෙක දෙක දෙකට යන්නේ
1: ආ පිටවන්න දෙල ටිකාරේ නෝ ඔයගල කරන් පදිනවා ඒව අපිට ඕනේ නෑ නෑ නේ දෙවෙනිකට යන්න දෙවෙනිකට යන්න අද්දි මද්දි කරලා ඕක අරගෙන ගෙදර ඇවිල්ලා දවසකින් දෙකකින් දැන් හිටානේ දිනුම් මැදිම කරනවා
0: ජූනි 30 අවසන් දින
1: SMS එකක් එනවා සංසවාසන ඇබ්සලියුට්ලි ඉස් ලුක් අරවුන්ඩ් කාර් ගන්න
0: congratulations blah blah
1: මෙහෙම නැගිටින්නේ අතේ පය තියන වට්ටගෙන නැගිටින්නේ වෙලාවට X9D ෆෝන් එක දෙන්න මියුටන්ට් රවුලන්නේ පිංගම් පෙරලන් බත් හැලි හැලි නැගිටින්නේ කාර් කැදිලා
0: කොහමද ඒක
1: ඉදාට ඉතින් හරි පම්පුර මචං මම මේ ලාස්ට් මිනිත් මචං මේ
0: ඌ මේ කමඩ බෑ කියලා හිතුණා ඒ වෙලාවේ
1: අත මේ ඕන්නේ මාට ඕන්නේ කාර් ගන්න නැහැ කියලා කියන්නත් ගිහිල්ලා හරි හරි ඔන්න ඔය දාන්නකෝ ඔය මොකක් හරි දාන්නකෝ වාගෙත් ඉතින් ආ මොකද ඔයගොල්ලෝ මොකද මේකේ කමිෂන් නැතිනවද එහෙම ඒ වගේ ඕන්නේ තියව තාම මිනිස්සු ඉන්න හරිද
0: ඒකනේ
1: ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔබට ඒක කරගන්න ඒ කාර් එක මෙවුවා වෙන්න කියලා හරි
0: ඔකේ වී විෂ්
1: හදවතින් නෙමේ කරන්නේ අපි ආස අපිට දෙනවට
0: හරි
1: ඔබසයි ඔබට දෙනවා
0: නේද මේ අනවුන්ස් කරන්නත් එපා
1: අපිත් කාගිල්ස් යනවා හා අපි try කරනවා
0: අපි 2500 ක බඩු ගන්නවද
1: අපි ඇත්තට තරහකාරයෝ ඇත්තට මෙහෙම කතා කරලා අපිට තරහකාර වෙලා ඉන්නේ මේ ගැන්නක
0: ඇත්තට අපි message එක කියන්න ඕනේ නෑ නේද
1: මේක නොකිය ඉන්න තිබ්බේ අපිට බහැලා ගේම ගහලා ඕ එතන කවුද එක්ක ඔයාට එක්ක මට ඔයාට ඇදුණා කියලා හිතන්නකෝ
0: ඔයාට ඇදුණා
1: මටනේ
0: ඕ ඒක ඔයාට ඇදුණා කියලා
1: හිතන්න ඔයාට රස්සවම් වෙන්නේ නෑනේ ඔය කාර් එක මොකක් කර කර ඉන්නේ
0: ඔයාට ඇදුණා නම්
1: ඒත් මට ඔයාට ඇදුණා නම් ඒත් මට බලන්නකෝ හරිම සාධාරණයි මගේත් වැඩ
0: right me api den samanen andara gilawama nidagattama apita peenawani wahala api oka diha balaagena thamai kalpana karanne ape plans hitenawa heta dawasa gana hitenawa ekeni adahasak naha nikan oluwe nikan wahala gana balanne kiyala hitena enone eka balaagena hitenawa
1: wahala diha silima
0: silima diha balala
1: wahala ekatama silima
0: silima silima balaagena
1: ogalanta kelima wahale peenada silima naha api
0: apita handa peen wahala kut naha
1: handa hari peena ira handa peena ekak thiyen loku deyak thamai jeevitha
0: satutu
1: idu ඔහොම කියලා කොයිලා හරි ඉඳහන පේන්නේ නැත්තු වෙන වෙලාවක මන් දන්නවා.
0: එහෙම නේ අපි විෂන් කියා කියලා අපි කන්නරි ගන්නවනේ. අපි ඇස් පරීක්ෂා කරගන්නවා.
1: ඔය අවුරුදු 10කට විතර පස්සේ නේද ඔය කියලා ඇස් පරීක්ෂා කරේ?
0: ඔව් කාලෙකට
1: පස්සේ. කොහොමද ගැත් එක නැන්නේ?
0: ඉතින් අර වෙන්ද ඕක දැන් ඔන්න ප්ලෑන්ස් මේ කල්පනා කරන්න මේ නිදාගෙන මේ මේක හැබැයි ඔන්න පේනවා වහලේ සිවිලි මේ තියෙන වැරදි කෝටියයි. අර අතන සිදුරක් තියෙනවනේ.
1: ඒ අතරෙම උඩ ඉන්නවා ගුල්ලෙක්.
0: ඔව්.
1: ගුල්ලෙක්ට තොබෝ පේනවා.
0: හා
1: මේ මිනිහා මොනවද හිතනවා?
0: මගේ කෑම දිහා බලාගෙන මේ මිනිහම්ම මහ පෙරේත
1: පෙරේත මිනිහෙක් අපේ කෑම දිහා බලාගෙන ඉන්නවා. ඒත් ගුල්ලන්ට වෙයන්ට මේ කෑම හයි කළා. ඔබ වහලේ ගුල්ලන්ට වෙයන්ට කෑම හයි කළා තියෙනවා.
0: ඩිනර් එකක් දීලා ඔබ ඒ දිහා බලන් ඉන්නවා.
1: ඩිනර් බ්‍රෙක්ෆාස්ට් බුෆේ උන්ට ඉතන ඉතන පඩ.
0: ඒකනේ.
1: ආ උන් කණ්ඩායමසෙන් කරලා අද උඹලා කනවද අපි කනවද? මේයෝ එන වලි.
0: ඒකනේ.
1: හා උඹ බකා බකා උඹලා උඹ බකා. අපි හැබැයි උදේ කනවා ඇවිල්ලා.
0: තිංගෝක තමයි ජීවිතේ අවසාන වශයෙන්
1: ඒක බල බල ඉන්නවද
0: හරි
1: එක සැරේම වහලේ වැඩේ කලරප්පකින් ඉවර කරගන්නවද කියන්නකෝ කලරප්පෙකට ගියොත් වහලෙත් ගහගෙන සිවිලිමත් ගැහුවේ හැකි
0: අපි හැබැයි මේ දවස්වල ස්ට්‍රිප් සීලින් එක ගැනනේ වැඩිපුර කතා කරන්නේ
1: නමුත් මුළු වහලෙටම සොලූෂන් කලරප් ළඟ තිබෙනවා
0: හරි
1: කවුද අපිට අඳුනලා දුන්නේ කලරප් කවුද අපිට අඳුනලා
0: දුන්නේ රයිනෝ
1: රයිනෝ තමයි අපිට කලරප් අඳුනලා දුන්නේ ඒගොල්ලන්ගේ අනුබද්ධ ආයතනයක්
0: තම
1: කරනවා තොටම කරනවා ලස්සනයි වහලට සොලූෂන් වෙනම තියෙනවා මේ දවස්වල අපි කතා කරන්නේ ස්ට්‍රිප් සිවිලිම ගැන
0: හරි
1: මේ ස්ට්‍රිප් සිවිලිම ගැන නිකන් ලොකු අමුතු
0: කතා බහක
1: උනන්දුවක් ඇති වෙලා තියෙනවා මන් දන්නේ මේ මෑතකින්ද අර ලී පාටට වහලට සමාන්තරව
0: හරි ඔකේ
1: වහලේ හැඩයට සිවිලිම ගහන වෙලේ
0: එතකොට වහල හරි කියන්නේ අපේ ගෙවල් හරි ලොකුයි වගේ උස්සයි වගේ හොඳ පෙනුමක් එනවා ගෙදරට
1: හොඳට වෙන්ටිලේට් වෙනවා ගෙවල්
0: යා ඔකේ
1: ඇතුලේ හුළඟ පිරීලා හුස්ම ගන්න ගොඩාක් ඉඩ තියෙනවා වගේ එහෙම හිතෙනවා
0: හරි ඔකේ
1: හොඳ තත්ත්වයක්
0: හැබැයි ඉතින් ඔය ස්ට්‍රිප් සීලින් එක ඔබ ලී වලින් ගැහුවොතින් තියෙන ප්‍රශ්නේ තමයි
1: ලී වලට අහු වෙනවා ඉස්සෙල්ලාම ගුල්ලට නෙමෙයි ඔබ අහු වෙන්නේ
0: හරි
1: ඉස්සෙල්ලාම අහු වෙන්නේ ලී මොල් කරේ
0: අන්තිමට ගුල්ලට
1: නෙමෙයි එල්ලලි ඈ සහතික ඇත්ත සේරම එල අරටු වෙන්නේ මේ කපල තියෙන අපිට ගුල්ල එක තහවුරු කරලා දෙන්න ඔය කන්නේ පෙනේරේ වගේ දැන් ඔය තියෙන්නේ ස්ට්‍රිප් සිවිලිම
0: මුලින්ම දැනගන්නේ කුඩු හැලනානේ
1: ඔව්
0: කුඩු තියන මේ මොනවද මේ කුඩු හා
1: දන්නවනේ ක්ලීන් ශ්‍රී ලංකාවට අහුවෙන්න පුළුවන් කුඩු හැලන
0: හරිනේ සොලියුෂන් එක හම්බ වෙලා තියෙන්නේ දැන් ආයි ආයි අපි මතක් කරන්න දෙයක් නැහැ ලී වල තියෙන ප්‍රශ්න දැන් ඒක අපි හොඳටම දන්නවා ඉතින් මේකට සොලියුෂන් එක
1: මේකට ෆයිබර් සිමෙන්ට් ප්‍රොඩක්ට් එකක් නිසා
0: ඕකේ
1: මේකේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ ඕම නෙමේ කොහොම රත් වුණත් වහලේ
0: මරුනේ
1: මේක ඇද්ද ගහන්නේ නැහැ ඕම නෙමේ කොහොම රත් වුණත් මේ පායනෝ මේ වහිනෝ සිවිලිමට ගාණක්වත් නැහැ මම මේ කියන්නේ කලරප් සිවිලිම කලරප් ස්ට්‍රිප් සීලිම ගැන කියන්නේ ලීසි විලින් ගැන අපි කතා කරන්නේ. ලීසි විලින් වල ප්‍රශ්න වැඩි. ඒ ප්‍රශ්න වලට ඔබට තියෙන ප්‍රශ්න ටිකට මූණ දෙන්න බැරුව ඉන්නේ.
0: ඕ ඒකනේ.
1: සිවිලි මේ ප්‍රශ්න වලට මූණ දෙන්න පුළුවන්. අපිට වෙලාවක් තියෙනවා.
0: නෑනේ.
1: ඔබට ඕවට වෙලාව නෑ. කල්පනා කරලා බලන්න. මේ කුඩු හැලන හැලන සැරේට ස්ට්‍රිප් සීලිම ගහන්න කොහෙ තියෙන සල්ලි. එකපාර ඉවර කරගන්න. අපි දෙනවා ඔබට මේ සීලිම ගැන කතා කරගන්න. වහලෙත් එක්කම කතා කරගන්නකෝ එකපාර.
0: ඕනේ. colorup.lk.com site එකට යන්න. එහෙම නැත්නම් 0115 748 738 කියන නම්බරයකට කතා කරන්න. කෝස් මහෝගනි තේක බුරුම තේක මෙන්න මේ colors වලින් ඒ කියන්නේ මේ පෙනුමට ඔගලන්ට colorup strip ceiling එක ගන්න පුළුවන්.
1: colorup. ඒ. හායි කලලා. කලලා. කලලක් නෙමෙයි කැලලක් අපිට ඇත්ත. මේ show එකට කලලක් නෙමෙයි කැලලක් වත්. කැලලක්. කලලක් නෙමෙයි කලරප්.
0: ඔකේ අද මම ගෙදර යන්නේ බජාජ් ත්‍රිවිල් එක බලමු කවුද වාසනාවන්තයා. මාව ෆේමස් මාව ගෙදර අරගෙන යන කවුද අද වාසනාවන්තයා වේද දන්නේ. ඉතින් හැබැයි මන්ට බජාජ්.
1: ඕක කවුරු කමන්නේ පැහැරගෙන ඵලයන් ඇවිල්ලා. ඉස්සෙම ඉන්නේ පැහැරගෙන නේ.
0: නෑ මගේ
1: මේ හැදි මේ ළඟදී පැහැරගෙන ගියා. ගිහලා දැක්කලා කන්නාඩි දාලා බයිනා බයිනා බයිනා
0: බයිනා මම ළඟ තියෙන
1: බයිනා බයිනා බයිනා මොකක්ද තියෙන
0: ස්ප්‍රේ එකක් ඒක මගේ බෑගෙම
1: දාන්නේ
0: නෑ බොඩි ස්ප්‍රේ ගන්න මේව මෙහෙම හොරාට ගහන එක ඒක දවසක් හොරෙක් කළා ස්ප්‍රේ
1: එක ඒක හොරා සුවඳයි
0: ස්ප්‍රේ එක
1: සුවඳ හොරෙක්
0: ගොඩ වෙලාව ගිය ස්ප්‍රේ එක හොයන්න ඊට පස්සේ හොරත් හොයනවා
1: හොරත් හොයනවා
0: බෑග් එකේ
1: මොකද මේ සොයන්නේ
0: ස්ප්‍රේ එක ස්ප්‍රේ
1: එක මම ආව පැරගෙන අවස්ථාවකින් මොකද
0: හොයන්නේ
1: මේ මම ස්ප්‍රේ එකක් තියනවා විදින එකක්
0: මම මලේක විදින්න ඕන
1: කොතේ බෑග් එක හොයන්නේ මේකද මේක අන්නේ එක දෙක තමයි
0: මම්ම විඳ ගන්න දෙහෙද පැහැර ගන්න බෑ
1: ඔයගා දෙනම් පෙපර් ස්ප්‍රේ එක
0: යා මන් දාගෙන යන්නේ
1: අනේ
0: තේ බියුටිෆුල් ඇබ්සලූට්ලි බියුටිෆුල් ඉතවස ලොක් රවුන්ඩ් හා මගේ ලස්සන බලන්නක

0: අරව කරකෝන වැරදිියෝමයි උබන්නේ මට දන්නේන
1: හරි ඕකේ.
0: ඉන්ටීරියට මං වාද වා ඉන්ටීරි වාද කරගත් නෑස මේ ඉන්ටීරිය මෙහම මෙනෝ කියන්න එපා නෑස මේ විදිීට මෙනෝ. එතම මේ දොරවල් දෙක මාවද තැ පිටිපස්සෙ දොරවල් දෙකත් තියෙනවා
1: ඕ දෙකම තියෙනවා.
0: දකුණ පැතිෙන් බහින්න දෙන්නේ යක පර්මනන්ටලිම ලොක්
1: කල තමයි අර්කතම අරන්න පුළන් දොර
0: ආන්නරයි වම් පැත්තේ දොර තමයි අරන්න පුළුවන්න පුළන්ද හදති ඉති මම දැක්කා යත් සිය තහගෙන හිටී දැගෙන මේ මම මේ සෝකොලන් ශෝ කරම හත් මේ දැගිට කිසි කරදයක් නෑ
1: හරි
0: මේ සෙටප් එකත් කොම්පිනීම්ම හඳලවන්නේ ිටල් මීටරේ ලස්ස මංයාගෙන් අහගත්තා කොහොමද රිවස්සකට දැන් අලුතෙන් දාන සිිස්ටම් එක හැන්ඩලකෙන්ම තියෙන සුච්චක්කෙන් තමයි එකදාන් අර එහෙම රිංගගෙන අපි තන එක පාටවන මැකැනිි කරක් කරන්න පරණතවිල්ල ම රිගන් රිවස්සක දාන්න යන්නස
1: අපි බයවෙන ඇත්තර යන
0: හිත්ති ගම මල්ලින
1: වචාෝ කියන්න යනට බන්න ආන්න
0: මල්ලි යට රිවස්සක ඔක්කස්ට්‍රේට්ය රිවස් ගෙරක ඔක්කස්ට්‍රේට් කරන්නම පෙල්ලමන්නම දැන්නම් ගේමන්නේ අලු ත්‍රීවිල්ලික අප පොඩි පොඩි දේවල් මට තේරවා මිනිස්සුන්ට ඇහුම්කන් දෙනවා වාහන පාවිච්ච කරන මිනිස්සුන්ගේ පේන් පොයින්ස් අඳුන
1: ගන්නවා
0: ඉගලට ජීවිතය ලේසි කල්ලා දීර තියෙන අලුත්ම බජාජ් ත්‍රීවිලකින් පුලින් පා වැඩි කල්ලා
1: තියෙනවා
0: තටිය වැඩිපුර බරක් දාලා අබින්න පුළුවන් වට ලෝඩ් දෙකට දෙක ඔට තනි ලෝඩ්ඩක දගන්න පුළුවන් වඩද රිවස්සකට ගාපු කන්ද ඉස්සරටම යන්න පුළුව ත්‍රීල දැක තින ඉස්සරාදින මෙ විවස්සරග පස්සරදින ඒ කන්ද කෙලින් ඇන්න පුළුවන් 236 එෙන්ජින එකක් ඇවිලතින්
1: සුපිරි
0: ඒෆයිෆයිජින එක ෆෝවල් සද්‍ය අඩුයි ත්‍රොටල් රෙස්පොන්සික වැඩි වාහන ගිනි කසය වගේයන් පසේ අයිය ගයානක දඟ දාලා වැට දාලා ගී
1: ලස්සන
0: ලයිට් දම බස්ස එකත්තාවයි
1: ලස්සන පාට ලස්සන ශෝකනේ හරිම හුරු බූටි
0: හුරු බූටි නෑමිස් හුරුබුට සාක්ක විදාගෙන ගන ඒම
1: හුරුබූටි ගැන කිවට් කියන ත්‍රවිල ලොකු ඉද ලොරියක් තරම්
0: ඒමගත් ත්‍රීවිල්ල එකක් කොමත් ඒටන් විල ටක් ඇතර ලොකුත් හුරු බූටි නෑ හොඳ ඉඩ තියෙන බාන්්ඩිය වඩාගෙන යන්න වගේ ඇද
1: හරිම
0: ගන්න ට ඉඩ තියන ද දිගලා හෑගල ගල පිටි පස් ීටක මෙමන් එහම දිගරගෙන යන්න පුළු
1: ඉට පස් ඇි බලන්නවා මේ බජාශ ත්‍රීවිල්ලක පිටි පස්සේ කවදින්නේ ඩේවිඩ් පිරිස්
0: බලාග රිවස් කර පිරි
1: ආයිඉතින් ඕන දේකට
0: ඒ පිරිස රිවස් කර බලන්නතු මේ කළ හපන්න බා ඒ මනුෂ්‍ය තමයි එක්දා සාරසයකට වැඩිය
1: හරි
0: අලවිසා සේවා මධ්‍යස්ථාන දාගෙන මේ ත්‍රීවිල්ලක බලාකයාගන්න මනුස්්‍ය ඕන ප්‍රශ්නකටෙන්ට ත්‍රීවිල්ල කරගෙන දාල ගිල්ලනෑ පැනල ගිහිලනෑ
1: අනකන
0: කිලෝමීට විස්සක් ඇතුර කවරණ නියෝජිතෙක් ඉන්න අම්මෝ දාය දාහතර වෙලා මට මිටි කතාන්න
1: තව එකක් ගැන අපි කතා කරන්න ඒ අපේ තාත්ති මේ දැකලා තියෙන ඇලුමීනියම් පාර දාලා පඩි සෙල්ල එකක් දාලා තියෙනවා
0: තාතිකට නාල පාර ඕන් තරන් තියෙන
1: සලේ සලේගල මංකා සලේ අන්න සේල් තාත්ත දැකල තියෙන එහෙම හරි නිර්වස තාත්්‍යවිල
0: නොලුව තියෙන
1: බල්ල බල තා මේ සලේ සලය කියෙන දාලා තිබාර
0: සේල්ත
1: සේල් තාත්තකන අයෝ පුතේ
0: මැති අවනුට පටලන මේ සෙට් කියන
1: අනේ පුතේ මේ ගන්න බැරි වුණානේ මේ බලන්න කෝ සෙල්ල කද්දාල තිබ්බකෙන් මට මේ ඇලුමීනියම් ටිකක් ගන්න බැරවාන මේ
0: ගෙත
1: මන්තාතුක තාත්තී මට පුද්දුමයි ඔය හරි කොලිටි මනුස්සය පොඩක් ඉඳගන්න හරි පුදමයවාගේ මේ වචනටික මට
0: ජූවයි තාත්තක දැම්
1: එච්චරම කියන්නව
0: මට ගානන්නන අපේ රත්තර මේ ජූතයිනේ අජූතයි පඩි චොර
1: තාත්ය ඔයා කොර වෙලානේ මේ බල
0: චොර වෙලා තිී
1: අනිකමන්න
0: මන්තා අතිව තාත්ත තාත්ත ලාබ
1: පස්සයන පොරස යන්න පාතාත්ති අපි කොලිටික බලන්න මිනිස්
0: ලාබදේ බාලදේ බාල ළමයි
1: අවයසි බාල එක හරිකර
0: බාලගතිකරු තිර ළමයි
1: මංත්
0: ළමයි කරන්න බා බාල වැඩ
1: මුණසික පරම් පරාව කියන කවදාවත්
0: අපි ඉන්න තැන්වල ඕ කතා කරන්න පා මුලතික පරම් පරාගර දෙන්න මංවන දුම යන්න
1: මයි කතා විහරයි
0: ඔබහුවෙන්න එපා මුණ සිංහගේ තාත් අහෙම කරාට ඔබහුවෙන්න යන්න එපා ඔබ මේ සේල් පස්සේ යන්න එපා මිනිස්සු ඇලුමීනිිය

0: මේ පාන් ගෙනියන වගේ ජොබ් එකක් නෙමේ ඇලුමිනියම් වලින් වැඩ කරන්නේ. ඇලුමිනියම් කරන්නේ දීර්ඝ කාලයක් පවතින වැඩ. අරන් ගියා ගෙදර ගිහින් කෑව කාලා විසි කරා නෑ.
1: යා.
0: මේවා ගෙවල් වල ගිහිල්ලා බිල්ඩින් වලට අරන් ගිහිල්ලා සිස්ටම් පිටින් හයි කරලා. අනේ වැඩේ ලස්සනට ආවා, ෂෝක් එකට ආවා කියලා දැන් ඉතින් අවුරුදු 20ක් 30ක් යනකම් ඉතින් නිවි හැනහිල්ල ඉන්න වෙන්නේ නැති හිතාගෙන ඉන්නේ. පුළුවන්.
1: හරි.
0: ඇලුමෙක්ස් පාවිච්චි කරනවා.
1: ඇලුමෙක්ස්. හරිද?
0: තේන්න. පුළුවන් නිවි හැනහිල්ල ඉන්න. වැඩේ ලස්සනට කරලා ඒ ලස්සන හැමදාම විඳ විඳ. නැත්තම් වෙන්නේ මොකද මේ දොර පාත් වෙලා.
1: හැමදාම ප්‍රශ්නයක් නේ.
0: ඔව්. දොර පාත් වෙලා. දැන් දොර හදාගන්නද? දැන් එන්න කියන්න ඕන හයි කරපු මිනිහා. ඒ මිනිහා තව සයිට් එකක වැඩ. ඒක අයින්නේ නැහැ මාස ගානක්.
1: එතකන් ඒ දොර වහලම තියෙනවා.
0: ඔව්. මොකද සමහර දොරවල් බාල ඇලුමිනියම් පටි දාලා හදලා.
1: හරි.
0: ඒව දොරවල් වලට නමක් තියෙනවා. හරිද? AAWW කියලා.
1: AAWW.
0: AAWW.
1: මොකද ඒ?
0: ඇරියොත් ඇරියා.
1: ආ. වෝ වෝ. එහෙම දොරක් කරගන්න ඕනේද? නැත්තම්?
0: ජනෙලුත් තියෙනවා. ඒවා AA ඇරියොත් ඇරියා. වහනවා බොරු. AAWB. ඇරියොත් ඇරියා. වහනවා බොරු. එහෙම දොරක් ජනෙලයක් ගෙදර ඇති.
1: ඇති.
0: ආන් ඩිස්කවුන්ට් වලට ගිහලා කරගත්තද? ඇලුමෙක්ස් වලින් කරා නම් කොහොම වෙන්නේ නැහැ. ලෝකේ ගන්න තියෙන ලොකුම තැනින් රෙකෝඩ් එක අරන් තියෙන්නේ. බඩු හොඳයි කිය.
1: ඕකේ.
0: මොන ආඩම්බරකමද මට මේ ගැවි ඔළුවට.
1: මොනසිංහ පරම්පරාව අද දවසට සමුගන්න.
0: පත උනා. අද මොනසිංහ පරම්පරාව හේතු වෙලා.
1: නෑ.
0: අතු ගෑවිලාම ගිය දවසක් හැටියට ඉතිහාසයට යනවා.
1: එනා ලොග රවුන්ඩ් අපි යනවා. ලොකුගේ
0: මම අරවින්.
1: දිව ගිල්ලනද?
0: මගේ දිව ගිහින්.
1: මේ කියවන
0: විදිහ. මේ කතා කරන වැඩි.
1: එහෙනම් අපි ගියා. එහෙනම් හෙට හම්බෙමු. පරිස්සමට ඉන්න. සුබ දවසක්.

0: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදියට
1: කොමර්ෂල් බැංකුව නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 1,05,000 හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
2: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න.
3: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile ඇප් එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශය
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
7: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: theater top story
1: dengue marana 27ක් දක්වා ඉහළට වසරේ මේ දක්වා කාලය තුල වාර්තා වූ dengue මරණ ගණන 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ජනවාරි පළමුවනදා සිට ඊයේ දින දක්වා මෙරටින් වාර්තා වී ඇති dengue රෝගීන් ගණන 42807ක් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් එම ගණන 22002ක් ඩෙංගු වෛරසය පතුරවන ඉරිස් ඊජිප්තයි මදුරු විශේෂ වැඩිවීමක් මේ දිනවල වාර්තා වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කපිල කන්නංගර පැවසුවේ සාමාන්‍යයෙන් වෙනත් දිනවල වැඩි වශයෙන් වාර්තා වන්නේ ඉරිස් ඇල්බොපෙක්ටස් මදුරු විශේෂ බවයි.
2: ඊජිප්තයෙන් තියෙන ගැටලුව තමයි මේ මදුරු විසින් සාමාන්‍යයෙන් එකවර පුද්ගලයන් 4-5 දෙනෙකුට මේ වෛරසය ඇතුල් කරන්න පුළුවන් මොකද එකවර මදුරුව දෂ්ට කරන 4-5 දෙනෙකුට. ඒක නිසා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි තියෙන වෙනස. සාමාන්‍යයෙන් ඊඩිස් ඊජිප්තයිගෙන මදුරුව බොහොම වාසය කරන්නේත් ගෙවල් තුළ සහ පරිසර තුළ ඇතුළත සහ නගරබදව තමයි ඒ මදුරුව වැඩිපුර ගැවසෙන්නේ. ඇල්බොපෙක්ටස් කියන මදුරුව ඊට ටිකක් එහෙන් කරබද වගේ ස්ථානවල හිටියට ඊඩිස් ඊජිප්තයිගෙන මදුරුව බොහෝ වෙලාවට ඉන්නේ මිනිස්සු ගැවසෙන පොදු ස්ථානවල.
1: ඩෙංගු මර්ධන සතියේ තුන්වන දිනය අදයි. අද දින තුළ නගරාශ්‍රිත ප්‍රදේශ අවහිර වූකාණු පද්ධති වෙළඳ සංකීර්ණ ආගමික ස්ථාන බස් නැවතුම්පොළ ඇතුළු සියලු පොදු ස්ථාන පිරිසිදු කිරීමට නියමිතයි.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ రిపోర్ట్ సామాజికయాన్ සඳහා కాగిల్స్ ఫుడ్ సిటీ వితిన్ మెగా వట్టం ఎంజాయ్ సుదు పొల్ తెల్ ఇతిరి రూపాయల 500යි సారాస్ జంబో చికెన్ సాసేజెస్ ఇతిరి రూపాయల 300යි డెల్మా స్ట్రాంగ్ తే ఇతిరి రూపాయల 185යි మ్యాజిక్ చాక్లెట్ ఐస్ క్రీమ్ ఇతిరి రూపాయల 250යි కాగిల్స్ ఫుడ్
1: ఓన సమగ 5G రెవల్యూషన్ ఏకట ఏకతువన్న రూపాయల 69999 సిట పవర్ఫుల్ 5G ఫోన్స్ హెమోటమ ఏకక్ తీనవా వేగవత్ శక్తిమత్ ఇదిరి దవసట సూదానం దెన్మ సింగహు బలేలత్ నియోజి යන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
5: SLT Mobitel Pure TV නිල විකාශක
6: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය self start side stand indicator tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
8: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනී ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා
11: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට

0: ඒකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25ක පොලියක් 11ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ චල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
7: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1270,000ට කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
9: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7, 0.476, 0.700. මාධ්‍ය ශක්තිය 100 TV 100 FM.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න. සොන්නමහල් කාල සහ මහරිකම ශාඛාවන් වෙතින් ජූනි මාස 19 20 සහ 21 යන දිනවලදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට. ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. සොන්නමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
5: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වටවුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙන බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න 0771 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.

0: थिएटर टॉप स्टोरी
1: දිට්ටුවා දීමනා ගෙවීම තවදුරටත්. දිට්ටුව සුලිකුණාටුව හේතුවෙන් හානි සිදු වූ ලියාපදිංචි තනි සුළු හා ශුද්ධ ව්‍යාපාරයකට ලබා දෙන රුපියල් ලක්ෂ දෙකක දීමනා මේ දක්වා ලබා දී ඇත්තේ 64.17%කට පමණක් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා 8429 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණද පසුගිය ජුනි 9 වනදා වන විටත් එම දීමනාව ලබා දී ඇත්තේ 6631කට පමණයි. ලියාපදිංචි නොවේ ගෘහස්ථ ස්ථීර ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සඳහා එකකයට ලබා දෙන රුපියල් 50,000 දීමනාව මේ වන විට 65.5%කට ලබා දී තිබෙනවා. ඒ සඳහා 13,535 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණද ජුනි 9 වනදා වන විට එම දීමනාව ලබා දී තිබූ ගණන 9,839ක්. සියත ප්‍රධාන උපත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ඔයාට ඔන්ලයින් ශොප් කරනකට වැඩි කැමැත්තක් නැද්ද? විශ්වාසයක් නැද්ද? තමන් ඕඩ කරපු දේම ගෙදරට එයිද? තමන් ඕඩ කරපු පාට තියෙයිද? සයිස් එක හරියයිද? මෙන්න මෙහෙම නිකන් බෑඩ් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් තමයි කල්පනා කරන්නේ.

0: ඕනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න සොන්න මහල් කාලසා මහරිකම ශාකාවන් වෙතින් ජූනි මාස 19, 20 සහ 21 යන දිනයන්දී කැරට් 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
2: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා.
4: මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.

0: nun na sudu kotigena e disne
1: danen anna sathi dawasala hawasa dekata
2: siyata hot and spicy with sudu kotchi
1: godak kadare
3: මේ අතරින් යුනෙස්කෝ ලෝක උරුමයක් නොවන්නේ එක මිහින්තලය දෙක ශ්‍රී දළදා මාලිගාව.
1: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මහනුවරින් ඉන්දුනිල් කුමාරි.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
5: අනුග්‍රහය
6: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
1: හිනාවෙන්න මෙන්න වෙලාව
2: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා
3: පයිලට් කෝ පයිලට් කෝ කෝ පයිලට්
2: නෑ පයිලට් කෝ පයිලට් කෝ මේ පයිලට්
4: මතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: සම්පලවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
6: අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පව් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්
14: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ඩෙංගු මරණ 27ක්
3: වමනේ බඩේලියම් පවා අපි දකිනවා මේ දවස්වල ඩෙංගු රෝගීන්ගෙන්
2: යෝෂිත ලස් කොමිසමට මැතිවරණ කොමිසමේ වර්තාවක් පාර්ලිමේන්තුවට බහර දෙයි බොරතෙල් මිල පහලට මෙසේගෙන් ගෝල ත්‍රිත්වයක්
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
4: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්ව

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවයින පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න.

0: නාමයයි.
1: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිලවිකාශය
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
6: දැන්ම තරවගේ 9යි 9යි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියපෝ පොකට් මනි.
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු මරණ 27ක්. යෝෂිතා ලොස් කොමිසමට. මැතිවරණ කොමිසමේ වර්තාවක් පාර්ලිමේන්තුවට බාර දෙයි. බොරතෙල් මිල පහලට. මෙසේකෙන් ගෝල ත්‍රිත්වයක්.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත.
1: වසරේ මේතක්මා කාලය තුළ වර්තා වූ ඩෙංගු මරණ ගණන 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දිනේ දක්වා කාලය තුළ මෙරටින් වර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 42,807ක්. වැඩිම රෝගීන් ගණනක් වර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම ගණන 22,002ක්. ඩෙංගු වෛරසයේ පතුරු වන ඊඩිස් ඊජිප්තයි මදුරු විශේෂ වර්ධනයේ වැඩිවීමක් මේ දිනවල වාර්තා වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කපිල කණ්ණංකර සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ සාමාන්‍යයෙන් වෙනත් දිනවල වැඩි වශයෙන් වාර්තා වන්නේ ඊඩිස් ඇල්බොපික්ටස් මදුරු විශේෂ බවයි.
2: ඊජිප්තයේ තියෙන ගැටලුව තමයි මේ මදුරු විසින් සාමාන්‍යයෙන් එකවර පුද්ගලයන් 4-5 දිනකට මේ වෛරසය ඇතුල් කරන්න පුළුවන්. මොකද එකවර මදුරුව දෂ්ට කරන 4-5 දිනකට. ඒක නිසා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි තියෙන වෙනස. සාමාන්‍යයෙන් ඊඩිස් ඊජිප්තයේ කියන මදුරුව බොහොම වාසය කරන්නේත් ගෙවල් තුළ සහ පරිසර තුළ ඇතුළත සහ නගරබද තමයි ඒ මදුරුව වැඩිපුර ගැවසෙන්නේ. ඇල්බොපික්ටස් කියන මදුරුව ඊට ටිකක් එහෙන් කැරයිබද වගේ ස්ථානවල හිටියට ඊටිස් ඊජිප්තයේ කියන මදුරුව බොහෝ වෙලාවට ඉන්නේ මිනිස්සු ගැවසෙන පොදු ස්ථානවල තමයි වැඩිපුර ඉන්නේ.
1: ඩෙංගු මර්ධන සතියේ 3 වන දිනය අතයි. අද දිනය තුළ නගරාශ්‍රිත ප්‍රදේශ අවහිර වූ කණු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන, බස් නැවතුම්පළ ඇතුළු සියලු පොදු ස්ථාන පිරිසුදු කිරීමට නියමිතයි. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංකර පැවසුවේ ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ රතු නිවේදන නිකුත් කළ පරිශ්‍ර පරීක්ෂාවට නැවත සෞඛ්‍ය නිලධාරීන් පැමිණෙන බවයි. එම අවස්ථාවේදී නිසි පියවරගෙන නොතිබුණහොත් නීතිමය පියවර ගන්නා බවද වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කළා. දැනට පවතින එල්නිනෝ තත්ත්වයේ ඉදිරි මාස කිහිපය තුළ ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ වෙත්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශය අධ්‍යක්ෂ මෙරිල් මෙඩිස් පැවසුවේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම ලබන වසරේ අප්‍රේල් පමණ වනතුරු මෙරටට බලපානු ඇති බවයි.
3: එල්නිනෝ තත්ත්වයේ පවතින අවස්ථාවලදී බොහෝදුරට නිරතුරික මෝසමේ වර්ෂාපතනයේ අඩුවීමේ හැකියාවක් තියෙනවා. මේ වෙනකොට අපි නිරතුරික මෝසමේ තමයි ඉන්නේ. සාමාන්‍ය නිරතුරික මෝසම මැයි මාසයේ ආරම්භ වුණාම සැප්තැම්බර් මාසය දක්වා පවතිනවා. මේ නිසා විශේෂයෙන්ම ඉදිරි මාස දෙක අපි ගත්තොත් ජූලි අගෝස්තු මාසවල වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන මේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන්. ඊට අමතරව සැප්තැම්බර් මාසයේ ගත්තොත් යම් විදිහක වෙනස් වීම රටාවක් තියෙනවා. යම් විදිහක වර්ෂාපතනයේ තරමක වැඩිවීමේ හැකියාවත් සැප්තැම්බර් මාසයේ තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් දෙවන අන්තර මාස අපේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල පසුගිය දත්ත විශ්ලේෂණයන් එක්ක සලකා බැලුවොත් එළුණු වසරවලදී ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල වර්ෂාපතනයේ වැඩිවීමක් තමයි අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන. අපේක්ෂිත වර්ෂාපතනය වල වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන්න පුළුවන්.
1: නිවර්තන පැසිෆික් කලාපයේ ආරම්භ වී ඇති එල්නිනෝ තත්වයෙහි වර්තාගත ලෙස ශක්තිමත් එල්නිනෝ තත්වයක් ලෙස වර්ධනය වීමේ සියලු ලක්ෂණ ඇති බව නව ශ්‍රීලන්තයේ පවසනවා. ඔස්ට්‍රේලියාවේ කාලගුණ කාර්යංශය අනතුරු අඟව ඇත්තේ නිවර්තන පැසිෆික් කලාපයේ එල්නිනෝ තත්වය දශක 7කින් පසු ඇති වූ ශක්තිමත් එල්නිනෝ තත්වයේ බවට පත්විය හැකි බවයි. කලාපයේ මුහුතු මතුපිට උෂ්ණත්වයේ එල්නිනෝ සීමාවෙන් ඉක්මවා ගොස් ඇති බවත් ඔස්ට්‍රේලියාවේ කාලගුණ කාර්යංශය සඳහන් කළා. ආරම්භ වී ඇති එල්නිනෝ තත්වයේ ලොව පුරා කාලගුණයට වාර්තාගත ලෙස දැඩි ලෙස බලපෑම් එල්ල කරන එල්නිනෝ තත්වයක් බවට පරිවර්තනය වනු ඇතැයි අමෙරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයද පැවසුවා. එම ආයතනය සඳහන් කළේ එල්නිනෝ බලපෑමෙන් ලොව ප්‍රදේශ රසක දේශගුණික විපර්යාස සිදුවිය හැකි බවයි. යෝෂිත රාජපක්ෂ අල්ලොස් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඔහුගේ එංගලන්ත සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එම කැඳවීම කළ බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
4: යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම කැඳවීමක් කළ තිබෙනවා. ඔහු එංගලන්තයේ පුහුණුවට ගියපු ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. අය අනුරාධපුරයේ සාමාන්‍ය පවුලක නාවික නිලධාරියෙකුට තිබුණු අවස්ථාව තමයි මහින්ද රාජපක්ෂගේ පුතා හැටියට යෝෂිත රාජපක්ෂ ගත්තේ කියන්නේ.
1: මේ අතර දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය අද කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණා. එක්කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩකවිල ඉදිරියේදී. එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට අදාළ චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අතර ඊට තමා නිවැරදි කරු බව විත්තිකරු ප්‍රකාශ කළා. නඩු විභාගය ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසම විසින්. 2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ කොන්ත්‍රාත්තුවක් පෞද්ගලික සමාගමට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. එමගින් රජයට රුපියල් 88,59,708 පාඩුවක් කළ බවට හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට චෝදනා එල්ල වුණා. දෙට්වා සුලිකුණාටුව හේතුවෙන් හා නිවූ සිදු වූ ලියාපදිංචි තනි සුළු හා ශුද්‍ර ව්‍යාපාර ඒකකයට ලබා දෙන රුපියල් 102ක දීමනාව මේ දක්වා ලබා දී ඇත්තේ 64.17% පමණක් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා 8429 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණද පසුගිය ජූනි 9 වනදා වන විටත් එම දීමනාව ලබා දී ඇත්තේ 6631 දෙනෙකුට පමණයි. ලියාපදිංචි නොවේ ගෘහස්ථව ස්ථිර ගොඩනැගිල්ලක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සඳහා ඒකකයට ලබා දෙන රුපියල් 50,000 දීමනාව මේ වන විට 65.5% ලබා දී තිබෙනවා. ඒ සඳහා 13,535 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණද ජූනි 9 වනදා වෙන විට එම දීමනාව ලබා දී තිබු ගණන 9,839ක්. මියගිය පවුල්වල සමාජිකයින් සවිපල කැන්වීමේ වැඩසටහන යටතේ ලබා දෙන රුපියල් 110ක මුදල මේ වන විට 96.1% ගෙවා අවසන්. දිට්වා සිලුකුණාටුව හටගත් ගම්මතුරු සහ නායම්වලින් අපවිත්‍ර වූ නිවාස පිරිසුදු කර ගැනීම සඳහා රුපියල් 25,000 දීමනාව මේ වන විට පුද්ගලයින් 4,31,236 දෙනෙකුට ලබා දී තිබෙනවා. එම දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇති ගණන 4,31,525ක්. ඒ සඳහා වැක්කර ඇති මුදල රුපියල් මිලියන 10,780ක්. ආපතාවෙන් හානි වූ නිවාසවලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් 50,000 දීමනාව මේ වන විට ලබා දී ඇත්තේ 166,761 දෙනෙකුටයි. එම දීමනාව සඳහා සුදුසුකම් ලබා දී ඇති ගණන 167,182ක්. ඒ සඳහා වැක්කර ඇති මුදල රුපියල් මිලියන 8,338ක්. ජීවනෝපාය අහිමිවීමේ දීමනාව මේ දක්වා ලබා දී ඇත්තේ සුදුසුකම් ලැබූ පුද්ගලයින් 1034 දෙනා අතරින් 905 දෙනෙකුටයි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1069ක්. ආපතාවෙන් බලපෑමට ලක් වූ පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන රුපියල් 15,000 දීමනාව මේ වන විට සිසුන් 204,378 දෙනෙකු වෙනුවෙන් ලබා දී තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 3,065ක්. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් බලපෑමෙල්ලුවන්ට වන්දිලපාදීමේ ක්‍රියාවලිය අකණ්ඩව සහ කඩිනමින් ක්‍රියාත්මක වන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශය අතිරේක ලේකම් KG ධර්මතිලක පැවසුවේ තක්සේරු කිරීම සහ ගණනය කිරීම්වලින් පසු වන්දිලපාදීම සිදුවන බවයි. වේ සඳහා සහතික මිලක් ලබා දෙන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් ඒකාපද්ද ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වේදාහස් දක්වමින්.
5: මේකේ ඕන පැත්තට කන පිට හරවන්න පුළුවන් ගොවි නායකයෝ ටික තමයි මේ අද අනුරාධපුරයට රැස් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා රජයට අපි විශේෂ රතු එළියක් දක්වනවා මේ වෙලාවේ. මේ මාසේ 20 වෙනිදාට කලින් අපි මේ මාසේ 20 වෙනිදාට කලින් වීඔට මිලක් දෙන්න කියන ඉල්ලීම කරා. නියෝජ්‍ය අමාත්‍යවරයාට දුරකථන අමතුමකෙන් අපි ඉල්ලීමක් කරා. නැවත වතාවක් නිෂ්පාදන වියදම් දාලා අපි ලිඛිතව WhatsApp කරලා අමාත්‍යවරුන්ට සම්බන්ධීකරණය කරනවා.
1: යලකන්නට අදාළ අස්වනු නෙලීම ආරම්භ වූවහම රජයේ වී කපඩා විවෘත කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු ප්‍රකාශ කළේ ගොවි සංගම් ඉල්ලීම් සිදු කරන පරිදි විමිලදී ගැනීම සිදු කළ නොහැකි බවයි. 150 ඉක්මවා විමිලදී ගැනීම සිදු කළහොත් සහල් මිලදී ගැනීම ඉහළ දැමීමට සිදුවන බවයි.

0: උපයෝජිත ඉඩම් සඳහා නව ආයෝජන අවස්ථා පුළුල් කිරීම වැදගත් බවයි.
1: ඉඩම් වෙළඳපොළ තුළ වර්තමානයේ පවතින මේ බාධා නිසා එහි ඵලදායීතාවය ඉතාමත් අඩු මට්ටමක පවතීමක් දක්නට ලැබේ. මේ වගේම ඌණ උපයෝජනය සහිත ඉඩම් විශාල ප්‍රමාණයක් රට තුළ තියෙනවා. මේවා දේශීය ආර්ථිකයට සක්‍රීයව දායකව ගන්නට ඕනේ. ඒ තුළින් තමයි රටක දළදේශීය නිෂ්පාදිතය වැඩි කරලා ඉහළ ආර්ථික වර්ධනයක් කරා යාමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා රජය මං හිතන්නේ මේ ඉඩම් වෙළඳපොළ ගැන තවත් මේ තියෙන ගැටළු වලට විසඳුම් නාත්මකව පියවර ගැනීම ඉතාමත් වැදගත් කියලා මම දකිනවා.
0: රජයේ ඕන උපයෝජිත ඉඩම් නව ආයෝජන අවස්ථා සඳහා විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ රජයේ ඉඩම් ආඥා පනතට සහ ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ අවලංගු කළ යුතු චක්‍රලේඛ අවලංගු කරමින් නව චක්‍රලේඛ නිකුත් කිරීමට පත්කළ චක්‍රලේඛ සංශෝධන කමිටුව සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. මේ අතර ඇමරිකා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 338.22ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 328.29ක්. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට අදාළ නිර්ණායක පිළිබඳ වර්තාවක් මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු කමිටුව වෙත බහර දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් එල් රත්නායක පවසනවා. ඔහු පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්තුළු පිරිසක් සමග සිදු කළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම වාර්තාව බහර දුන් බවයි. මැතිවරණය පැවැත්විය යුතු නිවැරදි ක්‍රමවේදය සහ පවතින නීතිමය තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත් බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ. මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව කඩිනමින් ඒකමතික තීරණයක් රජය විසින් ලබා දීමට කටයුතු කරන ලෙස පැෆරල් සංවිධානයේ ඉල්ලා සිටිනවා. ඒ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කඩිනම් කිරීම සඳහා අද මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.
2: මැතිවරණ කොමිසම මෙතන පැහැදිලි ඔවුන්ගේ අදහස ඉදිරිපත් කළා තියෙනවා. නීතිය සංශෝධනය කරලා දෙන ඕනෑම මොහොතක ඊළඟ දිනේ සිටම මැතිවරණයට අවශ්‍ය මැදිහත් වීම නැත්නම් මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට මැතිවරණ කොමිසම් සූදානම් බව වෙනකොට පොදු අදහස ඉතාම පැහැදිලි වෙලා තිබෙනවා. ඒ නිසා අපි අවධාරණය කරන්නේ ආණ්ඩුව මේ පිළිබඳව නිශ්චිත දේශපාලන තීන්දුවක් ගැනීම අවශ්‍යයි.
0: ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සියලු ආකම් ආරක්ෂා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අමරපුර මහානිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක කොස්කොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට එක්වෙමින්.
3: අපි හැමෝම මේ මොහොතේ අවබෝධ කරගන්නට ඕන අපේ රට බරපතල අවදානම් තත්ත්වයන් රැසකට මේ මොහොතේ මුහුණ දෙන විවිධ කණ්ඩායම් විවිධ පාර්ශ්ව විවිධ සංවිධාන අපේ රටේ තිබෙන අවදානම් තත්ත්වයන් ප්‍රයෝජනයට අරගෙන මේ අනතුරුදායක තත්ත්වය තුළ විවිධ කූට ක්‍රමෝපායන් උපක්‍රම හරහා අපේ රටේ ස්වෛරීත්වය පළුදු කරන්නට ඍජු සහ වක්‍ර ක්‍රියාදාමයන් සුභූති අනුනායක මාහිමිපාණන් වහන්සේ අපට කළ හැකි ඉහළම උපහාර.
0: ආර්ථිකයේ බිඳවැටෙන බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළා.
4: ලොකු ഘോഷාවක් ආවා. අදන් ඩොලර එක නගිනවා. දැන් ආර්ථිකය කඩාවැටෙන්න යන්නේ. දැන් ආර්ථිකය කඩාවැටෙන්න යන්නේ. විපක්ෂ නායකතුමා කතා කරා මේක මොකද සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන්න. දැන් ආර්ථිකය වැටෙන්න යන්නේ. IMF එකත් එක්ක නැවත ගිවිසුමකට යන්න. ආර්ථිකය කඩාගෙන වැටෙන්න යන්නේ කියලා. දැන් මේ ഘോഷාව නැහැ. නමුත් මම දැක්ක ඊටද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තුන ආර්ථිකය ළඟදී කඩාගෙන. මට ඒක හරියටම නිවුස් එක අහන්න බැරුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථිකයද කඩාගෙන වැටෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකයද කඩාගෙන වැටෙනවා. ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා නම් ඒ සම්බන්ධයෙන් පළවෙනි පුරෝකථනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව.
5: විදේශ සියත. ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
0: ඉරාන ජාතිකින් ගිවිසුමට අනුකූලව කටයුතු කරන්නේ නම් ඔවුන්ට ඉන් ප්‍රතිලාභ ලැබිය හැකි බව අමරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඉරානය සතුව න්‍යෂ්ටික අවි තිබිය නොහැකි බව ගිවිසුමෙහි සඳහන් වැදගත් කොන්දේසියක් බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබිය යුතුය යන්නත ඉරානයට පනව ඇති කොන්දේසියක්. ඉරානයේ ත්‍රස්තවාදයට අරමුදල් සැපීම නවත්වා න්‍යෂ්ටිකාවි වැඩසටහනද නතර කළහොත් ඔවුන්ට සැබෑ ප්‍රතිලාභ ලබාගත හැකි

0: යි ජෙඩිවන්ස් පැවස්සුවේ. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමග එකඟ වූ ගිවිසුමෙහි සම්පූර්ණ ලේඛනය දින කිහිපයක් තුළ ප්‍රසිද්ධියට පත්කරන බවයි. ලබන සිකුරාදා ස්විස්තරලන්තයේදී නිල වශයෙන් ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි. මේ අතර බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව තෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 79.12 දක්වා පහත බැස තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව තෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 76.19 ලෙස සටහන් වුණා.
1: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජේකාන්ඩේ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව ජය වාර්තා කිරීමට ලෝක ශූර අර්ජෙන්ටිනාව සමත් වුණා. එලියනෝල් මෙස්සි විසින් වාර්තා කළ ගෝල ත්‍රිත්වයත් සමගයි. මේ අතර පාපන්දු තරගාවලියකදී ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට කෙලියන් බප්පේ සමත් වුණා. එසන කාලයට එරෙහිව අද පැවති තරගයේදී ගෝල දෙකක් ලබා ගනිමින් ඔහු ප්‍රංශය වෙනුවෙන් ලබාගෙන ඇති සමස්ත ගෝල සංඛ්‍යාව 58ක්. යාලිසිනස්තල ඩෙංගු මරණ 27ක්. යෝෂිත අත්අඩංගුවට මැතිවරණ කොමසමේ වාර්තාවක් පාර්ලිමේන්තුවට පහර දෙයි. බොරතෙල් මිල පහලට මෙසිගෙන් ගෝල ත්‍රිත්වයක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සොඳරේනු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය පස්සරු 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පේපර්ත් සමඟ.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: Music calling වෙනස් විදිහේ වැඩ කරන new generation එකේ talented musician කෙනෙක් තමයි රවි රොයිස්ට.
2: ළඟදී ආ සින්දු දෙකක්ම රිලීස් කළා.
3: හුස්ම ගන්නට අමතකයි වගේ ගැස් මහ දෙකේ රිද්ම කින්නසේ සියෝ ළඟ සසලේ ඔය රතන් ඉලි පහසින්.
4: අංජලි රත්නායගේ සරණි මූවි එකේ ඉතින් දුවත් ප්‍රොඩියුස් කරා. ඉතින් ඒක ලිව් එක කලින් ශ්‍රීමාන්. එතකොට ඒක මියුසික් එකට ජගත්. මේක මගේ ෆිල්ම් song වලින් දෙවනි ෆිල්ම් song එක.
1: සඳලි හදන්න ඒ යුස් කරාද
4: ගොඩක් අය කතා කරලා තිබ්බ මේක ඒ අයි සින්දුවක් කියලා. මේක ඇත්තම ඒ අයි සින්දුවක් නෙමෙයි, මේක මම හදපු සින්දුවක්. හැබැයි මේක මියුසික් වීඩියෝ එක අපි ඒ අයි වලින් තමයි කරේ, බාතිය මල්ලි.
2: දැන් ඉතින් නන් ස්ටොප් සින්දු රිලීස් කරනවා නේද?
4: ඉස්සරහට මගේ තව ගීත තුනක් එන්න තියෙනවා. එකකින් එක ගීතයක දැන් වැඩ ඉවර නැගම තියෙන්නේ.
1: Thank you Ravi.
4: Thank you so much either. Jayam Viva.
0: Talk of the town.
5: I want it that way.
1: ලෝකෙ මියුසික් වෙනස් වුණා, අලුතින් ට්‍රෙන්ඩ්ස් හැදුණා.
2: හැබැයි අපි කාලෙකට කලින් අහපු මැජිකල් වොයිසස් තාමත් එහෙමයි.
1: Bottle Up, ඒ තමයි Backstreet Boys ලගේ new generation එක ටාගට් කරලා කරපු අලුත්ම song එක.
5: Line line struck my body to the room get out the way.
2: Paw Patrol the Dino movie කියන animated film එකට තමයි එයාලා මේ song එක කරලා තිබ්බේ.
1: Music video එකේ Backstreet Boys ලා animated characters එක act කරනවා අපිට බලා ගන්න පුළුවන්.
2: Bottle Up කියන්නේ generation දෙකක් music වලින් connect කරන පාලමක් කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the town.

0: අපගනි ඔබේ මුව මල් සුවඳ කරා සිපගනි ඔබේ මුව
1: දැන් වෙලාව දවල් 12:30යි.

0: මුලේ වුණ. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මතුවුනොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ කියන්නේ මොලේ සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වයක්. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පව ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිසරදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවය, කෑම අරුචිය, වමනය, පුංචි දරුවෙක්දන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. එතන මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න නැත්තන් ළඟම තියෙන රෝහලට යන්න අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
1: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නොවනට හොරුයි.

0: රෝමියෝ ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා. වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ, කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්, සෙල්ෆ් ස්ටාර්ට්නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳින්. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකට නම් ඇනෙනු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
1: Hey yo! You are now tuned in!

0: නියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, KISS FM. 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපැදිය, Self Start, Side Stand Indicator, Tubeless Tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
5: මලකඩ යකඩ මලකෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වටවුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දුවක්. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0.771 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
6: අපේ ජීවිතේ වීරයා.
7: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. බයි ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
6: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
7: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝල් එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ නැ ස්කෝලේ බේරගත්තේ.
6: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
7: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
8: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
6: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
8: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
9: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
10: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
9: ඔයාලා ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
10: ඒකනේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
9: ඒකනේ එහෙම කරලත් නේද.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
12: සෙනසුරාද උදේ 8ට.
13: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පෝස්ටර් අලවන්නේ නේද?
14: අනේ සර් බස් හෝල් ටිකේ හැමදැනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
13: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
14: ආ මේක නම් ඉතින් මේ පෝස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
13: ඈ?

0: ये था टॉप स्टोरी।
1: गोटा बे राजपक्ष के नडुआ काल तबे පාස්කු ඉරුතින ත්‍රස්ස ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළව එහි වගඋත්තර කරුවන්ගෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව නීතිපතිවරයා අද අභියාචන අධිකරණයට දැනුම් දුන්නා. ඒ මෙම පෙත්සම අද අභියාචන අධිකරණයේ සභාපති වෙනසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචන අධිකරණ වෙනසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුව අවස්ථාවේදී ඒදී විනිසුරු ප්‍රාන්ත ප්‍රනාන්දු පැවසුවේ පුද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බවයි. පෙත්සම් කාඩ ගෝටාබේ රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායක අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ලෙස තමන් අධිකරණයේ නිලා සිටින බව සඳහන් කළා. වගඋත්තර කරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සඳහන් කළේ මෙම නඩුකරයට අදාළ ලේඛන තමන්ට ලැබුණේ අද පෙරවරුවේ බවත් වගඋත්තර කරුවන්ගෙන් තමන්ට කිසිදු උපදෙසක් මේ දක්වා ලැබී නොමැති බවයි. වගඋත්තර කරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව මෙම පෙත්සම් කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දිය නොහැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රකාශ කළා. ඉන් අනතුරුව මෙම සලකා බැලීම අද දහවල් දක්වා කල් තැබීමටයි අධිකරණය නියම කළේ. අමෙරිකා ඉරාන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අනිද්දා ස්විස්තර්ලන්තයේ බගස්ටොක් නිවාඩු නිකේතනයේදී සිදු කිරීමට නියමිත බව ස්විස්තර්ලන්ත විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අවබෝධතා ගිවිසුමට අමෙරිකාවේ පාර්ශ්වයෙන් එරට උපජනාධිපති ජේ ඩී වැන්ස් නිල වශයෙන් අත්සන් තබනු ඇත. ඉරාන පාර්ශ්වයෙන් අත්සන් තැබීමට නියමිත වෙත්තේ ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහමඩ් බග ගලිබාෆ් විසින්. ඔවුන් දෙදෙනා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේවැනි විටත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: මේ වුණ. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ වුණ රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතයේ පවතිනවා රට තුළ. එතනදි මෙනින්ජොකොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසට ලබා දෙනවා ඒ මොලේ වුණ රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා. නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝවයිරස් කියන මොලේ වුණ රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝවයිරස් කියන මේ මොලේ වුණ රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීම හැකියාවක් මේ මොහොත වෙන විට තියෙන්නේ නැහැ.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ වුණ එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
4: දින්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩ. ආම හොරගම් කරා.
5: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. එහෙනම් ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකො.
6: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
3: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
8: පුළුවන් නම් මේ බලාසභාවේ තියලා බලන්න කියන්න කොහොමද?
9: ශක්තියක් තියනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
10: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
3: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
11: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
3: Global University Partners කතා කරන්න 0718 492 492 0721 132 77.
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
15: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
16: SLT Mobitel Pure TV නිල විකාශක.
17: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න.
18: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකෝ ෆෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.

0: දැනුන රසුදු කොටිගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with සුදු කොච්චි
1: ගොඩක් ආදරේ

0: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
1: අනුග්‍රහය
2: ආවරණය
3: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
4: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
9: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
12: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather car ya david pirs motor company private limited

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ නැහැ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
4: නැසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
2: නෑනේ. අරේ වා
1: සින්දු සියත
4: ගියත් සැපයි දවලේ.
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචාකාරේ
1: තිලකවර්ධන ටෙක්ස්ටා.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM.
2: Y'all ready? Let's go.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න.
0: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: අපේ ජීවිතේ වීරයා.
4: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
3: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
4: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝල් එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමත් කළ ස්කෝලේ යන ස්කෝලේ බේරගත්තේ.
3: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
4: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
5: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 011 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
3: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
5: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ. 98.2

0: यह था टॉप स्टोरी।
1: योशितु सावेटा අත්අඩංගුවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහු අත්අඩංගුවටගෙන තිබුණේ අලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. ඔහු අත්අඩංගුවටගෙන තිබුණේ දූෂණය නැමැති වරදට ආධාර අනුබල තීමේ චෝදනා මතයි. නියමිත සුදුසුකම් සපුරා නොමැතිව 2006 වසරේදී නාවික හමුදා විධායක අංශය සඳහා ශිෂ්‍ය බට නිලධාරියෙකු ලෙස බැඳුණු බවට සැකකරුට චෝදනා එල්ල වුණා. එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රාජ්‍යයේ මුදල් වැය කර සහභාගී වීමට අවස්ථාව සලසාගත් බවටද සැකකරුට එල්ල වූ චෝදනාව. සැකකරු අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් පසු අත්අඩංගුවටගෙන තිබුණා. දැන් තවත් දේශීය පුවතක්. අමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 339.90ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම අනුපාතය රුපියල් 330ක්.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

එන්න ඉඩ තියේ. මය හදේ ඔබ නමින් ලියා. එනවද එහෙනම්? අද ඉති වෙන්නම වෙන්නම සීන්න කත්තාගෙන දාවේ. එන්න ඉඩ තියේ මය හදේ ඔබ නමින් ලියා. සින්දු වලින් කෑලි අහුලගෙනනේ මගේ වගේ මං කියන ලස්සන. එනවාටදි සින්දු වල තියන්නේ අපේ හිත්වල තියෙන දේවල් නේද? එනිසා ඉතින් ඒක අවුලන්නේ නැහැ නේ? දැන් බලන්න මේ සින්දුවෙත්. මේ සින්දුවෙත් මගේ හිතේ තියෙන දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. මගේ කොණ්ඩේ නැතත් ඉන්න ගාවට වෙදි හැට නොයන්දාට හැදිච්චකම උපරිමයි, අනන්තයි, අප්‍රමාණයි, සියයට සියයි.

උම්මා එකක් දෙකක් සින්දුවක් එක්ක දුන්නට වරදවා තේරුම් ගන්න එපා හොඳේ. හැදිච්ච කම තාම තියනවා. WhatsApp නම්බර එක මතකද?

හින්දුවයි හත්සිය කොළහයි අනුවටයි දෙකයි අනුවටයි හතර හිතේ තියෙන ඕන දෙයක් හිතේ තියාගෙන ඉන්නතුව ටයිප් කරලා එවන්න.

රෂාන් ෆනෑන්ඩගේ සිින්දුවක් කෙල්ල තිබ්බා. මංහිතුව වෙනසකටත් එක සඳුන් පෙරේරගේ එකක් දෙන්න. අංජුල.

0: මොලේ වුණ එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මත වුණොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ කියන්නේ මොලේ සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වයක්. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිසරදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවයේ කෑම අරුචිය, වමනය, පුංචි දරුවෙක්දන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒතර මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, නැත්නම් ළඟම තියෙන රෝහලට යන්න, අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
1: ඔබ දන්න අයටත් මේ ගැන කියන්න. පරිස්සම අපි කාගේ කාගේත් ඇඟට ගුණයි.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
4: 15 ඉඳලා 20 දක්වා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් දින පහේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන අද ආරම්භ කරා. මේක සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම ආරම්භ කරලා තියෙනවා. සෑම ප්‍රාදේශීය සභාවකම ඒ අය සෞඛ්‍ය සේවකීන් සහාය නිලධාරීන්ද, ඒකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ඩෙංගු සහායක සේවකීන්ද, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේට දායක වෙනවා. පළවෙනි දවස් තුනේ සියලුම පොදු ස්ථාන පරීක්ෂාවට ලක් වෙනවා. 18 ඒ ප්‍රදේශවල තියෙන පාසල් පරීක්ෂාවට ලක් වෙනවා. 19 රජයේ ආයතන සහ ආගමික සිද්ධස්ථාන ඒ පරීක්ෂාවට පත් වෙනවා.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාසපතා TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රැසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
6: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
7: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපැදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිය.
8: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලේ ලබ් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
10: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
11: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් වෘත්සටි වෙතින් මෙගා වට්ටම් වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරිය රුපියල් 115යි, මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 310යි, වීවා මොල්ට් පවුච් ඉතිරිය රුපියල් 170යි, පෙයාස් පියෝ ඇන්ඩ් ජෙටල් සබන් මල්ටි පැක් ඉතිරිය රුපියල් 250යි. කගිල්ස්
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල් සමාගම.
14: Retina 100. Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL headlight. Anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100. හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited.
15: අම්මේ, මන් තමයි මේ සැරේ

0: නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
1: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත සියත

අංචල ඔයා මට කියලා තියෙන ඔයා හොරෙක් වගේ ආගෙන ඉන්නවා කියලානේ. ඔයා ඒ මාතක තරහ වුණානේ සිංදත් දන්නේ කියලා. ඊට පස්සේ ආය අහන්නේ නැහැ කියලා කිව්වානේ. ආ ඒ නිසාද හොරෙන් අහනවා. හොඳයි හොඳයි වැඩේ.

අද අනුෂ්ක මට මෙසෙන්ජ් එකක් දාලා හබීබි කියලා. හබීබි මොකද වෙන්නේ?

අහගෙනනේ. ඊළඟට මොරටුවම නාලන්ද හොටල්ගේ කටියත් අහගෙන ඉන්නේ. මොරටුවම ඉතින් සියත තමයිනේ. නාලන්ද හොටල් එකේ සඳුන් නැතුළු වැඩ කරන කට්ටිය ඔක්කොම ආදරෙන් එකතු කරගන්න.

මමත් සමහර වෙලාවට ඔය සිගිතේ ආතල් එකක් වගේ ගන්න ඕන නම් හංගිලා ඉඳලා පවුලේ අය හරි යාළුවෝ හරි ඕන කෙනෙක් එක පාට බූ ගාලා පයින්නෝ මේ සින්දු පුරාවටම බූ ගානවනේ ඇයිද මන්දා

ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස් 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
1: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: ඒවා අපිට වැඩක් නැහැ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ තරදි.
4: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අනාගතය, පවුලේ නම්බුව, ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි ඉක්මවූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරු කලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනවලටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනේරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 2017 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
2: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
1: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
2: අම්මල දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
1: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
3: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984 ඔබේ හඬින් WhatsApp කරන්න.
1: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
6: මිනිස් ජවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
7: නැහැ. පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සෙනසුරාද උදේ 8ට
10: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
11: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
10: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
11: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
10: ඈ?
12: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
13: උපරිම ආරක්ෂාවක් කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් කොම්බැන්ක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
14: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
15: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
14: ඔයාලා ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
15: ඒකනේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
14: ඒකනේ. එහෙම කරලත් නේද?
16: ලා මකලෝ සහ ලා

මගේ වයිස් එකට නොසෑහෙන්න ආදරෙයි කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. බණ්ඩාරගම සෙට් එකක්, බණ්ඩාරගම ලකි ලෑන් බිස්කට් සෙට් එක. හයි සචින්තක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. සුගත අය ඉන්නවා, සංඛා අය ඉන්නවා, වැඩ කරන කටි ඔක්කොම ඔක්කොම හොඳේ. එක්කෙනෙක් කඩු නැතුව ඔක්කොම එකතු කරගන්නවා.

0: क्या था टॉप स्टोरी
1: ගෝඨාභය පෙත්සම හෙටට කලයි. තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට කැඳවන ලෙස අභියාචනා අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ පෙත්සම අද අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රහන්තාභය සූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන බවයි සභාපති විනිසුරුවරයා සඳහන් කළේ. පාස්කෝ ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ 2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් භාවිත කර ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සිදු කළ බවට වන චෝදනාවට අදාළවයි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ රෝමී ජාෆ්‍රන් අපමත මුදාහන ලෙසයි අධිකරණය නියෝග කළේ. ඔහුගේ විදේශ ගමන් තහනම් කළා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

හවස තුනයි වෙනාඩි 11යි වෙලාව. සින්දු ටික හරීම ආදරණීයයි කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ආදරණීයයි ඈ, ආදරණීය සින්දු ප්ලේ වෙන්නේ ආදර රේඛාවලනේ. මේක මේ හොටල් ස්පයිසි විත් සුදු කොච්චි. සින්දු ටික හොට් නැද්ද? ස්පයිසි ගතිය මතිද? ආදරණීයයි කියලා තීරණ නිසා අහන්නේ මම. නෑනේ නේද? පොඩ්ඩයි ඉන්නකො, පොඩ්ඩයි ඉන්නකො. ඊළඟට දෙන්න සුපිරි එකක්. හරිද? කවියක් කියවලා තියෙනවා, එක කියවලම ඉන්නම්. මගේ හදවත ආදරයෙන් සුවඳ කළ පුංචි රතු රෝස මලේ මේ ඔයාට. එහෙමයි පටන් ගන්න මේ කවිය. කවුද එව්වේ කියලා දැන් මං කියන්න ඕනේ නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එක අහනවා නම් බොහෝ දෙනා දන්නවා පුංචි රතු රෝස මල කියලා. මට අමතන්නේ කවුද කියලා. සේයක් දෙනෙත් සැරි සැරුවත් මේ සිත අසලින් එහාට මෙහාට සත්තයි බෑ ඒ කාටවත්ම නවතින්න. මේක කවියක් නෙවෙයි, මේක රචනාවක්. ඔයා ඇවිත් ලියාගත්තු මේ සින්නක්කර සිත තුළ හිස්තැන් නෑ පිරෙන්න. මේ හිත තුළ ඔයා විතරයි ඉන්නේ. මේ හිත පිරෙන්නම මගේ පුංචි සුරංගනාවි. මේ ඔයාගෙම ලලිත් ලලිත් ලලිත්.

කියන්න. මේ අපට අප හිමි නෑ ලොවේ. ඔබට මා හිමි නෑ, මටද ඔබ හිමි නෑ. මාර වචන නේද? ඇත්තට මෙනසිංදුවත් දෙන්න හිතන් හිට ඊළඟට. එනට මට හිතන උන්නේ දැම්මම මේක දීලා දාන්නානේ. සිින්දුව රෙඩි. කවුද මේ? මට බෑනේ, මට හිනා යනවා. මම යනවා ඊළඟ සින්දුවට සරපටස් කාලා තව ටිකක් කතා කළොත් මට හුස්ම ගන්න අමාරු වෙනවා. කැන්ඩිවල ඉන්න යාළුවෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා. අම්බෝ, මේ ඔයා නේද? යොහාන්, ඔයා එවපු ෆොටෝ එකේ ඔයා හැබැයි වෙනස්. ලස්සනයි හැබැයි. රවුල පොඩ්ඩක් වැවුන නම් තමයි හොඳ. මං ආස කොල්ලෝ රවුල වවලා ඉන්නවට.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ උන රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතේ පවතිනවා රටතුල. එතෙන්දි මෙනින්ජොකොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසකට ලබා දෙනවා. මේ මොලේ උන රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝවයිරස් කියන මොලේ උන රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝවයිරස් කියන මේ මොලේ උන රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීමේ හැකියාවක් මේ මොහොත වෙන විට තියෙන්නේ නැහැ.
1: ඔබ දන්න අයටත් මේ ගැන කියන්න. පරිස්සම අපි කාගේ කාගෙත් ඇඟට ගුණයි.
3: අතේ මිතේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිය.
6: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලේ නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 4 92 492 0.7 1 1 3 27
9: ශක්තිමත්
10: ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
11: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris E-Mobility වෙති 0.114 700 550.
12: මේ අතරින් යුනෙස්කෝ ලෝක උරුමයක් නොවන්නේ 1. මිහින්තලය 2. ශ්‍රී දළදා මාලිගාව.
13: සියතසෙන් පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මහනුවරින් ඉන්දුනිල් කුමාරී.
14: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
13: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
15: සියත පොකට් මනි.
13: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
16: අනුග්‍රහය
17: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: කනු බානෝද මගේ ස්ටෝරිය බාබා මතකද මැස්සම කොඹි පිටිස්සමයි මුද හරි ගියවස්සානේ කලකට ඉස්සලඳ වඟන විස්වල මල්කට බැස්සම යස්සනේ කුණු ගොඩේ මැස්සම දේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පන පිටින් සඳ මාලි සිදියන සන්තකෙස

0: දැවි උඹ වගේම මාත් බලනවා මංගල කිංගිලි පාත්තර. අත්තරායක දෙයක වීඩය සදවාලි.
1: මඩක් පොඩක් ඇස්ස වගේ පිටට තට්ටුවක් දාන්න කවුරුත් නෑනේ. මේ හින්ද සින්දුවක් අහම පොඩ්ඩක්. පොඩිනියා රීමික්ස් එකක් හොඳ. මඩ කවියක් කියවල දෙනවා මම බැලුවේ ඒක දැන් කියවනවද පස්සේ කියවනවද කියලා. පස්සේ නිමි සැනසෙල්ල කියවන්නන්නේ. නමිත් එවපු ලස්සන කවිය ඊයක් මට බැරි වුණා. අද නම් කියවනවා කොහොම හරි. දැම්ම නෙවෙයි පස්සේ හොඳේ. අරුන් මාමා, රුවන් දිනේෂ්, යුගේෂ් යෝගේෂ්නේ, පාලසීය මේ කටියට ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. කුමාර අයියත් ඉන්නවා නේද?

සෙට්ටුන තවකත් දෙන්නද හැබැයි සිංහල එක බුලේ ආසෝන්ගට ආශ්‍රයි කියලා සෙජ්ජකක් දාලා තියෙනවා කවුරුහරි. නමනේ ෆෝන් නම්බර් එක අන්තිමට 52 81. එම තමයි මට කියන්න වෙන්නේ. ආ රුක්මල්, ඔයා නේද? දැන්නේ අඳුන ගත්තේ. ලලිත් ප්‍රියංකර, ඔයාවත් එකතු කර ගන්නවා දුආයේෂත් එක්කම.

මෙහෙම එක්ක දිගට සිින්දුව ඇහැනකොට ඔස්ට්‍රේලියාවල ශෂීටත් පොඩක් ඉන්න බැරුව ගියා. ඇත්මන මැසේජ් කතාම අනේ මාවත් එකතු කරගන්නකො සිින්දුවකට කියලා. මේ සිින්දුවී ඉතින් අන්තිම චුට්ටෙද තමයි මටාව එකතු කරගන්න චාන්සක ලැබුණේ. හැබැයි තව සිින්දු තියෙනවා. එල දිගට මහගෙන ඉන්න ඕනේ. හරිද ශෂියෝ? දැම්මන් චෝඩි බ්‍රේකයක් ගන්නවා, ඉට පස්සේ ආය මොහොදේ සුපිරි සිින්දු සැට්ට එකක්. හවස තුනයි වනාඩී තෙස් නවයයේ.

0: lo trae Mandalea.
1: Y no, venno, venno, velavo.
2: மங்கிட்ட அடுத்த ரெகுலேஷன் எவ்வளோ பைலட் துண்டு நிக்கணும்
3: பைலட் கோ பைலட் கோ கோ பைலட்
2: பைலட் கோ பைலட் கோமே பைலட்
4: හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
6: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
9: ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තික් සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
4: නෑනේ අරේ වා
1: සින්දු සියත
5: ගියත් සැපයි දවලේ.
4: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ
1: දිලකවර්ධන ටෙක්ස්ටයිල් 98.2 98.4

මාර ලව්ව එකක් නෑ ඒක. ආයිතින් එකම හදවතකට ආදරය කරන කොල්ලෙක්. ඒ වුණාට ඉතින් ඔහොම කොල්ලෝ දැන් නෑ. ඔහොම කොල්ලෝ ඉන්නේ සුරංගනා කතාපොත්වල විතරයි. නේදානේ. සින්දුවලත් ඉන්නවා ඉතින්නේ. ඒ කියන්නේ ගුවනේ පියාඹන්න වුණා තබ්බවකාශයේදී ග්‍රහලෝකවලදී එකම කෙල්ලෙක්ව පතන්නේ. දෙව්දූවරුන්ගෙන් අහන්නෙත් එයා ගැනමලු. අනේ එහෙම කොල්ලෙක් කීයක් විතර වෙයිද දන්නේ නැහැ නේ.

0: සිය දපත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නීලවිකාශ
4: කමර්ෂල් බැංකු නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
6: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවා නම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
7: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහා මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: සමයයි. අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය 100 ටීවී 100 FM KISS FM.
1: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
2: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
1: ඔයාලා ෆ්‍රෙෂ් පිට වැඩ කරා.
2: ඒකනේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
1: ඒකනේ එහෙම කරලත් නේද.
3: ලා මකලෝ

0: किया था। टॉप स्टोरी।
1: योशित टेपा අතන ගොඩගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අපමුතු මුදාහැර තිබෙනවා. නියෝ කැනිකුත් කලේ කුළු මත්‍රික මහේස්ත්‍රාත් ලහිරු සිල්වා විසින් සැකකර රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර පතුනක් මත මුදාහන්න ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. යෝෂිත රාජපක්ෂගේ විදේශ ගමන් තහනම් ඔහු අත්අඩංගුවටගෙන තිබුණේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඒ දූෂණය නැමැති වරදට ආධාර අනුබල දීමේ චෝදනා මතයි. නියමිත සුදුසුකම් සම්පූර්ණ කරන මතුව 2006 වසරේදී නාවික හමුදා විධායක අංශය සඳහා ශිෂ්‍යපට නිලධාරියෙකු ලෙස බැඳුණු බවට සැකකරුට චෝදනා එල්ල වුණා. එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රාජ්‍ය මුදල් වැය කර සහභාගී වීමට අවස්ථාව සලසාගත් බවටද සැකකරුට එල්ල වූ චෝදනාවක්. සැකකරු අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් පසු අත්අඩංගුවටගෙන තිබුණා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

තමයි ඔයා හොඳටම අපි වතුරුමං කරවන්නේ. ගාල්ලෙ මදු කියලා තියන්නේ. ඇත්ත හවස හතර පහුනා කියන්නේ. මං ඉතින් කීනියට ගානට නූලට ඔබ පරණ මතකවලට ගෙනියනවා. ඊළඟට හවස පහට බැක් ටු නෝමල් වෙන්න දීලා මම ගෙදර යනවා. මේ පැය මාරයි නේ යන්නේ. මාරව ලස්සන සින්දු ටිකක් තමයි ඇහෙන්නේ. ඒකට දැන් වෙනමම කටිය උරුවලා මට සතුටුයි. ඒ ගැන ගාලේ මදු වගේම ආසිරි මෙසේජ් එකක් දාලා තියෙනවා. සවුත් කොරියා ඉඳන් ආදරෙන් එකතු කරගන්න. පරණ මතකවල අපිව ගිලා බස්සවනවා ඔයා. ඇත්ත ඇත්ත ආදරෙන් එකතු කරගන්නවා. ඉතින්

දවස් හතරයි වෙනාඩි 12යි. එහෙම අතීතයක් කියලා එකක් නැති තනිකඩ සෙට් එක කෝ කියලා ගිට් මිනි මැසේජ් එකක් දාලා අහලා තියෙනවා. ඔයා ඒ කියන්නේ ඒ තනිකඩ සෙට් එකේ කෙල්ලෙක්. එහෙමද? සුපිරි.

කවදාවත් කාටවත් ආදරය කරලා නෑ ඔයා? බූට් එකක් කාලා නෑ ඔයා? විරහ දුක වේදනාව විඳින්න ඕනේ කෙල්ලේ.

මොනා වුණත් එයාට නම් හරියන්න ඕනේ ආයි සුපිරියට. හොඳ කොල්ලා සුපිරි කොල්ලෙක්. දැන් හරි ප්‍රශ්නේ කවුද පෙරේරා කියලානේ. කවුරු හරි කවුරු හරි කවුරුම හරි පෙරේරා කෙනෙක්.

ලස්සනයිද? ඉතාලියේ සම්පා, ඔයත් සින්දුවක් මතක් කරලා තියෙනවා, ඒකත් මම දෙනවා. කලින් ප්ලේ වෙලාද කියලා බලලා, ප්ලේ වෙලා නැත්තම් දෙන්නම් හොඳේ.

S2의 허어머 S2의 미션을 맡아놓아 සමහර වෙලාවට ෆිල්ම් එක පිටින්ම මතක් වෙනවා නේද? මන් දන්නවා. මේ ෆිල්ම් එක බලපු අය ගොඩක් ඉන්නවා. ඒ අයට සම්පූර්ණ ෆිල්ම් එකම මතක් වෙනවා මේ සින්දුවත් එක්ක. මොරටුවේ කොස්තා? ඔන්න තේමයිද? ඔයාවත් එකතු කරගන්නවා ආදරේ.

අද භාරත මූට් නැද්ද කියලා හලා තියෙනවා. අද නෑ, වෙන දවසක හොඳ. සින්දුවේ තේරුම කෙටියෙන් කියනවා නම් සනම්රේ ආදරවන්තයට ආදරවන්තියට ආදරෙන් අමතර වචනයක. ඊළඟට ඉතින් ඔයා මගේ වුණා, මගේ වුණා කියලා තමයි සින්දුවෙන් කියන්නේ. හරිද? දැන් චුටි බ්‍රේක් එක ගන්නවා. වෙලාව 7:04 වෙනාඩි 24.

0: කල් වේලා ගියොත් ප්‍රතිඵල භයානක. මොලේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: මේක මුලින්ම ඇති වෙන්නේ සමහරලාට තද ඔළුවේ කැක්කුමක් හෝ උණක් වෙන්න පුළුවන්. සමහරලාට තද උණක් ඇති වෙලා ඔළුවේ කැක්කුමක් ඇති වෙන්නත් පුළුවන්. ඔළුවේ කැක්කුමත් සමග උණ කියන එක වෙනම ඇති වෙන්නත් පුළුවන්. පෙල්ලේ කැක්කුමක් හෝ බෙල්ල ටිකක් හිල ගතියක් ඇති වෙන්න පුළුවන්. තද ආලෝකයේ සඳහා බලන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම තවටයක් ඉස්සරහට යනකොට වමනට එන ගතියක් හෝ එක දිගට වමන යන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ මානසික තත්ත්වයේ පොඩි නිකන් සමතුලිත නැති ගතියක්, සිහි විකල් එක්කෙනෙක් හැටියට වැඩ කරන ගතියක් එන්නත් පුළුවන්.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
4: දීන්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩේ. ආම හොරගම් කරා.
5: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
6: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
3: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
8: පුළුවන් නම් මේ බලාසභාව තියලා බලන්න කියන්නේ කොහොමද?
9: ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කළ පෙන්නන්න.
10: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
3: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය
2: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
3: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
5: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහූ බලයලත් නියෝ ජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
8: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න දිනන්න.
9: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ප්‍රසිද්ධ වෙතින් මෙගා වට්ටම් වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි. මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 310යි. වීවා මොල්ට් පවුච් ඉතිරි රුපියල් 170යි. පෙයාස් පියෝ ඇන්ඩ් ජෙටල් සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 250යි. කගිල්ස් ප්‍රසිද්ධ
10: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය සෙල්ෆ් ස්ටාර්ට් සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 ෆිට් රේටින් A- LKA Outlook stable liya padinchi mulle samagamaki

තමයි මේ සිින්දු මගෙන් ඉල්ලුවේ සම්ප මගෙන් අහල තියෙනවා ඇඬෙනවා නේද කියලා. මට නම් නෑ, ඔයාට ඇඬෙනවද? පීද ගන්න කඳුළු පීද ගන්න. මේ කසුන් කසුන් හංසික, ඔයා මට කවියක් එවරනේ කලින් දවසක, මම දැන්නේ දැක්කේ. හිතෙන්නෙම මටත් මේකට දෙසවන් දෙන්න, ඇසුන ඔබේ මිහිරි මහඳ දෙදරන්න, පහටත් ළඟයි දැන් ඔබ සමුගෙන යන්න, යන්න කලින් හැකිදැයි ඔබ දැකගන්න. අනේ සුදු, ෆොටෝ එකක් ඉල්ලලා තියෙන්නේ නේ කෙලින් නොකිය.

නහ මලක්වේ අලි අලි පිපියන් පෙම් කළ සිතක මතු. හා ලස්සන වචනනේ. හැබැයි ලස්සන වචන තියෙන සින්දූ තව දෙකතුනක් අහන්න පුළුවන් මේ බ්‍රේක එකෙන් පස්සේ. එනිසා දෙකටම අහගෙන ඉන්න හවස 4:00 වෙනාඩි 38.

0: හිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
1: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න ස්වර්ණමහල් කාලසා මහරගම ශාඛාවන් වෙතින් ජූනි මාස 19, 20 සහ 21 යන දිනවලදී කැරට් 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට, ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට් රටල එනවා මෙතන. තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
5: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ, ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඔස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
7: මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩාක් දීලා.
8: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කැලින්ම ඩිරෙක්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට්නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පෝස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකට නම් ගන්නේ නැහැ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
10: මතකද ඒ ස්තිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

හවස 4යි විනාඩි 48යි වෙලාව. කටහඬ වගේම රූපෙත් ලස්සන පිස්සු කෙල්ල. ආදරේ කියලා මට මදු මෙසේජ් එකක් දාලා තියෙනවා. ආදරේ ආදරේ මං. ඊළඟට මම ෆොටෝ එකක් කිව්වා. මම ෆොටෝ එකක් කිව්වා මේ. මම බලන්න ඕනේ කියලා කිව්වානේ. ඊට පස්සේ මම ෆොටෝ එකක් එව්වා. මගම ආන්ටි දයානේ, ආටත් ෆොටෝ එක හම්බුණා නේද? මහනුවර ජයනාත්, මට ඊයේ ඔයා ගැන කියන්න බැරි වුණා. ඔයා මට කියලා තිබ්බා අද අහන්න බැරි වෙන සීන් එකක් ගැන. තාම අහන්නේ නැද්ද? අද මීටින් එකකට බොරල් එනවා කියලා ඔයා කියලා තිබ්බා නේද? කමන්නෑ කමන්නෑ, ඒ වැඩත් වෙන්න එපෙයි නේද? ඒ අතරේ වෙලාවක් හම්බුණොත් මාව අහන්න. මම කියන්නේ වැඩපාඩු කරගෙන මාව අහන්න. මේක තමයි ඔක්කොම වැඩ නවත්තලා අහන්න ඕනේ. එහෙම නෑ, මම හොඳට තේරුම් ගන්නවා. අනිත් එක අපි අතර තියෙන හොඳ රිලේෂන්ෂිප් එකක් නම්, හොඳ යාළුකමක් නම්, අපි අතර හොඳ ආදරයක් නේ බැඳීමක් තියෙනවා නම් තේරුම් ගන්න ඕනේ. ඒක නැත්තම් ඉතින් වැඩක් නෑ. ලස්සනයිනේ කවිය. තව කවියක් කියවලා මේ ෆොටෝ එක යවපු එකටත් එක්ක තමයි කවිය ලියලා තියෙන්නේ. වට මට සිලිච්ච අත පය තව තව ආලයි. දේදනු දෙබබ කේසාවලි සරු සාරයි. අම්මෝ අම්මෝ මුව සඳ ආකාරයි. ඒ වචනයින් කළා මං හොදේ. කෙලෙස වුණත් සුදු කොච්චිය හැඩ කාරයි. ලස්සනයි බලධාරියා විසින් පොඩ්ඩක් කපා දමන ලදීය. වාක්‍ය සම්පූර්ණ වාක්‍යම නෙමේ, වචන දෙක තුන. අසංක අමරසිංහ හලෝ, ආදරෙන් ආව එකතු කරගන්නවා. මට දිනෝෂ් කර්ටන්ස් වල දමිත් එව්වා ලලිත් කියන්න කියලා රිප්ලයි කවියක්. අන්න මේමයි හොඳේ, මම ලලිත්ට කියන කවිය මේක. ඔය ආදරේ දරා ගන්න මට බෑනේ, දැන්වත් අනේ ඇහැරෙනවද ඔය හීනේ. හිතට දැනෙන ආදරයකි මට ඕනේ, ඔය නිසඳස් කවි කරන්න මට බෑනේ. ලස්සනයි හැබැයි ආදරණීයයි. මේ සින්දුවට තියෙන ඉල්ලීම් අනන්තයි අප්‍රමාණයි. එනිසා මං හිතුවා අදත් මේක ප්ලේ කරන්න. මදුරංග, අර කවිය ඉස්සල්ල කවිය, ඒක මදුරංග තමයි එව්වේ. නම කියන්න බැරුණානේ.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
5: මේ අනුවණ තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරම්භන්න.

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය. අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
4: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samage Platina 100 hada weda karya David Peters Motor Company Private Limited within
5: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
6: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න
5: පුළුවන්. මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
6: ඒ කියන්නේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
5: ඒකනේ. එහෙම කරලත් නේද?
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
8: සෙනසුරාදා උදේ 8ට
9: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
10: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
9: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
10: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
9: ඈ?
11: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
12: 98.4 කලුතරට
13: සියත FM
6: හවස පහට තප්පරයයි දෙකයි. ආ, හවස පහ වුණා. දැන් මම යන්න ඕනේ යන්න ඕනේ. ඉරේෂ් සර්බියාවෙන් මැසේජ් එකක් දාලා තිබ්බා. සංකග සින්දුව ප්ලේ කළාට තෑන්ක් කරලා. You're welcome. Hey. Ena mang yanu. Heta hambemu.

0: कथा टॉप स्टोरी।
1: පාසල් ආපන ශාලාවලට උපදෙස්. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කළ චක්‍රලේඛයට අනුව පාසල් ආශ්‍රිත ආපන ශාලා විධිමත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් සෞඛ්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය බුද්ධිකා සුදසිංහ පැවසුවේ පාසල් ආපන ශාලා ආශ්‍රිත ආහාර වර්ග රසක්ද එම චක්‍රලේඛය මගින් තහනම් කර ඇති බවයි.
2: පාසන් අලෙවි කිරීම තහනම් කළ ආහාර අතිසැකසූ මස් හා මාළු වර්ග සොසේජස් මීට් බෝල්ස් බේකන් හැම් වැනි අතිසැකසූ මස් වර්ග යොදා සකසන ලද ආහාර සොසේජස් බන් බර්ගර් හොට් ඩොග් සබ්මැරින් පීසා සීනි සහිත බනිස් වර්ග ක්‍රීම් බනිස් ජෑම් බනිස් පේස්ට්‍රි ගැඹුරු තෙලේ බැඳගත් කෙටි ආහාර වර්ග කෘතිම රසකාරක යෙදූ චිලි පේස්ට් සුප් කැට සීසනින් පවුඩර් යෙදූ ආහාර වර්ග හා සනික සුප් වර්ග අතිසැකසූ සෝස් වර්ග තක්කලි සෝස් සෝයා සෝස් වැනි ෂණික නූඩල්ස් වර්ගම් අතිසැකසූ පැකට් ටින් කරන ලද අච්චාරු වර්ගම්.
1: දැන් තවත් ඒශ්‍රී පොතක්. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඉදිරිපත් කළ පෙත්සමී විභාගය අවසන් කිරීමට අභියාචනා අධිකරණය අද තීන්දුව කළා. එපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනවලට අදාළව ඔහු මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමි. සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වරුණ ජයසුන්දර රීට් පෙත්සම ඉදිරිපත් කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය. සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: டி சாண்டி.
1: ஹவ் டி மக்க லோ
0: ஹவ் டி கே வாட் மாப்ராடி ஹவ் டி கே
1: ஏக கோனிய கேபிடல் கர்
0: மக்க லோ கே வாட் பை தி
1: சார்லி ஹவ் டி ஹவ் டி
0: திங் மீ ரத்ர
1: மட்டது கேன்னே
0: நானே ரத்ர
1: மட்டது கே
0: நானே மங்க கேன்னே ரத்ரங் කන් දෙකක් තියෙනවා හරි
1: ඒක කියන්නේ ඒ අය කන විදිනවනේ
0: ආ කනේ තව තනක් විදිනවා ඒක එතෙන්ටත් දාන
1: දැස ආය නෝ කන තුනක් විතර විද්දාම
0: ආය කනේ
1: නහය
0: නහය ඊටසේ ආය කනේ
1: ඇහිබැම
0: ඊටසේ ආය කනේ
1: නෑ මේ ඇහිබැම ඉතින් ඔහම තියෙනවා ඉතින්
0: කටේ දාන්නේ රත්
1: කටේ රත් දාන මිනිස්සු
0: ඉන්නවා දානවා දානවා ඔයා කියන්නේ
1: කටේ
0: කවුද රත්තරන් දාන්නේ කියලා දෙ කියන්නේ
1: දත්තේ දානවනේ
0: දානවා රත්තරන් දත් දානවා සමහරු ඉතින් ඇයි රත්තරන්ම දාන්නේ මොකද්ද ප්‍රශ්නේ කියන්නේ දැන් ඇයි දැන් කරාබු රත්තරම් වෙන්න ඕනේ ඇයි දැන් තේක්කලියෙක් වගේ හදලා දාගන්න ඇත්තේ
1: රත්තරන්
0: කොස්සටවලි ගිහ හදන්න ඇත්තේ
1: රත්තරන් ඇඟට දැම්මාම එලියක් එනවා ඇඟේ ඒ කියන්නේ පිරිය
0: නම් මේ ලයිට් දැම්මා වෙනවනේ මනුස්සෝ
1: අනිතර
0: දවල්ට ඉරපායනවා ඊට වැඩි එලියක් රත්තරන් වලින් ගෙන්න බෑනේ
1: රත්තරන් දැම්මාම ලස්සනයි නේද
0: රත්තරන් දැම්මාම ලස්සනයි රත්තරන් ටික
1: නැහැ මං
0: බලන්න
1: නොදා මෙහෙම ලස්සනයි නම් රත්තරන් දැම්මට පස්සේ තව ලස්සනයි
0: කොයි එකටත් දාන්න බෑ රත්තරන් වලට අපහසයක් වෙනවා දාලත් එච්චර තමයි ඒමයි විරිදු රත්තරන් අඳින එකක් දවතර ඔය වැඩක් නෑ බං රත්තරන් අඳට අර සැන්ඩි ඇඳන් ඉන්න මෙලෝ රහත් තියනවාද එපා එපා ඔයා ඕ බින්ද රත්තරන් ඕන්නේ නෑ රත්තරන් රත්තරන් වල ඇත්ත ඇත්තටම ලස්සනවත් රත්තරන් දැම්මම බැබලෙනවවත් එහෙම එකක් නෙවෙයි ඇත්ත
1: කතාව තියෙන්නේ
0: රත්තරන් තියෙන්නේ ටිකයි
1: ඔව්
0: ලෝකෙටම
1: අනේ ඒ රත්තරන් කියන්නේ මොකලු නැවත නිෂ්පාදනය වෙන දෙයක් නෙවෙයිනේ
0: ඔව්
1: ආයයි හැදෙන්නේ නැහැ
0: ටිකක් තියෙන දේවල්
1: ගණන්
0: ගණන් ටිකක් තියෙන දේවල් වලට පොඩි අපි ආරෝපණය කරන ලද වැඩි වටිනාකමක් තියෙනවා
1: ඔව්
0: ඒ කියන්නේ හැම තැනම තියෙනකොට කවුරුත් ගණන් ගන්නෙ
1: නැහැ. දැන් වැලි ගණන් ගන්නවද?
0: තිරිවාඩ ගල්ලේ මැදගෙන යන්න දැරේ කවුරුත් ආඩම්බරේ.
1: හැබැයි මැනික්ගල්
0: මැනික්ගල් හිඟයි ටිකයි. ඒ හින්දා හැමෝම ගණන් ගන්න. රත්තරනුත් එහෙමයි. හිඟයි ටිකයි. ඒ හින්දා හැමෝම ගණන් ගන්නවා. ඒ ඇරුණාම ඔය රත්තරන් වල ඇති වෙන බක්කක්
1: නැහැ.
0: හරියට බැලුවොත් එහෙම ලෝහයක් හැටියට ගත්තාම රත්තරන් කියන්නේ එහෙම හයියහත් තිය ලෝහෙකුත්
1: නෙවෙයි නෙවෙයි
0: නෙවෙයි රත්තරන් වලට තඹ එහෙම මිශ්‍ර කරලා නෑ අපි ඔය කැරට් 22 24 හදාගන්නේ
1: අර නියම රත්තරන් මෙහෙම හපපු ගමන් ගල කැඩෙනවනේ
0: හරිම රත්තරන් ඒ කියන්නේ රත්තර පියෝ රත්තරන් ගත්තොත් එහෙම මේ අපි හදන ආභරණ රෝමේව හදන්න නවන්න තලන්න හැඩකරන්න කැටයන් කපන්න ඒ සමයන් ටික කරන්න බෑ ඒක ඉතින් මාත්තු කරලා තමයි අපි ඒ කටයුතු කරන්නේ මේ නැතිකම ඒ හිඟකම හොයාගන්න අමාරුකම තමයි රත්තරන් වල වැඩි.
1: ඉතින් මොකද්ද අපි මේ කතා කරන්නේ?
0: ඉන්නකෝ රත්තරන් පොඩ්ඩක් කතා කරමුකෝ.
1: ඕකේ, ඉතින් අපි රත්තරන් කතාවක් තියෙනවා තව කියන්න. ඒ කතාව, ඒ කියන්නේ AFC Pen Leasing රත්තරන් කතාව ගැනත් අපි අද කතා කරනවා.
0: ඉන්නකෝ හවස 6 අමාරු වෙනකන් හොඳ හොඳ ලාඩම්.
1: හැන්දෑ ජාමෙටනේ.

0: දැන්ම සිංහහෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
0: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, Self Start, Side Stand Indicator, Tubeless Tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
2: වැගන්නාරයක් ලක්ෂ 7000කින් වගේ වැඩි වෙන්න පුළුවන්. යාරිසයක් වගේ ලක්ෂ 10කින් වගේ වැඩි වෙන්න පුළුවන්.
0: සියත ප්‍රවෘත්ති අහන්න.
3: සියත ප්‍රවෘත්ති අහන්න.
4: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශකයා.

0: ආර්.බී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කොකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.

0: തിലകവർദ്ധന ടെക്സ്റ്റൈൽസ് അസീമാന്തിക അവകാശയ്ക്ക് അപൂർവത്വം അത്യന്തിന്ന് ശ്രീലങ്കാവെ അനർഗതമ നിമാവേ വിശാലതമ പ്രമാണേ പോസിലേൻ ടൈൽ എകതുവ മജസ്റ്റിക ലങ്ക ടൈൽസ്
1: അത്തേമിറ്റ് തീയണ കാലത്തേക്കും വെട കറകാൻ വിധിയ ഗന ഉപദേശ തിന്നണം ഓണത്തരം കട്ടി ഇന്നു හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න හාවස්තරයක් ගන්න ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නෙති.
2: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
3: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
4: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited within.
5: අනුවටයි දශම දෙකෙන්ද. අනුවටයි දශම හතරෙන්.
6: සියත දෙවයින පුරා

0: 라당.
1: 마마이 자리 왔다 시탈이 하리마 마한시에 두루 카타라 개와게나 기리 두르가 다라네야 카라게나 시탈라 다라게나 දවසක්다 ගියා සැන්ඩි එයර්බස් ගිනි කන්ද බලන්න.
2: එයර්බස් කොහෙද ඒ ගිනි කන්ද තියෙන්නේ?
1: මේක තියෙන්නේ ඇන්ටාක්ටිකාවේ.
2: අම්මෝ සීතලයි මොකද?
1: සීතලයි. එයර්බස් ගිනි කන්ද තමයි ලෝකේ වඩාත්ම දකුණට වෙන්න පිහිටලා තියෙන වඩාත්ම සක්‍රීය ගිනි කන්ද.
2: ඕන වෙලාවක
1: බුබුලු දදා තියෙන. බුබුලු රගිද බෙලිකටු දඟර ගැසුණු සුලා. දඟර ගැසුණු සුලනුත් තියෙන ඇන්ටාක්ටිකාවලේ සීතලයිනේ. අපි ගියා එයර්බස්.
2: හරි.
1: බලන්න. කියලා කිව්වා ඔයා ගැරි.
2: ඇත්ත කියලා හිතනවා.
1: ඔයත් ඇත්ත වගේ ආහාර ඉතින් ගියේ කි.
2: ඒකනේ විදිහම කළා.
1: ඒකනේ මේකේ විදිය ඒකනේ. ඔය ඇත්තටම සැන්ඩිත් අපි ගියා කියලා හිතලා නෙවෙයි. ඒ කියන්නේ සැන්ඩි අපි මායි චාලි ඇත්තට මේ ගමන ගියා කියලා සැන්ඩි ඒක ඇත්ත කියලා හිතන තරම් මොඩයි කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න ට්‍රයි කරන මොඩ විදිය තමයි මේක.
2: ඒක තමයි. ඒක නෙමෙයිගේ විදිය.
1: ඒක නෙමෙයිගේ වැඩි.
2: ඕකේ.
1: මොඩයි කියලා පෙන්නන්න හොයාගන්න එක එක මොඩ විදි. මේ එයර්බස් ගිනි කන්දේ තියෙනවා සැන්ඩි. ඉතාම දුර්ලභ විශේෂත්වයක්.
2: හා?
1: ඒ තමයි මේ ගිනි කන්දෙන් පිටට දිනපතා රත්තරන් විසිවෙනවා. මේ එයර්බස් ගිනි කන්දෙන් අර අපි කියන්නේ මේ සමහර ගිනි කඳු සමහර නෙවෙයි හැම ගිනි කන්දකින්ම වෝල්කැනික් ඇෂ් පිට වෙනවනේ. ගිනි කඳු අලු එළියට විසිවෙවි තියෙන. මේ එයර්බස් ගිනි කන්දෙන් දිනපතා රත්තරන්
2: හා
1: විසිවෙනවා. යන්න නේද දැන් හිත.
2: ඒත් ගිනි ගන්නවනේ
1: මම එකයි යන්න කොමකලු කියන්න නේද හදුවේ. ඈ
2: ඒ වුණාට මට බෑ.
1: එම කියන්නේ එකතු කරන්න පුළුවන් විදිහට නෙවෙයි ඒක එන්නේ. ඒක ඊටාම අපි කියනවා ඒක මයික්‍රොස්කොපික් ක්‍රිස්ටල්ස්. පුංචි රන් සුණු. පුංචි රන් සුණු තමයි විසිරෙන්නේ අපි ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේනට තියෙන පුංචි. ඒක බලන්න ඕනේ මේ මයික්‍රොස්කෝප් එකක දාලා. ඒ වගේ පුංචි තාම ක්ෂුද්‍ර මට්ටමේ රත්තරන් එළියට විසිරෙනවා. පොඩ්ඩක් නෙවෙයි ඈ. පොඩ්ඩක් නෙවෙයි. දවසකට රත්තරන් ග්‍රෑම් 80ක් මේ එයර්බස් ගිනි කන්දෙන් එළියට විසිරෙනවා. රත්තරන් ග්‍රෑම් 80ක්. රත්තරන් පවුමක් කියන්නේ කොච්චරක්ද? දැල්ලේ. වල් දැල්ලේ. රත්තරන් පවුමක තියෙනවා සැන්ඩි ග්‍රෑම් 8ක් විතර. 8න ටිකක් අඩුයි. 7.0 ගානක් ඔන්නෝම ප්‍රමාණයක් තමයි පවුමක තියෙන්නේ.
2: බලන්න ගොනේ.
1: රන් පවුම් 10ක් විතර දවසකට ක්‍රිස්ටල් හැටියට විසිරෙනවා. මේ එයර්බස් ගිනි කන්දේ දැන් අපිට හිතුණාට ඉතින් මරුනේ ඔප්ප ගිල්ල එක
2: ඒ වුණාට එහෙම බෑ නේ.
1: එහෙම එකතු කරගන්න බෑ. ඇන්ටාක්ටිකාව පිහිටලා තියෙද්දි එහෙම තැනක නෙවෙයි. අපිට නිකන් හිතිච්චාව ගිහින් රත්තරන් ඇහිඳින්න බෑ. අනිත් එක මේ සියුම් පාටිකල්ස් මේවා මේ හුලකට සෑහෙන දුර ගහගෙන යන්න ඉඩ තියෙනවා. ගහගෙන ගිහිල්ලා ඉතින් කොහේ වැටෙනවද කියලා අපි දන්නේ නැහැ. කොහෙද දන්න වැටෙන්නේ. ඉතින් අපිට දැන් මෙහෙ ඉඳගෙන අනේ අනේ රත්තරන් කියලා හිතුණට ගිහිල්ලා එක්කව කරගන්න බෑ. තියෙන තැනක් දැනගෙනත් එතන තියෙන රත්තරන් ටික අපිට එක්ස්ට්‍රැක් කරගන්න බෑ. ඒ හින්දා තමයි
2: රත්තරන්
1: වටින්නේ. ඒ හින්දා තමයි රත්තරන් මෙච්චර ගණන්.

0: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න ස්වර්ණමහල් කාලසා මහරිකම ශාඛාවන් වෙතින් ජූනි මාස 19 20 සහ 21 යන දිනවලදී කැරට් 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
1: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
2: වැගන්නාරයක් ලක්ෂ 7 මාර්කකින් වගේ වැඩි වෙන්න පුළුවන් යාරිසයක් වගේ ලක්ෂ 10කින් වගේ වැඩි වෙන්න පුළුවන්
1: සියත ප්‍රවෘත්ති අහන්න
3: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
4: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න
5: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවරතා පත්තු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවරතා පත්තුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
6: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-844-9797 කොන්දේසි සහිතයි.
7: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා. ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-327-777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
8: මේ දෙකක් දාගෙන එන්නද? ඇයි කන් දෙක පුරවලා කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට. අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බැය දෙකක් එක දිගට.
9: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
8: නෑනේ अरे वाह
10: सिंधु सियोत
11: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
12: අනුග්‍රහය
13: දැනෙන්න අඳින්න රිසිසේ
14: මේ සලු පිළිසිල්ලාරේ
15: චමත්කාරේ
16: තිලකවර්ධන ටෙක්ස්ටයිල්

0: 라당.
1: 샌디 간다 간다 직간 티카간
2: 뭐 그러다
1: 바비큐 간다
2: 어 감감
1: 나르게는 왔는데 왜 갔다 안 도네 와테
2: 갔다라
1: 갔다라
2: 마리네이트 왠 티야라
1: 오늘 ගම්බිරි සරවම ටික දාලා
2: තුන පහයි
1: ආ තුන පහ දාලා හොඳට මේ ඊට පස්සේ එක මේ වහන්න ඕනේ
2: ඔව්
1: වහන්න ඕනේ මේ ලන්ච් සීට් එකකින් වගේ එකකින් වහන්න ඕනේ හොඳට
2: අනේ ඔච්චර වෙලා යනවා මගල
1: වෙලා යනවා කියලා බෑ ඒක මහලා
2: හරි
1: මැරිනේට් වෙන්න තියන්න ඕනේ පැයක් විතර
2: ඔව් පැයක් පැය දෙකක් වගේ තිබ්බොම තමයි ඉතින්
1: තව තියන්න පුළුවන් නම් හොඳයි අඩුම පැයක්ක් තියන්න ඕනේ කලබල වෙන්න බෑ ඔක දැන් තියන්න තියලා අපි හැල ලීසි එකක් ගන්න.
2: අරක මැරිනේට් වෙනවා.
1: අරක මැරිනේට් වෙනවා මෙහෙ ලීස් එක. නිකන් හිතලා බලන්න. කියන්නේ ලීසින් කියන එක මොන තරම් වේගවත් කරලා තියනවද කියලා.
2: අනිත් එක මාර වටිනා මකලෝ ඒ වැඩේ හොඳේ. කියන්නේ ත්‍රී විලයක් හරි බයිකයක් හරි ගන්නවා නම් AFC එක කියන පෑන් ලීසින් අනුමත කරලා දෙනවලු. අපි අර පහුගිය දවස් ටිකේ රස්තියාදු වෙච්ච කාලේ ඉවරයිනේ.
1: අනික රස්තියාදුවටත් වඩා නිකන් හිතලා බලන්න. AFC එක කියනකොට ඔයාට ලීස් එක පැයෙන් දෙනවා කියලා. ඒකේ ප්‍රධාන දේ තමයි ඒ කියන්නේ අපිට ලීස් එක දෙන්නම නෙවෙයි ට්‍රයි කරන්නේ. ඒක පළවෙනි කාරණේ ඒගොල්ලන්ගේ ඇටිටියුඩ් එක ගැන හිතලා බලන්න. ඒ කියන්නේ මේ ඔයාව හරවලා යවන්න.
2: රස්තියාදු කරවන්න.
1: රස්තියාදු කරන්න.
2: හෙට එන්නකෝ.
1: හෙට එන්න කියන ඔයාට වැඩේ එපා කරවන්න. ඔයාට ලීස් එක නොදී ඉන්න නෙවෙයි ඉන්ටෙන්ෂන් එක තියෙන්නේ. ඒ උවමනාව තියෙන හැඟීම තියෙන්නේ මේක දෙන්නමයි. ඒකයි කියන්නේ මේක ලේසි වැඩක් එන්න අපි පැයෙන් වැඩේ කරලා දෙන්න. ඔයා ඔයාගේ හීනෙට යන්න. ඔයා ඔයාගේ දඬු මොනරේ නැගලා බ්‍රූම් ගාලා යන්න. අපි පැයෙන් වැඩේ කරලා දෙන්න. ඔයා ඔයාගේ ටුක් ටුක් එකේ නැගලා ඔයාගේ බිස්නස් එක පටන් ගන්න. ඔයාගේ රවුම ගහන්න පටන් ගන්න. අපි පැයෙන් වැඩේ කරලා දෙන්න කියලා ඒක හරිම දිරිගන්වන සුළු ඔෆර් එකක්. කාට හරි කිව්වහම බයික් එකක් ගන්න, ත්‍රිවිල් එකක් ගන්න, ලීස් එකක් දාගන්න එන්න AFC එකට අපි වැඩේ කරලා දෙනවා. පැයෙන් කියලා අර ගණ්ඩ හිතන් ඉන්න මිනිහට නිකන් ඒ මොහොතේ නැගිටලා එන්න හිතනවනේ නේද?
2: හිටපු දැනේ නැගිටින්න හිතනවා.
1: ඩග්ගල් රැගිලා යන් කියලා එන්න හිතනවා. එහෙම හිතච්ච ගමන් එන්න. හරි ડોකියුමන්ට් ටික අරගෙන එන්න ඕන නිසා එන්න කලින් කෝල් එකක් දෙන්න AFC එකට.
2: 13:21ට.
1: 13:21 තමයි අංකේ. ඒ අංකෙට කෝල් එකක් දීලා මොනවද ගේන්න ඕනේ කියලා අහන්න.
2: හරි.
1: ඈ ඒගොල්ලෝ කියයි එළු පැටියෙක් පූජා වට්ටියක් එළු පැටියෙක් රත්තරන් කරාබු ජෝඩුවක්
2: බිල්ලක් දෙන්න
1: අරගෙන එන්න කියලා කියන්නේ. ඉතාලම සරල ලිය කේවිල් කිහිපයක් අරගෙන එන්න කියලා කියයි. ඒ ටික අරන් යන්න. වැඩේට යන්නේ පැයයි.
2: පැයයි අනිත් එක තමයි බයික් එකකට ලීසින් අනුමත කරගන්න යනවා නම් හෙල්මට් එකකුයි ජැකට් එකකුයි නොමිලේ තම වෙනවා.
1: AFC වෙතින් ජීවිතේ වෙනස් කරන පැයක්.

0: ඉතින් අපි මේ කතා කර කර හිටියේ රත්තරන් ඇයි මෙච්චර
1: ගණන්
0: කියලා. මෙච්චර වටින්නේ ඇයි? මෙච්චරම මිනිස්සු රත්තරන් වලට කැමති ඇයි කියලා තමයි අපි මේ හිත හිටියේ.
1: ඔව්.
0: ඒක හිතනකොට මේ තව කතාවක් මතක් වෙනවා. මේ මෙසපොතේමියන් ශිෂ්ටාචාරයෙන් එන කතන්දරයක් තියෙනවා. කියන්නේ මේ අපි අපේ බුතුම් මිත්තෝ
1: හරි
0: ආවේ වෙන ග්‍රහලෝකෙකින් කියලා. හරි.
1: ඇවිල්ලා මෙහෙ පදිංචි වුණා.
0: ඔව් නෑ, මෙහෙ පදිංචි වුණත් නෙවෙයි. ඒගොල්ලන්ගේ ග්‍රහලෝකේ තිබිච්ච ගැටලුවක් විසඳන්න. ඒ කියන්නේ දැන් අපි ග්ලෝබල් වෝමින් ගැන කතා කරන්නේ. ඒ වගේ මේ අනුනාකි කියලා ඒලියන්ස්ලා වගේක්. මේ අනුනාකිස්ලා ඒගොල්ලන්ගේ ග්‍රහලෝකේ ඇතිවෙච්ච ස්වභාවික වෙනස්කම් වගේක් නැවත ප්‍රතිස්ථාපනය කරන්න විශ්වය පුරා රත්තරන් සොයමින් සැරිසරපු කාලයක් තිබුණා කියලා. එහෙම සැරිසරන අතරේ තමයි ඒගොල්ලෝ පෘථුවියට ආවා කියලා කියන්නේ මෙහි රත්තරන් තියෙන බව දැනගෙන. ඇවිල්ලා ඔකේ ලස්සරයි කතාව. ඒගොල්ලෝ එතකොට වෙනත් ග්‍රහලෝක දෙකකින් වහල්ලු අරගෙන ආවා වැඩට. ඊට පස්සේ වහල් කණ්ඩායම් මෙහෙදි කැරල්ලක් ගැහුවා. කැරල්ලක් ගහලා අනුනාකි ඉස්ලාමේ වහල් කණ්ඩායම සම්පූර්ණයෙන් ඝාතනය කරලා දැම්මා. ඊට පස්සේ ඒගොල්ලන්ට අපේ ප්ලැනට් එකේ ගෝල්ඩ් මයිනින් වලට, කියන්නේ රත්තරන් පතල් වල වැඩ කරන්න කට්ටිය නැති වෙච්ච හින්දා ඒගොල්ලෝ මේ ප්ලැනට් එකේ හිටපු වානරයන්ගේ DNA එකයි අනුනාකිස්ලගේ DNA එකයි මික්ස් කරලා අලුතෙන් ජීවීන් වගේක් හැදුවා. ඒ හදනකොට කීපසරයක් වැරදුනා. ඒ වැරදිලා තමයි කුරුමිට්ටෝ හැදුනේ. ඒ වැරදිලා තමයි යෝධයෝ හැදුනේ. ඊට පස්සේ වැඩේ හරියට හරි ගියාම අපිව හැදුනා කියලා මෙසපොතේමියාවේ කතාවක් තියෙනවා. එතකොට අපිව හදලම තියෙන්නේ මේ අනුනාකි කතාව අනුව රත්තරන් හරන්න. හාරලා රත්තරන් එකතු කරන්න. ඒ රත්තරන් යම් සාධනීය ප්‍රමාණයක් එකතුනාට පස්සේ ඊළඟට ඒගොල්ලෝ අනුනාකි ඉස්ලා සිරියස් තාරකාව අපේ ඉරට කිට්ටුවෙන් ගමන් කරන වෙලාවක ඒගොල්ලෝ ඒගොල්ලෝ ග්‍රහලෝකයට ගියා. ආයි ආවේ නැහැ කියලා තමයි මෙසපොතේමියන් කතාවේ තියෙන්නේ.
1: හරි.
0: ඒ රත්තරන් ගැන අපි ඒත් ඉතින් මේ
1: කතාවක්
0: රත්තරන් වලට මෙච්චර අපි ලව් ඇයි කියලා. ඉතින් ඇත්තටම මේ රත්තරන් වටින්නේ මේ රෙයා වීම හින්දමත් නෙවෙයි. ඇත්තටම අත්පත් කරගන්න අමාරු වෙන එක. සමහර වෙලාවට හරියට හොයලා බලමු රත්තරන් අම්බානක හැමතැනම තියෙනවා. දැන් උදාහරණයක් හැටියට සැන්ඩි ලෝකේ පුරා හැමතැනම ඉන්න බැක්ටීරියා විශේෂයක් ඉන්නවා. මේ බැක්ටීරියාවේ නම මං කිව්වොත් එහේ මගේ දිව උලුක් වෙනවා. අහන් ඉන්න අයගේ කන උලුක් වෙන්න පුළුවන්.
1: එහෙනම් මං කියන්න.
0: අනේපා. මං කිව්වට පස්සේ කියන්න try එකක් දෙන්න. මම මේ හරිම විදියට දන්නේ නැහැ මේ කියන්නේ. කුප්‍රියවිඩස් මෙටලි ඩුරන්ස්. මේ එක නමයක් කුප්‍රියවිඩස් මෙටලි ඩුරන්ස්. මොකද්ද කුප්‍රියවිඩස් මෙටලි ඩුරන්ස්? ට්‍රයි එකක් අත් දෙන්නේ නැහැ ඒක කියන්නේ. මේ බැක්ටීරියාව ඉන්නවා ලෝකෙ හැම තැනම. හරි. එයාට එයා මේ ඛනිජ වර්ගය, ලෝහ වර්ග එයාට පුළුවන් කන්න. එයා කන්සියුම් කරනවා ලෝහ වර්ග. කාලා එයාගේ පරිවෘත්තීය ක්‍රියාවලියෙන් පස්සේ පිට කරනවා රත්තරක්. ඔව්. ඒකේ නිකන් අපි නිකන් අමුවට කිව්වොත් එහේ මොඩ විදියට කිව්වොත් ඒ බැක්ටීරියාව යකඩ කාලා
1: රත්තරන්
0: දානවා. මෙහෙන් යකඩ කනවා, මෙහෙන් රත්තරන් දානවා. හැබැයි ඉතාම සුළු ප්‍රමාණවල. බැක්ටීරියාවක් කොහොමද ඇහැට පේන්නේ
1: නැන්නේ?
0: එයාගේ පරිවෘත්තීය ක්‍රියාවලියෙන් එළියට රත්තරන් ටික අපිට කලෙක්ට් කරන්න බෑ. එකතු කරගන්න විදියක් නැහැ.
1: තොට ඉතින් බෑනේ ඉතින්.
0: එතකොට බෑ. තව විදියකින් කිව්වොත් මූද පුරා, මූද හැම තැනම රත්තරන් තියනවා මූද වතුරේ දිය වෙලා. නිකන් ඒ දිය වෙච්ච ප්‍රමාණය එකතු කරලා ගන්න පුළුවන් වුණොත් රත්තරන් ටොන් මිලියන ගාණක්
1: මුහුදු වතුරේ.
0: රත්තරන් ටොන් මිලියන ගාණක් මුහුදු වතුරේ දිය වෙලා තියෙනවා. හැබැයි මුහුදු වතුරේ දිය වෙලා තියෙන රත්තරන් ටික එක්ස්ට්‍රැක්ට් කරලා ආයි ඝන ලෝහයක් බවට පරිවර්තනය කරගන්න අපිට රත්තරන් ඒ හම්බෙන රත්තරන් වලට වඩා සල්ලි වියදම් කරන්න වෙනවා. ඒ හින්දා තමයි රත්තරන් මෙච්චර ගණන්.

0: අපේ ජීවිතේ වීරය.
1: අපච්චිට ප්‍රින්සිපල් කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අම්මයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා

0: ජීබී බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011-415-411-411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
1: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
3: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් Platina 100 head of vedakarya David Peters Motor Company Private Limited Prime
7: Colombo meda baseline parata italagin apartment ekak den obata prime residences wetin oba vetata genena Colombo navayehi idivana prime Colombo pasal rohal saha dainika avashyata siyalatama binadi kipeyai rupiyal million 45 sita ihalata adambarein Colombo jeevath wenna adoba katha karanna 0710-777-333
8: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
9: වැගන්නාරයක් ලක්ෂ 7 මාර්කකින් වගේ වැඩි වෙන්න පුළුවන්. යාරිසයක් වගේ ලක්ෂ 10කින් වගේ වැඩි වෙන්න පුළුවන්.
8: සියත ප්‍රවෘත්ති අහන්න. සියත ප්‍රවෘත්ති අහන්න.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112200.
12: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන් දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. PLTL galvanizers මුළු රටම ගැලවනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47747 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
2: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත pocket money.
15: සියත FM
16: අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
2: හවස 6යි විනාඩියකයි

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
0: වාහන මිල යලි ඉහළට.
2: ඔව් ලක්ෂ 90 කට වෙන වැගන්නාරක් මේ 15ත් අයින් කරොත්.
0: යෝෂිත ටැප ගෝඨාභයගේ පෙත්සම හෙටට කල්යයි. බැසිල් අත්අඩංගුවට ගන්න නියෝග. ඩෙංගු මරණ අතරින් වැඩි පිරිසක් කාන්තාවන්.
3: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: Ladang.
1: ඔන්නෝක තමයි සැන්ඩි රහස.
2: කද්ද රහස?
1: රහස එකක් දුර්ලභ වීම, අනිත් එක තමයි අත්පත් කරගත නොහැකි වීම.
2: බලන්නනේ
1: රත්තරන් වල රහස. රත්තරන් වල විතරක් නෙවෙයි, ඇත්තටම ලෝකේ වටින කියන හැම දෙයකම ලොකුම රහස තමයි රීච් එකෙන් ඈත පිහිටා
2: තියෙන්නේ.
1: රීච් කරන්න අමාරු. මිනිසුත් එහෙමයි.
2: සැන්ඩිත් එහෙමයි.
1: රීච්
2: කරන්න අමාරු.
1: ඔය කියන්නේ සමහර විට කොච්චර රීච් කරන්න අමාරුද මෙලෝ වටන කමෙන්ට් එකේ එහෙම දිනවා. දෙවියන්ද මිනිස්සු ගත්තොත් මිනිස්සු බිලියන 8ක් මේ ලෝකේ ඉන්නවනේ. ඒ බිලියන 8ම හැමෝටම තියෙන එක වටනකමද?
2: නෑනේ. බිලියන 8ක් වටිනාකම්.
1: ඒක
2: වෙනස් වෙනවා.
1: වෙනස් වෙනස් වටනා බංගදෝ බිලියන 8යි කියලා මොනවා කියනවා. විවිධ වටනාකම් එක එක මිනිස්සුන්ට තියෙන. මිනිස්සු බිලියන 8ක් කියන්නේ එන ගොඩක්නේ. හැබැයි සමහර මිනිස්සු මාර වටිනවනේ. දැන් ඔයාවයි මාවයි අරගෙන බලන්නකො.
2: කොච්චර වටිනවද, කොච්චර සම්පතක්ද මේ චැනල් එක දිනුවෙන් දිනුවට අරගෙන යන්න අපි දෙන කරන කැපකිරීම.
1: අපි දෙන්නගේ
2: නයි ඔය
1: නෑ නෑ අපි දෙන්න මේව කරලා නෑ වන්ට හිතන්න. ඔයා ඔය පුඩි බෝවා කියලා ඉන්නේ. ඔයා ඔතන ඉඳන් ඉන්නවද? වෙන වක්ක කරලා ඔයා මොයි තාලික කාඩ් කවුද වැඩි වටින්නේ
2: කියලා.
1: ආ ඒ වැඩි වටින්නේ කොහොමද? එක්කෙනෙක් වැඩි වටින්නේ කොහොමද? එක්කෙනෙක් වැඩි වටින්නේ කොහොමද? කොහොමද? උදාහරණයක් සයිබීරියාවේ තියෙනවා.
2: හරි.
1: හිම යුගයේදී වඳ වෙලා ගිය මැමත් සත්තුන්ගේ දල අති විශාල ප්‍රමාණයක් සයිබීරියාවේ හිම කඳු ආශ්‍රිතව පොළව යට තැන්පත් වෙලා තියෙනවා. ඒ මැමත් සත්තුන්ගේ දල, ඒ කියන්නේ කෙලිම අයිවරිය, අපි දැන් ඇද්දලවලට තියෙන වටිනකම ඒ මැමත් ටස්ක්ස් වලට තියෙනවා. ඒගොල්ලන්ගේ දලවලට තියෙනවා. හැබැයි ඒ තියෙන ඔක්කොම අපිට ගන්න බෑ. සයිබීරියාවට ගිහිල්ලා සයිබීරියාවේ හිම කඳු හාරගෙන ගිහිල්ලා මේ මැමත් දල ටික හොයාගෙන ඇවිල්ලා ඒ දලවලින් ගන්න වටිනකමට වඩා වියදම් කරන්න සිද්ධ වෙනවා ඒ දල ටික හොයාගන්න. අන්න එහෙම හොයාගන්න අමාරු ඒවා ගොඩක් වටිනවා. හැබැයි සමහර වෙලාවට වැඩක් නැහැ, අපිට ගන්න යන්නවත් හිතෙන්නේ
2: නැහැ,
1: අපිට හැරලා බලන්නවත් හිතෙන්නේ
2: නැහැ.
1: අන්න ඒකින්ද තමයි අර ඇන්ටාක්ටිකාවේ ඒරබස් කන්දෙන් විසිරෙන රත්තරන් ටික අපි හැරිලවත් බලන්නේ නැත්තේ. කවුරුවත් ඒ රත්තරන් ගැන කතා කරන්නේ
2: නැත්තේ.
1: මූදු වතුරේ දිය වෙලා තියෙන රත්තරන් අපි ගොඩ දාගන්න ට්‍රයි කරන්නේ නැත්තේ. සයිබීරියාවේ හැංගිලා තියෙන මැමත් ඇද්දල ටික අපි උස්සගෙන එන්න පැල් බැදගෙන පතල් හාරන්න යනවා වගේ කට්ටිය ලෑස්ති වෙලා යන්නේ නැත්තේ ඒකයි. හැබැයි වටිනවා, වටිනවා වුණාට වැඩක් නැහැ.
2: වැඩක් නැහැ.
1: ඒක මාර එකක් නේද?
2: ඒකේ
1: යමක් දුර්ලභ වෙන තරමට වටිනවා. ඔව් ඒක හරි. යමක් රීච් කරන්න අමාරු තරමට ඒක වටිනවා. ඔව් ඒකත් හරි. හැබැයි රීච් කරන්නම බැයි නම් ඒ වටිනකමෙන්
2: වැඩක් නැහැ.
1: ඒ වටිනකම වැඩ නැහැ. හූ හූ හූ ගොඩාක් ආඩම්බර වුණාම මිනිස්සුන්ට තේ වෙනවා. තමන්ගේ වටිනකම, තමන්ගේ දක්ෂතාවය හරි මොකක් හරි ගොඩාක් ඩිමාන්ඩ් කළාම වැඩක් නැතුව යනවා.
2: ගණන් ගන්න නැතුව යනවා.
1: මෙලෝ රහක් නැතුව යනවා.

0: ladang.
1: හැන්ද වෙලා තියෙන්නේ. අක්කාල ගිහිල්ලා පැයෙන් කරගන්න පුළුවන් වැඩක් තියෙනවා. ඒ උනාට හවස් වුණා වැඩි නේද?
2: ඒ කියන්නේ හවස් 5න් 4න් පස්සේ යන්න එපා. වැඩක් නැහැනේ.
1: ඉස්සලා යන්න ඕනේ මේ රෑ 30 යන්න එපා. නේද? එහෙමත් කරනවා දැන් නෑ මිනිස්සු. අපි පැහැදිලිව කියන්නේ නැද්ද දැන් නෑ නේද?
2: නෑ අපි පැහැදිලිව කියනවා. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ නේද?
1: පැහැදිලිව කියන්නේ කොහෙද? තාම නමක් ගමක් කිව්වෙද්ද දැන් පිටර මෙච්චර.
2: එන්න අපි කලින් පැය කිව්වනේ
1: මොකක්ද? මොකක් ගැනද මේ කියන්නේ කියලා. මේ අපි කියන්නේ AFC පැයෙන් ලීසින් ගැන.
2: කොච්චර වටින කම්පැනි එකක්ද බලන්න මගලෝ. රත්තරන් කම්පැනි එක. මෙහෙම මිනිස්සුන්ට රීච් කරන්න පුළුවන්.
1: අන්න ඒකයි වටිනා කව කියන්නේ.
2: බලන්නනේ.
1: අන්න ඒකයි වටිනා කව. ඒ කියන්නේ මාරයි. මාර ගති. හැබැයි කාටවත් පලාතේ එන්න දෙන්න නැත්තම්
2: වැඩක් නැහැ.
1: වැඩක් නැහැ. AFC අවුරුදු 30 ගණක් තිස්සේ රටේ විශේෂයෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ජන ජීවිතේ නගා සිටුවීම වෙනුවෙන් මාර වැඩ කොටසක් කරලා තියෙනවා. අපි මාරයි ඈ. අපි මාරයි පලාතේ එන්න එපා. කියලා හිටියොත්
2: ගණන් ගන්න නැහැනේ.
1: වැඩක් නැහැ. හැබැයි AFC රූස්ස ගහක් වගේ ඉන්න ගමන් එන්න ඕන වෙලාවක එන්න. ඔයාගේ වැඩේ අපි පැයෙන් කරලා දෙනවා කියලා හරිම නිහතමානී තැනකින් මිනිස්සු එක්ක ගනුදෙනු කරනවා. ඒක තමයි වටිනකම කියන්නේ. ඒ හින්දා තමයි එන්න AFC එකේ වටිනකම ඉහළ යන්නේ. යන්න ඔයාගේ ත්‍රිවිල් එක ගන්න, ඔයාගේ මොටර්සයිකලේ ගන්න, ලීස් එක දාගන්න, යන්න AFC එකට. ඒගොල්ලෝ වැඩේ කරලා දෙනවා පැයෙන්.
2: 13:20 කෝල් එකක් දීලම ගියොත් වැඩේ ලේසි. මොනවද ගේන්න ඕන ඩොකියුමන්ට්ස් කියලා අහලම ඔයා ළඟම තියෙන Alliance Finance ශාඛාවකට යන්න.

0: යස් කරනක විතරයි. කොම් බැක් ඩෙවිට් කාඩස් ගෙවන්න ගෙවන්න තිනන්න
1: සුපදවස
2: අලුත් වෙලා
0: පහසු වෙලා ඇගි වැඩි වෙලා අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබදවස
3: සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
4: Hi,
2: Shenia. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 0712 0712 377.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
7: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
8: සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
9: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්, සෙල්ෆ් ස්ටාර්ට් නේ. අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 1 2 7000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: ladang.
1: අද අපි කියන්න ටයිකලේ සැන්ඩි වටින දෙයක් වටින්නේ කොහොමද කියලා.
2: වටින දෙයක් වටින්නේ කොහමද ඕනේ?
1: හැබැයි වට මේකේ වටිනකම තීරණය වෙන්නේ දුර්ලභ වීම එකක්. ඔව් දුර්ලභ වීමෙන් වටිනකම තීරණය වෙනවා. ඒ වගේම අත්පත් කරගන්න අපහසුයෙන් වටිනකම වැඩි වෙනවා. ඒ වගේම අත්පත් කරගන්න බැරිම නම් කිට්ටු වෙන්න විදියක්ම නැත්තම් ඒක අයිති කරගන්න එකට හිතලවත් වැඩක් නැත්තම් ඒකට මෙලෝ වටිනකමක් නැතුව යනවා. ඉතින් මිනිස්සෙක් වුණත් තමන්ව ඩිමාන්ඩ් කරන තරම, තමන් ආඩම්බර වෙන තරම නේද? ඒක හරි තැන අඳුරගත්තේ නැත්තම් වටිනකම සම්පූර්ණයෙන් අහෝසි වෙලා යන්න
2: පුළුවන්. පුළුවන්.
1: උදාහරණයක් හැටියට හඳේ තියෙනවා සැන්ඩි හීලියම් 3.
2: ඔව්.
1: හීලියම් 3 කියන්නේ හරිම රෙයා කොම්පොනන්ට් එකක්. හරි වටිනවා. හඳේ තියෙනවා හීලියම් 3. මේක බලශක්තියක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන්ට පාවිච්චි කරන සියලුම බලශක්තියන් වලට වඩා මේක කාර්යක්ෂමයි. හැබැයි හඳෙන් අපිට හීලියම් 3 ගිහිල්ලා මෙහෙ අරන් ඇවිල්ලා බලශක්තියක් හැටියට පාවිච්චි කරන්න බෑ. අපේ රීච් එකෙන් ඈත තියෙන්නේ. ඒ ඉඳන් හඳේ තියෙන හීලියම් 3 වලින් අපිට ඇති වැඩක් නෑ.
2: ඒකනේ.
1: අපිට වැඩක් නෑ. ඊළඟට විද්‍යාඥයෝ විශ්වාස කරනවා මේ අපේ ප්ලැනටේරියම් එකේම, අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇතුළෙම සමහර ග්‍රහලෝකවල තියෙනවා දියමන්ති වැසි. දියමන්ති වහිනවා මෙහෙම, හිම වැටෙනවා වගේ. සට සට ගැදේ. දඩ දඩ ගාල වැටරේදී දියමන්තිද නේද? හැබැයි අපිට ගිහිල්ලා අරන් එන්න පුළුවන්.
2: බෑනේ ඉතින්.
1: අපිට ගිහිල්ලා ඒ දියමන්ති අරන් එන්න යන වියදම ඒ දියමන්ති වලින් අපිට හම්බ කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි.
2: ඉතින් දියමන්ති කියන එක මේ අපිට දැන් ඇත්තටම මේ කෙමිකල්ස් වලින් හදන්නත් පුළුවන් නේ මගලා.
1: හදන්නත් පුළුවන්. ඒකෙත් ඉතින් මාකට් දෙකක් තියෙනවා. ඒක සින්තටික් ඩයමන්ඩ් වලට තියෙන මාකට් එක වෙනස්, නැචරල් එකට තියෙන මාකට් එක
2: වෙනස්.
1: දැන් ඔයා වගේ මොඩේකට බැලු බැලුවට කියන්න බෑ.
2: ඔයා මට මොඩේ කිව්වා.
1: ඔයා වගේ වෙන මොඩේකට වගේ ඔයාට මොඩේ කියලා කිව්වේ නෑ.
2: අයියෝ.
1: ඒ කොහෙද යන්නේ?
2: ඒක නේ වැරදි කරන්න.
1: ඔයා වගේ මොලේ නැති කෙනෙකුට ඔයාට
2: නෑ.
1: ඔයාටත් වඩා මොඩේකට. අද ඔයාටත් වඩා මොඩේකට සින්තටික් ඩයමන්ඩ් එකේ නැචරල් ඩයමන්ඩ් එකේ වෙනස කියන්න බෑ. හැබැයි ඒකට තියෙන මාකට් දෙකක්. හැබැයි ලෝකෙහිම දියමන්ති වැසි වැටෙන ග්‍රහලෝක තියෙනවා විශ්වේ.
2: ඔව්.
1: අපිට වැටන්නේ
2: නැහැ. අපිට ඒක වටින්න පුළුවන්. අපිට යන්න පුළුවන්.
1: අපිට යන්න බෑනේ. අපිට ගිහිල්ලා වැඩේ කරගන්න බෑ. ඇස්ටරොයිඩ් 16 සයික් කියලා ඇස්ටරොයිඩ් එකක් තියෙනවා. ඔය අඟහරු සහ බ්‍රහස්පති අතර ඇස්ටරොයිඩ් බෙල්ට් එකේ. ඒ බෙල්ට් එකේ තියෙන ලොකුම ඇස්ටරොයිඩ් එක. ලොකුම ග්‍රහක කැබැල්ල. ඒ ග්‍රහක කැබැල්ලේ ඛනිජමය වටිනාකම අපේ මුළු පෘථුවියටම වඩා වැඩි කියලා කියනවා. හැබැයි ඒ තියෙන ඛනිජ ප්‍රමාණය අපිට මෙහෙට ගේන්නත් දැ ඒ ගේන්න දාන එෆර්ට් එක ගණන් වැඩි. අනික බැරි වෙලාවත් ඒ තරම් ඛනිජ ප්‍රමාණයක් ගෙනල්ලා අපේ පෘථිවියේ මාකට් එකට දැම්මොත් ඒ ඛනිජයට තියෙන වටිනාකම හොස් ගාලා නැති වෙලා යනවා. ඒ හින්දා හැම තිස්සෙම තමන්ගේ හැකියාව, තමන්ගේ වටිනාකම හරි තැන ආඩම්බරත් වෙලා නිහතමානීත් වෙලා ඒ දෙක වෙන්න හරි අමාරුයි. ඒ දෙක විරුද්ධ පද දෙකක්ද? හැබැයි හරි තැන හොයාගත්තොත් තමයි තමන්ගේ වටිනකම හරියට සලකුණු කරගන්න පුළුවන් වෙන්නේ.
2: චුට්ටක් ආඩම්බර වෙනවා, චුට්ටක් නිහතමානී වෙනවා.
1: මේ වටිනා උපදෙස් දිනපතා ඔබ වෙත ගෙන එන්නේ
2: බොහොම අමාරුයි.
1: බොහොම අමාරුයි නැද්ද චාල්?
2: හෙටත් මේ වගේ වටිනා අදහස්, වටිනා අතරතුරු බොහොම අමාරුවෙන් ගෙන මේ බලාපොරොත්තු අද සමගන්නම්.
1: වෙන වැඩ සටහනක් අදේ මේ යමක් මං මකලෝ
2: මම සැන්නේ.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: යෝෂිත ටැප. ගෝඨාභයගේ පෙත්සම හෙටට කල්යයි. බැසිල් අත්අඩංගුවට ගන්නේ නියෝග. වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක්. ඩෙංගු මරණ අතරින් වැඩි පිරිසක් කාන්තාවන්.
0: දේශීය සියත. Local news on Seattle.
1: අත්අඩංගුවට ගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අපමත මුදාහැර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා විසින්. සැකකරු රුපියල් ₹50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහරණ ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. යෝෂිත රාජපක්ෂගේ විදේශ ගමන් තහනම්. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. නියමිත සුදුසුකම් සම්පූර්ණ කර නොමැතිව 2006 වසරේදී නාවික හමුදා විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බැඳුණු බවට සැකකරුට චෝදනා එල්ල වුණා. එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් වැයකර සහභාගී වීමට අවස්ථාව සලසාගත් බවටද සැකකරුට එල්ල වූ චෝදනාවක්. අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අමා විජේසිංහ සමග පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රුවිනි වික්‍රමසිංහ පැවසුවේ 2016 වසරේ ජූලි මාස 25 වනදා ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනය ආරම්භ කළ බවයි. 2006 වසරේ ඔක්තෝබර් මාස සිවිල් පුරවැසියෙකු වශයෙන් සිටි සැකකරු එංගලන්තයේ රෝයල් නේවි යං ඔෆිසර්ස් කෝස් නැමැති පාඨමාලාවට සහභාගී වීම සඳහා අයිතුම් පත්‍ර ඉදිරිපත් කර ඇති බවයි කොමිසම පැවසුවේ. එම පාඨමාලාවට සහභාගී වීම සඳහා නාවික හමුදාවේ කැඩට් නිලධාරියෙකු වශයෙන් වසර දෙකක පුහුණු කාලය අවසන් කළ දක්ෂතම ශිෂ්‍යයෙකු ලෙස තේරීපත් වී තිබිය යුතුයි. ගණිතය සහ විද්‍යා විෂයන්වලින් උසස් පෙළ විභාගයේ සමත් වී තිබීමද අවශ්‍ය සුදුසුකමක්. සැකකරු උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ කලාංශයේ. යෝෂිත රාජපක්ෂට අදාළ පාඨමාලාවට සහභාගී වීමට හැකිවන පරිදි සුදුසුකම් වෙනස් කර ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. එම කොමිසම පැවසුවේ විද්‍යාව වාණිජ හා කලා අංශවල පෙනී සිටි විෂයන් විභාගයට පෙනී සිට විෂයන් දෙකක් සමත් වීම ප්‍රමාණවත් බවට පුවත්පත් දැන්වීම් පළ කර ඇති බවයි. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විද්‍යාව සහ ඉංග්‍රීසි හෝ සිංහල විෂයන් සම්මාන සාමාර්ථ ලබා සමත් වී තිබීම සුදුසුකම් අතරට අයත් බවට පුවත්පත් දැන්වීම්වල පළ කර තිබූ බවයි කොමිසම පැවසුවේ. සැකකරු නාවික හමුදාවට බඳවා ගැනීම සිදු වී ඇත්තේ ඉන් අනතුරුවයි. ඔහු සමග ශිෂ්‍ය භටයන් 26 දෙනෙකු බඳවා ගැනීම සිදු කර ඇති අතර ඔහු අදාළ පාඨමාලාවට යොමු කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබූ බවයි අල්ලස් කොමිසම පැවසුවේ. ඔහුගේ නම එංගලන්තයට යොමු කර ඇති අතර ඔහු වෛද්‍ය පරීක්ෂණයට යොමු කර ඇත්තේ බඳවා ගැනීමට පෙර බවයි අල්ලස් කොමිසම කියා සිටියේ. 2007 වසරේ ජනවාරි මාස පළමු වනදා අදාළ පුහුණුවට සහභාගී වීම සඳහා සැකකරු එංගලන්තයට පිටත්ව ගොස් තිබුණා. මෙවැනි පාඨමාලාවකට සහභාගී විය හැක්කේ නාවික හමුදාවේ විධායකංශයේ දක්ෂතම ශිෂ්‍යයන් ලෙස දක්ෂතා දැක්වුවන්ට පමණයි. 1995 වසරේ සිට 2010 වසර දක්වා නිලධාරීන් 5 දෙනෙකු මෙම පාඨමාලාවට යොමු කර තිබූ බවයි අලස් කොමිසම පැවසුවේ. ඒ ශිෂ්‍යත්ව වශයෙන් යෝෂිත රාජපක්ෂ සහභාගී වූ පාඨමාලාව වෙනුවෙන් රජයෙන් මුදල් වැය කර ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. සැකකරු කිසිදු අවස්ථාවක යුද පෙරමුණට ගොස් නොමැති බවද අල්ලස් කොමිසම පෙන්වා දුන්නා. එංගලන්තයේ පුහුණු අවසන් කර මෙරටට පැමිණීමෙන් පසු මාස දෙකකින් අනතුරුව ඔහු යළි යුක්‍රේනයේ පුහුණුවකට යොමු කර තිබුණා. සැකකරු සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මෙම කුමන්ත්‍රණය සිදු කර ඇති බව සාක්ෂිවලින් පැහැදිලි වන බවයි අල්ලස් කොමිසම පැවසුවේ. දෙපාර්ශ්වයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු අපමත උදාහරණ ලෙස නියෝග කළා. පැමිණිල්ල අගෝස්තු මාස 4 වනදා කැඳවීමට නියමිතයි. එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කළා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ 2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ රුපියල් මිලියන 7.8 මුදලක් භාවිත කර ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කළ බවට වන චෝදනාවට අදාළවයි. පොලිසිය සහ රජයේ තනතුරු සඳහා නිලධාරීන් පත්කරන ලෙස අගරදුගුරු පදවිය හෝ කතෝලික සභාව බලපෑමක් සිදු නොකළ බව කොළඹ අගරදුගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. පියතුමන් මේ බව සඳහන් කළේ ශානි අබේසේකර සහ රවි සෙනවිරත්නගේ පත්කිරීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පැවති මාධ්‍ය හමුවේදී සිදු කළ විමසීමේදී. පාස්කු ප්‍රහාරය එල්ලවන බවට අගරදුගුරුතුමන් දැනුවත් සිටි බවට පළවන ප්‍රචාර අසත්‍ය බවයි සිරිල් ගාමිණී පියතුමන් සඳහන්
2: කරන්න ඕනේ. එතකොට උන්වහන්සේ දැනගෙන හිටියා ඒ නිසා පූජාවට ගියේ නැහැ කියන එක සම්පූර්ණ අසත්‍යයක්. ඒ වගේම මෙයාව මෙතනටපත් කරන්න අතනටපත් කරන්නේ කියලා කිසිම අවස්ථාවක කාඩිනල් හිමිපාණන්වත් කතෝලික සභාවවත් කියලා නැහැ. ඒක කොහේ හරි එහෙම කියලා තියෙනවා නම් ඒක පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා. එහෙම අපි කියලා නැහැ. දැන් අපේ ඉල්ලීම තිබුණේ පළවෙනි පරීක්ෂණ කරපු කණ්ඩායම ආපහු මේ පරීක්ෂණ කරන්න කැඳවන්නට අවශ්‍යයි කියන එක. මොකද ඒගොල්ලෝ තමයි මුලින්ම පරීක්ෂණ කරගෙන ආවේ. අපි කිව්වේ අහවලාව මේ পদවියට පත් කරන්න, අහවලාව මේ পদවියට පත් කරන්න කියන එක නෙමෙයි. කාටද ඕන කරලා තියෙන්නේ කියලා මේ පරීක්ෂණ නවත්තන්නයි බාධා කරන්නයි ඒක හොඳට පේනවා. විශේෂයෙන්ම මේ උදේ ගම්මන්පිල මහත්මයාගේ සමහර ප්‍රකාශ තාමත්ම ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රකාශ. මම හිතන්නේ ඕනෑ කමින්ම උත්සාහයක් තියෙනවා මේක ආපහු ජාතිවාදී පැත්තකට සහ ආගමවාදී පැත්තකට තල්ලු කරන්න. විපක්ෂය බොහෝ යෝජනා කරනවා තේරුමක් නැති. දැන් ඔය කියනවානේ මේ ඊබ්‍රාහිම් නානාව නිදොස්කොන් නිදහස් කරලයි කියන. ඒක කොහෙද තියෙන්නේ? ඊබ්‍රාහිම් නානාට අප දීලා තියෙනවා. ඒක දීලා තියෙන අධිකරණය.
1: මේ අතර සුරේ සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ද්‍රවිඩ ඩයස්පෝරාවේ අවශ්‍යතාව වෙනුවෙන් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සඳහන් කළේ.
3: දැන් කරුණු කියන්නේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරු. ඔවුන් කියනවා සුරේ සලේ රඳවා තබා තිබෙන මේ අඩි 6.4 කුටිය කියන්නේ වාතාශ්‍රයෙන් නැති ඔව් මිනිස් රැඳවුමකට කිසි දෙයක් නුසුදුසු කුටියක් කියලා. ඒ වගේම ඔහුට කායික වද වේදනා දුන්නද කියන කාරණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොකට ප්‍රශ්න කරන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සහ යාබද කුටිවල සිටින සෙසුසිරකරුවන්ගෙන් නැත්නම් සැකකරුවන්ගෙන් රැඳවුම් භාරයේ සිටින අයගෙන් ප්‍රශ්න කරන බවටත් මානව හිමිකම් කොමසාරිස්වරු සඳහන් කරනවා. ඊට හරි පැහැදිලි. ඒ අය මාලිමා නායකයෝ කෙසේ කිව්වත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කෙසේ කිව්වත් සිහිබුද්ධියක් තියෙන අයට හරි පැහැදිලි මේ මොකද්ද වෙන්නේ.
1: පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට බාධා කිරීමෙන් වැළකිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පැවසුවේ.
4: යන විමර්ශනය දැන් යන විදිහට අපිටත් පේනවා ඒකේ තියෙන සැක සංකා निराකරණය කරන්න උත්සාහයක් තියෙනවා කියලා. ඉතින් ඒ උත්සාහයට අපි බාධා කළ නොයුතුයි කියලා අපි හිතන්නේ. ඒක නීත්‍යානුකූලද නොවන නැද්ද කියන එක පිළිබඳ උසාවිය තීරණය කරන්න ඕනේ. දැන් උසාවිය තියෙනවනේ ඕකට.
1: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවු අවස්ථාවේදී. පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන බවයි සභාපති විනිසුරුවරයා සඳහන් කළේ. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඉදිරිපත් කළ පෙත්සමේ විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා. ඒ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනවලට අදාළව ඔහු මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමි. සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වරුණ ජයසුන්දර රීඩ් පෙත්සම ඉදිරිපත් කළා. පෙත්සම් කරුට වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස අධිකරණය දැනුම් දී තිබුණේ නීතිපතිවරයා වෙතයි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අදාළ නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවයි. පෙත්සම් කරු මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට ප්‍රතික්ෂාවක් ලබා දී ඇති බැවින් පෙත්සමේ ඉදිරි කටයුතු අත්හිටුවන බවත් විනිසුරු වඩුල්ල නිවේදනය කළා. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 21 දෙනෙකු කාන්තාවන් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ.
5: පසුගිය අවුරුදු 3ේම දත්ත විශ්ලේෂණය කරාම කාන්තාවන්ගේ මරණ වැඩිපුර තිබුණා. ඒකෙදි ගොඩක් වෙලාවට හේතුවක් වෙලා තියෙන ප්‍රමාද වී පැමිණීම. මොකද ගෙදර ඔක්කොම වැඩ ඉවර කරලා තමයි එන්නේ. එහෙම බෑ. ඒ උණ තියෙන කාලේ අපි කියනවා ඇඳ විවේකයෙන් ඉන්න කියලා. හැබැයි එහෙම ඉන්නෙත් නැහැ. තද උණ තියෙනවා නම් අනිත් දේවල් පැත්තකින් තියලා මේ දවස් 5-6ට වෛද්‍යවරයෙක් හම්බෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ කියලා තමන්ගේ නිසියාකාරයෙන් ප්‍රතිකාර ගත්තොත් මරණයට යන්නේ නැහැ.
1: ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,807 දෙනෙක්. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එය සමස්ත ඩෙංගු ආසාදිතයන් අතරින් ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ 51%ක් ලෙසයි. ඩෙංගු වෛරසය පතුරවන ඊඩිස් ඊජිප්තයි මදුරු විශේෂයේ වර්ධනයේ වැඩිවීමක් මෙම දිනවල වාර්තා වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ සාමාන්‍යයෙන් වෙනත් දිනවල වැඩි වශයෙන් වාර්තා වන්නේ ඊඩිස් ඇල්පොපික්ටස් මදුරු විශේෂය බවයි.
6: ඊජිප්තයකින් තියෙන ගැටලුව තමයි මේ මදුරු විසින් සාමාන්‍යයෙන් එකවර පුද්ගලයන් 4-5 දෙනෙකුට මේ වෛරසය ඇතුල් කරන්න පුළුවන්. මොකද එකවර මදුරුව දෂ්ට කරන 4-5 දෙනෙකුට. ඒක නිසා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි තියෙන වෙනස.
1: කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සසංක රණසිංහ පැවසුවේ ඩෙංගු රෝගීන් ඉහළ යාම හේතුවෙන් ඇතැම් රෝහල්වල නව ඇතුළත් කිරීම්වලදීද ගැටලු මතු ඇති බවයි.
7: රෝහල් එහෙම මං හිතන විදිහට ගොඩක් වෙලාවට රෝගීන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ළමා රෝහලේ ඇතුළත් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා රෝගීන් සංඛ්‍යාව වැඩිවීම නිසා. ඒ නිසා මම සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ නිවාස අවට පිරිසුදු කරගන්න කියලා ආයතන වලට, ඒ වගේම ආගමික ස්ථාන, රජයේ ස්ථාන, මදුරුවන් බෝවීම වළක්වා ගන්න උත්සාහ කරන්න කියලා. මොකද තවමත් කඩින් කඩ වැඩි ගැසි ඇතිවීම සිදුවෙන නිසා.
1: පරීක්ෂාවට ලක් කළ පාසල් අතරින් 41% ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
8: පාසල්වල පරීක්ෂා කරපු ස්ථානවල 41% පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා මේ අහස්පද සිකුරාද කියන දවස්වල රට පුරාම පාසල්වල දෙමව්පියෝ සහභාය කරගෙන ඒ ඩෙංගු මර්ධන ව්‍යාපාර වියත් කරනවා. ඔය පරීක්ෂා කරපු පර්මාන්ත ශාලාවල 26% ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ වාර්තා කළා තිබෙනවා.
1: ඩෙංගු මතුරුවන් බෝවන පරිදි තම පරිශ්‍ර පවත්වාගෙන යාමේ චෝදනාවට පුද්ගලයෙක් නීතියෙන් වරදකර වූ හොත් පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමේදී ගැටලු මතුවිය හැකි බවයි නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ සඳහන් කළේ.
9: ප්‍රජාව තමයි මේ ඩෙංගු මදුරුවාව බෝ කරන්නේ. මහජනතාව විසින් හිතාමතාම සෞඛ්‍යයට හානි කරන දෙයක් බෝ කරනවා නම් අපි 262 වගන්තියෙන් නඩු පවරනවා. ඒ නඩු පවරලා ඊට යම් දඬුවමක් ලැබුණොත් සාමාන්‍ය ජනතාවට විශාල ප්‍රශ්නකට මුහුණ දෙනවා. නිෂ්කාසන වාර්තා ගන්න බැරුව යනවා. රාජ්‍ය සේවයට ඇතුල් වෙන්න තියෙන අවස්ථාව ඇහිරෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා.
1: භාවිත කළ වාහන ආනයනයේදී වටිනාකම තීරණය කිරීම සඳහා ලබා දෙන 15% වට්ටම ඉවත් කළහොත් එම වාහන මිලද ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි උපසභාපති අරෝෂ රොඩ්‍රිගෝ මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
10: අපේ ගන්නේ කිරීමට අනුව අපිට මේ දැන් රීටේල් ප්‍රයිස් එකට වැඩි අපිට ඊට වැඩි ටිකක් ඊට වැඩි අතරම 125ක් 30ක් අඩුවට තමයි අපි මේ වාහනේ ගන්නේ. නමුත් අපි ටැක්ස් කෙවද්දී අපිට හම්බෙන ඩිස්කවුන්ට් එක 15%යි. ඉතින් අපි ඇත්තටම බැලුවොත් මෙතන රෙවෙනියු ලොස් එකක් නෙමෙයි, මේක ආණ්ඩුවට ලොකු වාසියක් තියෙන්නේ. මොකද අඩුවට ගන්න වාහනේටත් අපි ලොකු ඩියුටියක් ගෙවනවා. ඇත්තටම මේකට මේ වැලියු එකට වඩා වැඩි ඩියුටියක් ගෙවනවා. ඉතින් අපි හිතමු දැන් මේ 15% ඩිස්කවුන්ට් එක අයින් කළොත් ඒක ඇත්තටම ලොකුවට බලපාන්නේ මේ පරිභෝගිකයන්. මොකද හේතුව Honda Vessel වගේ වාහනයකුත් මේ 15% කරොත් 120 කින් වැඩි වෙන පුළුවන්. වැගන්නාරයක් 1,000 වගේ වැඩි වෙන්න පුළුවන්. යාරිසයක් වගේ 110කින් වගේ වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි දල මාත්‍යංශයෙන් ඒ වගේ මතිකරු ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටින්නේ මේකින සලකා බලලා අපිට හරිනම් මේ 15 නෙමේ ඊටත් වැඩි ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලා
1: සිටින්නේ. වාහන ආනයනයේදී පනවා ඇති බදුවල සංශෝධනයක් සිදු කර නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පැවසුවේ.
11: යතුරුපැදි ශ්‍රී රෝද රථ ඒත් එක්කම ඉඩම් වාහන පොදු මගී ප්‍රවාහනයට යොදා ගන්න බස් රථ සහ භාණ්ඩ ප්‍රවාහනයට ගන්න ලොරි රථ වගේ ඒ වගේ ඇර උදෙන්ම පුද්ගලික භාවිතය සඳහා ගන්න කාර් ජීප් වගේ වාහන වලට පනවන ලද කස්ටම් රේගු බද්දෙන් 150ක අධිභාරයක් පැනෙව්වා. එතකොට ඒක ඇතුලේ යම් ඒ වාහන කාණ්ඩයන්ට අදාළ වාහන සඳහා බදු වැඩිවීමක් වෙනවා. ඊට අමතරව බදු ක්‍රමයේ කිසිදු වෙනසක් මේ වෙනකොට වෙනස් වෙලා නැහැ.
1: ඇතැම් පිරිස් වෙළඳපළ ග්‍රහණයට ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරන බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ.
12: මැයි 15 වෙනි දිනකට දැම්ම පැහැදිලිකෝ එදා වෙනකොට ආනයනය කරලා තියෙන වාහන ප්‍රමාණය. සාල වාහන ප්‍රමාණය ගැනලා තිබුණා. ඒ ප්‍රමාණය ඒ වාහනවල කිසිදු ආකාරයක මිල වැඩි වෙන්න පිටියක් නැහෙනේ. මේ ගෙදලා ගෙනලා තියෙන එකේ මේ මිල වැඩි කිරීම කරන්නේ බදු පනවන්නත් නෙවෙයි, මේ ඇතිවෙච්ච ඉල්ලුම සඳහා ඩොලර් ඉල්ලුම වැඩිවීම ක්ෂණිකව වැඩිවීම නිසා ඇතිවෙච්ච අනවශ්‍ය විදියට රුපියල් ආව ප්‍රමාණ වීම නැතිවෙච්ච එකට කෙටි කාලීන උත්තරයක් එවි. මේ නිසා තමයි මාස 3කට දුන්නේ. මාස 3ක් සඳහා පුද්ගලික පරමන ආර්ථික ක්‍රියාවලිය හකුලවන්න උත්සාහයක් නැහැ. ඒ නිසා තමයි කිව්වේ කාට හරි නැහැ මේ සීමාව ඇතුළේ මට ඉන්න බෑ මට ගෙන්න ගන්න ඕන නම් හරි. ඒ සඳහා පුංචි අධිභාරයක් ගන්න. මොකද මේක නිශ්චිත තත්වයක්. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ගන්න. එතකොට එවැනි කවුරු හරි පෞද්ගලිකව ගෙන්න ගත්තොත් ඔහු ගෙන්නනකොටම දන්නවා. මගේ බහන්ඩේට මම අතිරේක මුදලක් ගෙවන්න ඕන කියලා. ඒ හැ වෙළඳ ව්‍යාපාර සඳහා වුන් ගෙනලා තිබුණා නම් ඒ සඳහා මිල වැඩි කරගන්න කරන එක සදාචාරමත් නැහැ කියන කාරණේ නීතිය පැත්තෙන් ඉතින් වෙළඳ පොලිසිය මිල ඇසිරෙනකොට අපිට මොකුත් කියන්න අපහසුයි.
1: අමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 339.90ක් බවට පත්ව තිබෙනවා. එහි ගෙනුම් අනුපාතය රුපියල් 330ක්. මේ අතර ඛනිජ සම්පත් සඳහා ආයෝජන කැඳවා ඇති බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ී පැවසුවේ.
13: මේ වන විට කහට ගහ පතල ග්‍රැෆයිට් වලට ආයෝජන කැඳවලා තියෙනවා. එප්පාවල පොස්ෆේට් අගය වැඩි කිරීමේ අවසාන අධියරේ අපි ආයෝජන කැඳවීම සම්පූර්ණ කරමින් ඉන්නවා. ඒ වගේම පුල්මුඩේ ඛනිජ වෙල් නිදි ඇතුළුව තියෙන ඒ ඛනිජ සම්පත් වෙනුවෙන් නව ආයෝජන කැඳවලා තියෙනවා. ඒ සියල්ලම විශේෂයෙන්ම අපි සලකා බලන්නේ රටේ අපනයන ආර්ථිකය විවිධාංගීකරණය සහිතව ශක්තිමත් කිරීම.
1: ඉන්ධන මිල පහත දැමීම සඳහා ආණ්ඩුව පියවර ගැනීමෙන් වැළකී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ සාකච්ඡාවකට එක්වෙමින්.
14: දර බැරල් එකේ මිල වැඩි වෙනකොට මෙහෙ වැඩි කරනවා නම් අඩු වෙනකොට අඩු කරන්න පුළුවන් නේ. එතකොට ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ විතරක් නෙවෙයි අපේ තෙල් වලට ගහනවා බදු පිට බදු. මේගොලු බලයට ආවේ ඒ ඔක්කොම බදු ටික ඉවත් කරලා වරායේ ගොඩබාන මිලට තෙල් ටික දෙනවයි කියලා. දැන් වරායේ ගොඩබාන තෙල් ගැන කෙසේ වෙතත් අර වැඩි කරනකොට වැඩි වුණු තෙල් මිල ජාත්‍යන්තරව තෙල් මිල අඩු වෙනකොට ඒගොලු අඩු කරන්නේ නැහැ.
1: ඉන්ධන මිල පහත දමන බවට ආණ්ඩුව මැතිවරණ පොරොන්දුවක් ලබා දුන් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ.
15: ඔය හැම දෙයක්ම කරගෙන ගියා පාන මිල අඩු වෙලා තියෙනවා. තෙල් දෙනවතු අර කාන්ජන විජේසේකර අගතුමලා රුපියල් 150ක් ලීටරෙන් ගහන රුපියල් 52කට තෙල් දෙන්න පුළුවන් කිව්වා. දැන් මැදමෙතන යුද්ධේ ලෝකෙ එකම රට තෙල් මිල වැඩිම අර මුදලක් ගෙවලා තියෙන එකම රට ලංකාව. රම් ජනාධිපති රත් පුදුම වෙලා ඇති.
0: This theater. International news on theater.
1: ඉරානය සමග එළඹෙන ගිවිසුම ඉතා ශක්තිමත් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පැවසුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය ඉදිරි දින හෝ දෙක තුළ විවෘත කිරීමට හැකිවනු ඇති බවයි. ඉරානය සමග ඇති අවබෝධතා ගිවිසුම අවසාන ගිවිසුමක් නොවන බවද ට්‍රම්ප් පැවසුවා. ඔහු කියා සිටියේ අමෙරිකාව ඉරානය තුළ ආයෝජන සිදු නොකරන බවයි. ගල්ෆ් රටවල් යම් අවස්ථාවක ඉරානයේ ආයෝජනයට තීරණය කළහොත් එය යහපත් බවයි ඔහු කියා සිටියේ. මේ අතර අමෙරිකා ඉරාන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අනිද්දා ස්විස්ටර්ලන්තයේ ලූසන් අසල බර්ගන්ස්ටොක් නිවාඩු නිකේතනයේදී සිදු කිරීමට නියමිත බව ස්විස්ටර්ලන්ත විදේශ අමාත්‍යාංශය පවසනවා. අවබෝධතා ගිවිසුමට අමෙරිකාවේ පාර්ශවයෙන් එරට උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් නිල වශයෙන් අත්සන් තබනු ඇති. ඉරාන පාර්ශවයෙන් අත්සන් තැබීමට නියමිත වැත්තේ ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් බග ගලීබාෆ් විසින්. ඔවුන් දෙදෙනා සහ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. යලි සිරස්තල යෝෂිතට ඇප ගෝඨාභයගේ පෙත්සම හෙටට කල්යයි. බැසිල් අතරංගුවට ගන්නේ නියෝග. වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක්. ඩෙංගු මරණ අතරින් වැඩි පිරිසක් කාන්තාවන්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශක. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රිය.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Town. Music calling වෙනස් විදිහ වැඩ කරන new generation එකේ talented musician කෙනෙක් තමයි රවි රොයිස්ට.
1: ළඟදී එයා සින්දු දෙකක්ම රිලීස් කළා.
2: හුස්ම ගන්නට අමතකයි වගේ ගැස් මහ දෙකේ රිද්ම කින්නසේ සියෝ ළඟ සසලේ ඔය රතන් ගිලි පහසින්.
3: සංජලී රත්නායගේ සරණි movie එකේ තිබ්බක් රිලීස් කරා. ඉතින් ඒක ලීල කැලුම් ශ්‍රීමාන්. එතකොට ඒක music එකට ඇතුල් කරා. මේක මගේ film song වලින් දෙවනි film song එක.
4: සඳලි
0: හදන්න AI යූස් කරාද?
3: ගොඩක් අය කතා කරලා තිබ්බ මේක AI සින්දුවක් කියලා. මේක ඇත්තම AI සින්දුවක් නෙමෙයි. මේක මම හදපු සින්දුවක්. හැබැයි මේක මියුසික් වීඩියෝ එක අපි AI වලින් තමයි කරේ. බාති මල්ලි
1: දැන් ඉතින් නන් ස්ටොප් සින්දු රිලීස් කරනවා නේද?
3: ඉස්සරහට මගේ තව ගීත තුනක් එන්න තියෙනවා. ඒකෙන් එක ගීතයක දැන් වැඩ ඉවරන ගමන් තියෙන්නේ.
0: Thank you Ravi.
3: Thank you so much Ida. Dayanu yo.
0: Talk of the town.
5: I want it that way.
0: ලෝකෙ මියුසික් වෙනස් වුණා. අලුතින් ට්‍රෙන්ඩ්ස් හැදුණා.
1: හැබැයි අපි කාලෙකට කලින් අහපු මැජිකල් වොයිසස් තාමත් එහෙමයි.
0: Bottle Up. ඒ තමයි Backstreet Boys ලගේ new generation එක ටාගට් කරලා කරපු අලුත්ම song එක.
5: Line line struck my body to the room get out the way.
1: Paw Patrol the Dino movie කියන animated film එකට තමයි එයාලා මේ song එක කරලා තිබ්බේ.
0: Music video එකේ Backstreet Boys ලා animated characters එක act කරනවා අපිට බලා ගන්න පුළුවන්.
1: Bottle Up කියන්නේ generation දෙකක් music වලින් connect කරන පාලමක් කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබට ගැළපෙන ව්‍යායාමයක් තෝරාගන්නේ කොහොමද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: ව්‍යායාම කරන්න උවමනාව තිබුණට අවශ්‍යතාවය තිබුණට බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ඔබට හරියටම ගැළපෙන ව්‍යායාමයේ තෝරා ගැනීම. සමහර විට ඔබ ජීවිතේටම ව්‍යායාමයක් ක්‍රීඩාවක් කරපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට දැනටමත් යම්කිසි රෝගාබාධයක් තිබෙන පුද්ගලයෙකු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දියවැඩියාව, අධිවෘද්ධ පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම, අධික ස්ථූලභාවය, ඒ වගේම ඔබගේ මාංශපේශි සහ සන්ධි ආශ්‍රිතව යම් යම් රෝග තියෙනවා නම් එවැනි පුද්ගලයෙකු ව්‍යායාමයක් පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම ඒ සඳහා ප්‍රවීණයෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුයි. ඔබ ව්‍යායාමයක් තෝරාගත යුතු වන්නේ ඇයිද යන කාරණාව මුලින්ම ඔබ සිතාගත යුතුයි. උදාහරණයක් විදිහට ඔබගේ බර අඩු කර ගැනීමට, ඔබගේ දේහයේ හැඩය පවත්වා ගැනීමට, මාංශපේශි වර්ධනයට, ඒ වගේම ඔබට දැනටමත් තියෙන යම් යම් රෝගාබාධ පාලනය කර ගැනීමට වෙන්න පුළුවන්. මේ එක් එක් අරමුණු සඳහා ඔබ තෝරාගත යුතු ව්‍යායාම වෙනස් වෙනවා. ඒ නිසා ඔබ ව්‍යායාමයක් තෝරා ගැනීමට කලින් ඒ සඳහා උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබේ නොදන්න මෙඩිසින්.
1: ඔබේ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: විශ්වයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
1: කොමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
2: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: අපේ ජීවිතේ වීරයා.
4: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
3: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
4: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝල් එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළ ස්කෝලෙන් ස්කෝලෙ බේරගත්තේ.
3: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
4: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
5: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
3: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
5: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
6: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර්ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7 0.476 0.700. මාධ්‍ය ශක්තිය 100 TV 100 FM

0: හොඳයි.
1: හොර වැඩ කරලා තියනවාද?
0: පොඩ්ඩක් විතර.
1: ආදරේදී මොනවද කරලා තියෙන හොර වැඩ?
0: හිතාගන්න අමාරුයි.
1: හිතාගන්න අමාරුයි. ආදර කතා හැම එකකම වගේ ලස්සන හොර වැඩ තියෙනවා. ගොඩක් වෙලාවට අපි එහෙම හොර වැඩ කරන්නේ අනිත් කෙනාව
0: සතුටු කරන්න.
1: සතුටු කරන්න, සර්ප්‍රයිස් කරන්න. එයාට නොදැනි දෙයක් කරන්න, යව පුදුම කරන්න.
0: එයාට කාඩ් එකක් හදන්න.
1: හොර වැඩ ජාති දෙකක් තියෙනවා. එකක් හොඳ හොර වැඩ.
0: අනෙක් එක
1: කරන්න ඕනේ නැති නරක හොර වැඩ. හොර වැඩ කිව්වම කොහොමත් නරකයිනේ. හැබැයි සමහර ඒවා
0: හොර වැඩ කරන්නේ
1: හොඳ අරමුණක්. සමහර ඒවා තියෙන්නේ ඇත්තටම නරක. ඒ කියන්නේ ආදර සම්බන්ධේ වෙනස් කරන්න, විනාශ කරන්න, ඉවරක් කරලා දාන්න පුළුවන් ජාති දේවල්. ඒව කරන්න යන්න එපා.
0: අපි කරන්න ඕනේ මොනවාද?
1: හොඳ හොර වැඩ. රෑ 7 විනාඩි 7යි. හදත් පුරුදු විදිහට ආදරෙන් ආදරේ ගැන කතා කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ.
0: ඉතින් අපිට තියෙන පැය දෙකක්. ඒ පැය දෙකේ අපි ඉන්න ඕනේ කොහොමද? ගොඩක් සතුටින්. ඔබ ඉන්නත් ඕනේ ගොඩක් සතුටින්. ඔබත් පුටුවේ වාඩි වෙලා.
1: නෑ. හිතගෙන දන්නේ නැහැ.
0: ගෙදර යන ගමන් එන්නත් පුළුවන්.
1: රයිට් රයිට්. මම නිෂාන්.
0: මං විශ්මී.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ උන රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතේ පවතිනවා රට තුළ. එතෙන්දි මෙනින්ජොකොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසකට ලබා දෙනවා. ඒ මොලේ උන රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා. නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝවෛරස් කියන මොලේ උන රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝවෛරස් කියන මේ මොලේ උන රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීම හැකියාවක් මේ මොහොත වෙන විට තියෙන්නේ නැහැ.
1: මේ දවස්වල සීග්‍රයින් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
4: දින්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩේ. ආම හොරගම් කර.
5: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුරුවන් නම් ඔළුවලා බලන්නකෝ.
6: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
3: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
8: පුළුවන් නම් මේ බලා සභාවේ තියලා බලන්න කියන්න ඕනේ.
9: ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
10: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
11: අයින් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
14: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
15: Global University Partners. කතා කරන්න 0718-492-492 0721-132-77.
16: Finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා.
17: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
18: අයියා, මට ඇපල් මලක් දෙන්න.
19: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
18: අයියා, මට මල් ගොඩාක් දීලා.
19: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
18: හච් 15 පිස්සුවක්ම තමයි.
3: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. එන්ජොයි සුදු පොල් තෙල් ඉතිරි රුපියල් 500යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 300යි. ඩෙල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 185යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කගිල්ස්
4: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge laptop iphone නැතුළු තවත් තැගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න දිනන්න.

0: Anna, da sudju koti gena e Disney.
1: Danin Anna. Sati etavasala havasa dekata.
2: Siyata, hot and spicy with sudju kochi.
1: Godak kadarei.
3: මේ අතරින් යුනෙස්කෝ ලෝක උරුමයක් නොවන්නේ එක මිහින්තලය, දෙක ශ්‍රී දළදා මාලිගාව.
1: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මහනුවරින් ඉන්දුනිල් කුමාරි.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
5: අනුග්‍රහය.
6: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC.

0: කතා කරන ස්ටීන අය හම්බෙලා තියෙනවද?
1: ඔව්.
0: දැන් කියන්නේ පාව යට තියෙන කතා කරන ඇස් දෙකක් කියලා.
1: මේ ඉන්නේ ඔය ඉස්සර.
0: අමාරුයි පේන්නේ නේ. බෝතල් අඩි දෙකක් තියෙනවනේ. මූණ ඉස්සර දාගෙන.
1: හතරක් තියෙනවා.
0: ඔව්. මම දැන් මේ වැඩසටහන කරන මේ ෆීමේල් ප්‍රසන්ටගේ තියෙන ආවෙනික ලක්ෂණයක් වෙන්නේ.
1: ඇත්තත්.
0: ඔව්. හදරේ කක.
1: මොකද ලස්සනට ආව දකින්න ඕනේ. මයික් එක දකින්න ඕනේ.
0: මම කුඩා ක්‍රුමිසතෙක් විදිහටද පේන්නේ. අනුවීක්ෂයක් වගේ කිව්වල.
1: නෑ.
0: මෙච්චර මේ විශාලද ඉන්න. මෙච්චර මේ ප්‍රතාපවත් වෙන්න. මෙච්චර මේ ලස්සන.
1: මේක තමයි
0: ඉස්සෙක වගේ පෙනුම.
1: අනිවාර්යෙන්. ඒ හින්දම තමයි මේ කන්නඩි දෙකක් දාගෙන ඉන්නේ අපේ ඇස් කැඩිලා කියොත්.
0: මේ හින්ද වෙන්න තිරික පෙනුම පිච්චර් පේන්නේ නැති කෙනෙක් ගන්න නැත්තම් ආවට වැඩසටහනේ මුත් කතා කරන්න වෙන්නේ නැහැ. මන් දිහාම බලාගෙන ඉන්න වෙනවා.
1: ඒක තමයි.
0: ඒක හොඳ තීරණයක් අපේ කලබල කාරිට ගත්ත.
1: මට ඒක දැන් තමයි තේරෙන්නේ නිශාන්.
0: වඩ ගොඩක් දේවල් පහුවෙලා.
1: පහුවෙලා තේරෙන්නේ.
0: කමක් නැහැ දැන් හරි ඒක තේරුම් ගත්ත එක.
1: හොඳයි.
0: දැන් අපි හැමෝගෙම වාසනාව. කමක් නැහැ. ඒක පැත්තකින් දයන්කෝ.
1: තිබ්බා.
0: දැන් ඔයාලට ආදර කතා කියක් තියෙනවද කියලා මම අහන්න යන්නේ නැහැ. රයිට් අපි ඒක පැත්තකින් තියමුකෝ.
1: ඒකත් තියමුකෝ.
0: එකක් ගමුකෝ. චර් කාලයකට තිබෙක මේක ආදර කතාවයි. ඒ ආදර කතාවේ ලස්සනම මතකය මතක් කරන්න ඔයාලට පොඩි වෙලාවක් දුන්නොත් කියන්න පුළුවන්.
1: පුළුවන්. වෙලාව ටිකක් මදි වෙයි හැබැයි.
0: කමන කිටින් කියනවා.
1: ගොඩක් දේවල් මතක් වෙනවා.
0: එක දෙයක් කියන්න බලන්න.
1: මැච් එකක් මතක් වෙනවා. එතකොට සර්ප්‍රයිස් dance එකක් මතක් වෙනවා. කමුලට ගහවෝ එකක් මතක් වෙනවා. එතකොට එකට කෑව මතක් වෙනවා. වැස්ස තෙමුණ මතක් වෙනවා. කෑම තමයි ගොඩක් මතක්
0: වෙන්නේ. ඒක කීප දෙනෙක් කතන්දර
1: කියන්නේ. ආ නෑ.
0: මැච් එකේ එක්කලා එකක්. මැච් එකේ එක්කලා නෑනේ නේ.
1: ආ නෑනේ. දෙන්නේ කොහොමද දක්වනා නේද
0: මට. Right right. ඉතින් කොහොම තමයි අපේ ජීවිතේ ආදර කතා ඕන තරම් තියෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෙමෙයි. ඉතින් කෙනෙක්ගේ ජීවිතේ තමන්ට ගැළපෙනම කෙනා හම්බ වෙන්න අවශ්‍යයි නේද?
1: අනිවාර්යයෙන්ම කතා කරලා.
0: හැබැයි ලස්සන ආදරණීය මතක ඒ ආදරේ නැති වුණත් ජීවිතේ පුරාම මතක් කරනවා විශ්මි.
1: අනිවාර්යෙන්ම.
0: මට එහෙම තියෙන ලස්සන මතකයක්. මම සමහර දවසක ඒක කියලත් ඇති. හසරියන්නේ ක්‍රියාවක් වෙනස් එකක්.
1: ගොඩක් ලස්සන කතා වට තිබ්බනේ.
0: ලස්සන කතා තිබිලා ලස්සනම කතා ලෝකෙ තිබ්බේ මටනේ.
1: ඒකනේ. දැන් කියන්නකෝ. ඒ මතකේ.
0: ඒ ගැලුමෙන් ට්‍රයි කරන කාලේ හරිද? මම බස් එකේ යනවා. මම ඇලත් එක ටිකට් එකක් ගත්තා.
1: මතකයි මතකයි.
0: ගැලුම මට නෙමෙයි කන්ඩක්ටර් කිව්වා. මෙන්න මගේ සල්ලි. මෙයා මට ගත්ත ටිකට් එකේ සල්ලි අදටත් දෙන්න. හරියට මේ සිද්ධිය සිද්ධ වුණේ දැන් ඔය නිදහස් චතුරස්‍රයේ ඉස්සරහ තියෙන්නේ මේ ඉන්ඩිපෙන්ඩන්ට් ස්ක්වයර් එක. බස් එක 154. 154 දකින්න හැම වෙලාවකම. එතන පහු කරන හැම වෙලාවකම ඒ නපුරු ගෑනු ළමයා මට කළ හදිය ලස්සන ආදරණීය මතකයක් විදිහට මන් ළඟ තියෙනවා.
1: තාමත්
0: තියෙනවා.
1: එහෙම මතක් කරද්දී හරිම නොස්ටැලජික් ෆීලින් එකක් නේද නිශානෙන්? සතුටුයි නේද ඔයාට?
0: සතුටුයි.
1: බලන්නේ ඉතින්.
0: එහෙම ගෑනු ළමයෙක් හිටියානේ අපේ ජීවිතේ කියන්නේ.
1: කනේ. අපි වහන්ින ගොඩක් දෙනෙක්ට ඇති ඒ වගේ ලස්සන ආදර කතා.
0: කතා තව එකක් වුණා මේ. එහෙමකින් එහුවා. කවදා හරි දවසක දැන් මං වාගේ නැති වුණොත් එහෙම මං කොයි කියන්නේ එහෙනම් මම මොකක් කරේ සිද්ධියක් වෙලා
1: නැති වෙනවා
0: මරුනොත් ඔය මොකද කරන්න කියලා ඉතින් වෙන මොනා කරන්න දන්නේ තින්නේ
1: මොකද දුන උත්තරේ
0: පෙට්ටියක් ගෙනල්ලා සරසලා යව ඉතින් අවසන් කටයුතු කරන එක ඉතින් කරන්න වෙන්නේ ඉතින් පස්සේ ගියනොත් මගේ මොනවද බැලුවේ
1: ඒ වගේ උත්තර දෙන්නේ නැහැ නිශාන්
0: දන්නේ නැහැ නේද
1: අයියෝ
0: ඒසේ ගියනොත් මම නැති වෙලා
1: ආයෙ දෙන්න එපා ඒ වගේ උත්තර
0: හෝ අය දෙන්න වෙන්නේ එකක් නැති
1: වෙනවා
0: හිතන්නේ රෑ 7:30 ඔබේ ජීවිතෙත් ඇති ඔබේ ආදර කතාවෙත් ඇති එහෙම ලස්සන මතක අද තමයි දවස ඒවා ආයේ මතක් කරගන්නනේ
1: අනිවාර්යෙන්ම
0: මේ කේක් කන්න කවුද වැඩිපුරම
1: අපි
0: නෑ මියෝ වැඩිපුර ආශ
1: අශාන්
0: යා වා කියන්නේ මියෙක් වගේ කියලා
1: චූටි මියෙක් වගේ
0: මගේ කොස්සට
1: නෑ එයා හිතන් ඉන්නේ එයා ડોක්ටර් කෙනෙක් කියලා. එයා දන්නවා බෙහෙත් දෙන්න. එයා දන්නවා හොඳට ප්‍රැන්ක්ස් දෙන්න. මේ අපේ කලින් වර්ක් කරපු ඔෆිස් එකේ කට්ටියටම කෝල් කරලා කේක් තියනවා කියලා මම කෝල් එකක් දෙනවා. බොස්ටත් කෝල් කළා.
0: ඒ කියන්නේ එතන හිටපු ගොඩක් අය ඔයා වගේ වෙන්නේ නැති.
1: කන්නඩි දානද?
0: නෑ. එකක් ඉතින් නේද?
1: නෝ අනේ.
0: පොඩ්ඩක් රැවටෙන්න. ඒක කියන එක හරිනේ.
1: හරිනෑ නේද?
0: ඔයාගේ තත්ත්වයට හරිනේ.
1: ඒක තමයි. Thank you මං ගැන හිතුවට.
0: මගේ තත්ත්වයට හරිත් නෑනේ. මගේ පාට්න පොඩ්ඩක් නිකන්.
1: පල්ලෙහාට වෙන්න. මම ඉන්නෝනේ උඩින්නේ.
0: උඩින්නේ.
1: ඉතින් මේ වෙලාවේ මේ අපේ කේක් අශාන් අයියයි. එතකොට එයාගේ බොස් දැම් බොස් දර්ශන ලියනාරච්චි අයියයි. අපි වාගෙන සෙවනකට යන ගමන්. යාලු කට්ටියක්ව හම්බ වෙන්න.
0: සැනසෙන්න සැනසෙන්න නේ.
1: සැනසෙන්න කාලා බීලා ඉන්නවනේ.
0: ඒක තමයි. රයිට්.
1: ආදරේ කරන්නත් ඕනේ. අපි වහන් ඉඳලා මැසේජ් එකක් දාන්නත් ඕනේ. නේද නිෂා? නම්බෙක මතක් කරලා.
0: 0711982984ට WhatsApp කරන්න.
1: එහෙමත් නැත්නම් ආදරේ කවන්සියත FM අපේ Facebook page එකට ඇවිත් අද post එක ඇති comment එකක් තියන්න. ස්පෙෂලි මේ සින්දුවට අපි අශාන්වයි කේ කශාන්වයි දර්ශනවයි එකතු කරගන්නවා.

0: ඩීබී බැංකුවෙන්නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති ස්ටීබී බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
2: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
3: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
4: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතික ලොතරැයි මණ්ඩලය.
7: ප්‍රයිම් කොලම්බෝ.
8: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොලම්බෝ. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතු වන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
2: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සියත
4: මගියත් සැපයි ගවලේ
2: එකම ආටිස්ට්ගේ

0: අවසිරු වෙනදා වගේම ගෙදර යන්න බස් හෝල් ටිකට ආවේ නවම් මාවත දිගේ කාළුපාරට එන්න පුළුවන් ලේසිම ෂෝට්කට් එක පාවිච්චි කරලා. වෙනදටත් වඩා අද බස්වල සෙනඟ. ඒත් ඉස්සර නම් රුසිරු බස්වල ගියේ නෑ. එයා සයෝමි එක්ක කෝච්චියේ තමයි ගියේ. දැන් අවුරුදු ගාණක් වෙනවා සයෝමි එයාගේ ජීවිතෙන් ඈතට ගිහිල්ලා. ඒ තාමත් පෑරුණු හිතත් එක්ක යතීත මතකවල රුසිරු අතරමං වෙලා.
1: මං හිටිය ලොකු කල්පනාවක කායකක් ළඟට ඇවිල්ලා හෝන් කරනකම් මං ඒක දැක්කේ නෑ.
2: සුදු මහත්ය නගින්න
0: හිනෙන් වගේ රුසිරුට ඇහුනේ සයමගේ කටහඬ.
2: යං මංගව ඩ්‍රොප් කරන්න මාත් යන්නේ පැත්තටනේ.
0: මේක හීනයක් වගේ අවුරුදු හතරක් ගෙවුනේ හරියට අද ඒ වගේ.
1: නෑ සයමි මම ට්‍රාන්ස්පෝර්ට් එකේ යන්න දැන් ළඟ ඇති.
0: වාහනේට නගින්න තිබ්බ දැඩි අකමැත්තට තඩි බොරුවක් රුසිරු එහෙම කිව්වා.
2: එන්නානේ මේ වාහනේට නගින්න. ඔය පරණ දේවල් අමතක කළා දාන්නනේ.
0: සයෝමිගේ අලුත් කාර් එකයි අලුත් ආදරේ අලුත් ජොබ් එකයි ගැන අහලා අහලා රුසිරු කායකින් බහින්න ලෑස්ති වුණා.
2: රුසිරු හෙටත් මං ආව පික් කරන්න. අතනම ඉන්න හොඳේ.
0: ඔළුව වන රුසිරු ඈත දැන සයෝමිගේ රතුපාට කායක දිහා බලාගෙන සුසුමක් හෙළුවා. ජීවිතේ සමහර අත්දැකීම් හරියට හෙවණැල්ල වගේ පස්සේ

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT මොබිටෙල් පියෝ TV නීලවිකාශක.
4: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කොන්දේසි සහිතයි.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
9: ඉස් කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවරතා පත්වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
10: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
11: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
10: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
11: අම්මල දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
10: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
12: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711-982-984 ඔබේ හඬින් WhatsApp කරන්න.
10: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
12: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.

0: ආදරය ගැන කතා කරන්න අපිට තියෙන දෙවැනි පෑන්නේ මේ පටන් ගන්න රෑ 8:30 විනාඩි 6යි දැන් වෙලාව.
1: ආදරය ගැන කොච්චර කතා කරත් එපා වෙන්නේ නැහැ.
0: කවදාවත්ම නැහැ.
1: ආදරය කියන්නේ කෙනෙක්ට ඕනම කරන දෙයක්. එක වචනකින් වෙන්නත් පුළුවන්, කවුරු හරි දෙයක් දෙන විදිහට වෙන්න පුළුවන්, කියන දෙයක් වෙන්න පුළුවන්, හිතන විදිහ වෙන්න පුළුවන්. ආදරේ අපිට ඕනෙමයි.
0: ආදරේ නැතුව ජීවත් වෙන්න මට නම් බෑ. මට බලන්න.
1: මටත් බෑ.
0: ඔයාගේ ආදර කතාවේ ලස්සන මතක ගොඩක් ඇති. ඒ අතරින් කවදාවත් මැකෙන්නේ නැති ලස්සනම මතකය අද පෙළට මතක් කරන් යන්න.
1: ඉතින් ඒ මතක පෙළ අපිට එවන්න 0711982984 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට આવીත් කමෙන්ට් එකක් තියන්න ඕනේ රෑ 9ට කලින්.

0: වුණ. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මතුවුණොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ කියන්නේ මොලය සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වයක්. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිසරදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවය, කෑම අරුචිය, වමනය, පුංචි දරුවෙක්දන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒතර මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න නැත්නම් ළඟම තියෙන රෝහලට යන්න අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
1: ඔබ දන්න අයටත් මේ ගැන කියන්න. පරිස්සම අපි කාගේ කාගේත් ඇඟට ගුණයි.
3: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123777. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
4: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

අපි හැමෝගෙම ආදර කතාවල ලස්සනම මතක තියෙනවා. සමහර ඒවා දවස ගානේ මතක් වෙනවා. එයාව මතක් වෙනකොටම, එයාගේ මූණ මතක් වෙනකොටම ඒ ලස්සන දවස්වලට අපිව එක් කරගෙන යනවා නේද? එහෙම ලස්සන මතක ඔයාට තෝරන තරම් ඇති. අපි අද ඇහුවේ ඒ මතක ගැන ටිකක් කතා කරමුද කියලා. රයිට්. ඇල්බම් වල ජගත්තේ මෙහෙම ලියලා තියෙනවා. 0.7, 1.98, 2.98, 4. ආදරේ ලස්සනම ලස්සන මතකයන් නැත්ති කාටද? ඒ මතක තමයි අපේ ජීවිතවලට සතුට එකතු කරන්නේ. මගේ ආදරේ පටන් ගන්නේ ඉස්කෝලේ. මං ඉස්කෝලේ නාට්‍යක හිටියා. ඒක නර්ස්ගේ චරිත කලේයා. මම ඩොක්ටර්ගේ චරිතේ. ඒ නාට්‍ය තමයි අපේ ආදරේට අඩිතාලම ඔක්කොනේ. නර්ස් එක්ක ඩොක්ටර් චරිතය යාළු වෙනවා. අවසානයේ අපි දෙන්න ඇත්තටම යාළු වෙනවා. අද ඒ ලස්සන මතකය මතක් කර කර අපි සතුටින් ඉන්නවා. හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් ඇති මෙහෙම කතාවක් ලියන්න අපිට 0.7, 1.98, 2.98, 4. ඒක න ලියන්න. රෑ 9 වෙනකන් වෙලාව තියෙනවා. හැම නැත්තම් ආදර රේකවුන්සිත් FM අපේ Facebook fan page එකට එන්න. එතන wall post එකක් තියෙනවා. ඒක ඇටින් comment එකක් තියන්න.

අපේ ජීවිතවල ඉන්න හැමෝටම බෑ අපේ ජීවිතයට වටිනාකමක් දෙන්න. අපිට වටිනාකමක් දෙන්න පුළුවන් වෙන්නේ අපිව හුඟක් ආදරෙන් බලන අයට විතරයි. එහෙම නොවන තැන්වලදී මිනිස්සු අතින් අපේ හිත රිදෙන අවස්ථා වැඩි. හැබැයි කවුරු හරි කෙනෙක්, ආදරය කරන කෙනෙක්, ඔයාගේ ජීවිතේට ලස්සන මතකයක් අරගෙන આવොත් ඒ මතකය ජීවිත කාලෙ පුරාම මතක හිටිනවා. අද අපි යහුවේ යන්නේ එහෙම දෙයක්නේ නේද? ඔයාගේ ආදර කතාවේ ලස්සනම මතකය අද ආයෙත් මතක් කරමුද? එතකොට මට වට්සප් මැසේජ් එකක් කියවලා තිනවා සඳලි. එයා කියනවා මෙහෙම, "ඔව් මට මතකයි. ඉස්සර මං ක්ලාස් ඇරිලා එනකොට එයා යාගේ යාළුවෙකුයි හැමදාම මග බලාගෙන ඉන්නවා. එක දවසක් හිටියේ එයා විතරයි. එදා තමයි මාත් එක්ක මුලින්ම කතා කළේ. මං හිතුවේ නෑ එයා එහෙම ඇවිත් මාත් එක්ක කතා කරයි කියලා. එයාගේ කතාව ඇතුළත ගොඩක් දේවල් තිබුණා. මං කැමති එයා එදා ඇවිල්ලා මගේ ඇස් දිහා බලාගෙන කෙලින් කතා කරපු විදියට. එදා ඉඳලා තාමත් අදටත් මේ දැනුත් මං ආශයාගේ කතා අහන්න අද මං එයාගේ වෙලා. ඉන් එහෙම ලස්සන ආදරයක් ඔබටත් ඇති තො පොඩි වෙලාවක් තියෙනවා. 0711 982 2 94 වට්සප් මෙසේජ් එකක් එවන්න රැනාවට කලින්.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
3: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න
2: පුළුවන්. මම ෆ්‍රෙෂ් පිට වැඩ කරා.
3: ඒ කියන්නේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
2: ඒකනේ. එහෙම කරලත් නේද?
0: ලා මකලෝ සහල්

0: මිනිස්සුන්ගේ ජීවිත කතාවල සමහර පරිච්ඡේද කවදාවත් කවුරුත් දැනගන්නේ නැහැ. කියන්න ඕනේ වුණත් කියාගන්න බැරි කතා අපි හැමෝම ළඟ තියෙන්න පුළුවන්. සමහර කතා අපි හිතරිතුනා ෆේස්බුක් එකේ එහෙම
1: දානවා.
0: මට තිබ්බ ඉස්සරහම කාලයක්. ඒත් චුට්ටක් කර රිදුනහම
1: ලියනවා.
0: මොකක් හරි එකක් ලියනවා. හැබැයි දන්නවද? දැන් එහෙම ලියන්න ඕනේ වුණත් ලියන්න බෑ. කාලෙත් එක්ක මිනිස්සුන්ගේ විදිහත් එක්ක මිනිස්සුන්ව අනිත් අය බලන විදිහත් එක්ක මිනිස්සු සීමා වෙන තැන් තියෙනවා.
1: අනිවාර්යෙන්ම.
0: සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් ඔයාලට මොකක් හරි දෙයකට ආරාධනා කළාම ඔයා ඉන්න තත්ත්වෙත් එක්ක ඔයා ඒකට යනවද නැද්ද කියලා තීරණය කරපු තැන් ඇති.
1: ඕනතරම්
0: මොකක් හරි හේතුවක් හින්දා සල්ලිම නෙමෙයි සමහර හේතු තියෙනවා. මිනිස්සු සමහර හමුවීම් ප්‍රතික්ෂේප කරන සමහර තැන්වල සමහර වෙයි කියලා හිතලා මිනිස්සු යන්නේ නැහැ. හැබැයි අපි නම් මේ යන්නේ හෙට එනවා කියන පොරොන්දුවත් එක්ක. පොඩි කමෙන්ට් එකකුත් තියෙනවානේ. මොකද අපි අද ඇහුවේ ඔයාගේ ආදර කතාවේ ලස්සනම මතකය. අද ආයෙ මතක් කරමුද කියලා.
1: එතකොට වෙනද වගේම ඉසුරු අපිට කමෙන්ට් කරලා දෙනා මෙන්න මේ විදිහට. නූර වැවයි පේරාදෙනිය ස්ටේෂන් එකයි ගලහපාරේ හන්තාන අහසයි මුළු නුවරම ඔයාගේ මගේ මුළු ආත්මයම එතන කියලා.
0: එන්න හෙටත් පුරුදු විදිහට ආදරය ගැන කතා බස් කරමු. බස් කරන්නේ කොහොමද?
1: කතා කරලා බස්.
0: බස්. බස්.
1: බස්.
0: හොඳ වැඩක්.
1: හොඳයි.
0: ඒක අපිට කරලා පෙන්නන්න. ඩිවිෂන් එකේ
1: කතා බස්.
0: ගින්නක් මනිෂා.
1: මං විශ්මි. ඔබට සුබ රාත්‍රියක්.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ උන රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතේ පවතින රටතුල එතෙන්දි මෙනින්ජොකොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසකට ලබා දෙනවා. මේ මොලේ උන රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝ වෛරස් කියන මොලේ උන රෝගී තත්ත්වයට එහෙම එන්න

0: Luna da Sudu Kotigena e Disney.
1: Danin Anna. Sati Tawasala Hawasa Dekata.
2: Theater Hot and Spicy with Sudu Kochi.
1: Godak Kadare.
3: මේ අතරින් යුනෙස්කෝ ලෝක උරුමයක් නොවන්නේ එක මිහින්තලය, දෙක ශ්‍රී දළදා මාලිගාව.
1: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මහනුවරින් ඉන්දුනිල් කුමාරි.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
5: අනුග්‍රහය.
6: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
1: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
0: ඔයාලා ෆ්‍රෙෂ් පිට වැඩ කරා.
1: ඒ කියන්නේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
0: ඒකනේ. එහෙම කරලත් නේද?
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්.
1: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
7: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
9: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
10: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
2: අනුවටයි දශම දෙකෙන් 98.4.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාකින් පිරියලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.0700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM.
3: සෙනසුරාද උදේ 8:00ට.
4: අදහුනා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
5: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
4: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
5: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක හපු ගමන් වැහිල යනවනේ සර්.
4: ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
2: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
7: දැන්ම තරවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනි. 98.2 98.5

0: කතායයි ගීතායයි අද සියත FM රෑදහයයි ගී දහයට ඇවිත්තින්නේ මම රූණි. ඉතින් මං කැමතිම ගීත 10 අද ඔයාලට ශ්‍රවණය කරන්න පුළුවන් සියත FM එකෙන්. මගේ ආසම ගීතයක් තමයි මම 10 වෙනි ගීතේ ඉදිරි තෝරගන්නවා, මා ළඟටම තව ලඟ වෙලා, WD අරසිංහ මහත්තයාගේ. ඉතින් මේක සංගීතවත් කරේ තිස්ස සිරි පෙරේරා, ඒ වගේම පද රචනය අජන්තා රණසිංහ මහත්මයා. ඉතින් මම මේ ගීතය ඇත්තටම හාස කරන්නේ මගේ ගීත ගොන්නකම, ඒ කියන්නේ මම මගේ ගීත නොවන ගීතවලදී මං සාමාන්‍යයෙන් ශ්‍රවණය කරන්න ආස ගීත ගොඩක් තියෙනවා. ඉතින් මා ළඟටම තව ලඟ වෙලා කියන ගීතය ඇත්තටම මට ගොඩක් එකතු වෙනවා මගේ සියලුම දේත් එක්ක. මොකද මම මේ ගමනේ තුල මං ආපු මට මේකේ සිදුවිච්ච දේවල්, එතකොට ඒ හැම දෙයක් එක්ක මට හම්බෙච්ච ආදර සම්බන්ධතා, ඒවා එතකොට ඒව නැති වෙලා ගියපු දේවල්, එතකොට ඒ අතර ඒ සින්දුව සමහරට අහන් ඉන්නකොට දැන් අපි ස්ථාන ඈතකට ගිහිල්ලා තියෙන අපේ වයසත් එක්ක ගත්තහම සමහර දේවල් දැන්න තැන් තියෙනවා. ඒ සින්දුව අහන් ඉන්නකොට ඇත්තටම අපිට දැන් එහෙම දේවල් සිද්ධ වෙගෙන එනවා නේද කියලා මට සම්බන්ධයි ගීතය. යම් කිසි මගේ ආදර කතාවක, කියන්නේ මගේ අවුරුදු 12ක 15ක මගේ FA එකක් තිබුණා. ඉතින් ඒකේ මට කියන්නේ අපේ දෙන්නගේම ෆස්ට් ලව් එක. ඉතින් ඒක වුණේ නැහැ. නමුත් ඒ අතරතුර ඒ හැම සිදුවීමක්ම අපිට ලඟ වෙච්ච හැම දෙයක්ම, සමහර දේවල් ඈත්ච්ච දේවල්, ඉතින් ඒවා හිතින් දරාගෙන ඒවා අපි දෙපැත්තට වෙලා දැන් ඉන්නවා ඇමරිකාවල. ඉතින් හැබැයි මට හරි කියන්නේ අපි තරහ නැහැ අදටත්, අදටත් කතා බහ කරනවා. ඉතින් එතනදී ඒ සින්දුව සම්බන්ධ වෙන්නේ ඇත්තටම මේක දැන් අත්‍තරම ගත්තාම මට ඒ හැඟෙන සමහර, ඒක කියවෙන සමහර වචන, සමහර දේවල් මට දැනෙනවා ඒකෙදි. ඉතින් ලොකු දෙයක් මට එහෙම කියන්න තේරෙන්නේ නැහැ. නමුත් මං හරි ඒකත් එක්ක මට බැඳිච්ච මගේ ආදර කතාවේ ඒකේ යම්කිසි සංදිස්ථාන තියෙනවා.
1: අංක 10.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී රූනි.
2: මං නවවෙනි ගීතය ලෙස මම තෝරගන්නවා මගේ තාම ආදරණීය ගීතයක් සෝමතිලක ජයමහා මහත්මයාගේ සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට. මේ ගීතය ඇත්තම එතුමන් විසින්ම තමයි සංගීතවත් කරලා තියෙන්නේ, ඒ වගේම පද රචනයත් ගායනයත්. මේ ගීතය මට සමීප වෙන්නේ ඇත්තම මං හරි ආසයි ඒ සින්දුවේ මෙලඩි එකටයි, ඒ සින්දුවේ වචන වලටයි. ඒ සින්දුව හරි ඒ කියන්නේ අහන් ඉද්දි නිකන් අපිව වෙනම ඒ කියන්නේ අර හුද්දකලා වෙලා, ඒ කියන්නේ නිකන් අර අපිට මේ අර මං හරි ආසයි ඔය ගොම්මන් කාලේට ඒ වගේ නිකන් අඳුර වැටිගෙන ඉන්න ටයිම් එකට මං හරි ආසයි ඒක දිහා බලන් ඉන්න. ඉතින් මට ඒ එතන දැනෙන ෆීල් එක ඇත්තම කියාගන්න අමාරුයි. අපේ තාත්තත් ඇත්තම හරි ආසම ගීතයක්. මගේ යාගෙන් තමයි ඒ ගීතය නිකන් ඉන්නකොට කියනවා ඒ ගීතය. ඉතින් හරි නිකන් හුද්දකලා වෙලා අහන්න පුළුවන්, කනට නිකන් මීපැණි වැටෙනවා වගේ එකක් හැඟෙනවා ඒකේ. ඉතින් මං හරි ආස ගීතයක් ඇත්තම නිකන් තනි වෙලා ඉන්න වෙලාවක ඒ එළිය දිහා බලාගෙන ඒ සින්දු අහනවා. ඉතින් ඒකට මං හරි ආසයි. ඒකේ මාර ෆීල් එකක් දැනෙනවා මට. ඉතින් ජීවිතේම හරි සුන්දර තැන් ගොඩාක් ඒ සින්දුවෙන් මතක් වෙනවා. ඉතින් ඒ ගීතේට මං හරි ආසයි. ඒකින්ද මං ඒ ගීතය තෝරගත්ත සඳ ඇඳුරලව ගන්න වෙලාව.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී රූනි.
2: ඉතින් මම ඊළඟ තෝරගන්නේ ඇත්තරම මගේම ගීතයක්. මේ ගීතයට ඇත්තරම කියනවා නම් මම මේක තෝරගන්න හේතුව ඇත්තර මගේ ජීවිතයේ මම ගායකෙක් වුණා නම් මගේ ටර්නින් පොයින්ට් එකක් විදිහට තමයි මේ ගීතය මට හම්බෙන්නේ. ඒ කියන්නේ 2013 මේක සමනල සඳනිය චිත්‍රපට කී ගීතයක්. මේක සංගීතවත් කරේ දර්ශරුවන් දිසානායක. ඒ වගේ මේක රචනා කරේ අපේ ජයන්සන් ශ්‍රී මහත්මයා. ඉතින් මේක ගායනා කරේ මම සින්දුව ගගන සරන්නට. මට මේ සින්දුවේ ඉතාමත්ම සමීප වෙන්නේ මගේ ඇත්තරම හදවත වැනි ගීතයක් තමයි ගගන සරන්ට කියන්නේ. ඒකෙන් තමයි රූනි කියලා කෙනෙක් ඇත්තරම මේ සංගීත ලෝකෙට බිහි වෙන්නේ. ගේ සින්දුවෙන් පස්සේ තමයි මගේ ගීත ගොඩක් ඊළඟට නිර්මාණය වෙන්නේ. මේ ගීතයට ඇත්තරම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ දර්ශන රුවන් දිසානායකට, අපේ සංගීත වේදියාට. ඉතින් ඔහු තමයි මට මේ ගීතය ලබා දෙන්නේ ෆිල්ම් එකේ. ඉතින් ඒක මට ලබා දුන්නේ එකෙන් ඇත්තරම රූනිට ගමන, ඒ කියන්නේ මියුසික් ජීවිතේ නිම් පළලු කොම කඩාගෙන වෙන්න පුළුවන් දෙයක් වුණා මේ ශ්‍රී ලංකාව ඇතුළේ. රූනි කියලා මෙන්න මෙහෙම කැරක්ටර් එකක් බිහි වුණා නම් ගායකෙක්, ඒ ඇත්තරම ගගන සරන්නට කියන ගීතෙන් තමයි. ඉතින් මාව රටක් අඳුනගත්තේ ඒ ගීතේට. මම ගොඩක් ආදරෙයි. ඉතින් ඒ ගීතේ මම අද තෝරගන්නවා ගගන සරන්න සමනල සඳනේ ෆිල්ම් එකේ.

0: ශිල්පී රූනි.
1: ඉතින් ඔන්න ශාලිත අභිවික්‍රමගේ සුළඟේ ලෙලනා කියන ගීතේ. එතර මේ ගීතේ දැන් ගොඩක් කල් ගීතයක්. හැබැයි තාම ආසේ ගීතේට. මොකද මගේ ඉස්කෝලේ තිබ්බේ ඇත්තරම අපේ ගෙවල් වලට එහා පැත්තේ. ඉතින් අපි ස්කෝලේ යන කාලේ ඇත්තරම ඒ කියන්නේ අපි පයින් තමයි යන්නේ ස්කෝලේට. ඒ කියන්නේ එච්චර ඈතක් නෑ. ඉතින් ඒ කාලේ එහෙම ලොකු වාහන හරි මේ කිසි දෙයක් එහෙම අපිට තිබිච්ච කාලයක් නෙමෙයි. ඉතින් ඇත්තරම එහෙමකුත් තිබුණ නෑ. නමුත් ඉතින් ආසයි ඒ පාසල් ජීවිතයේ ගෙවුණ කාලෙට මේ සින්දුව සම්බන්ධ වෙන්නේ. ඇත්තරම මගේ ඇත්තරම දැන් ඉන්නේ අපි ගත්තොත් ස්කෝලේ අපිත් එක්ක හිටපු අපේ ඩෙස් එකේ හිටපු යාළුවෝ නෙමෙයි දැන් ඉන්නේ. අපිට දැන් වෙන යාළුවෝ තමයි ගොඩක් හැමදාම හම්බෙන්නේ. ඉතින් කාලෙන් කාලයට යාළුවෝ වෙනස් වෙනවා. ඉතින් මේ සින්දුවේ හැමතැනකම තියෙනවා. ඇත්තරම දැන් අපි අද හිටපු ඒ කියන්නේ ස්කෝලේ අපිට යාළුවෙක් හම්බෙන්නේ ඇත්තරම දැන් කියන්නේ කලාතුරකින් ඒ මොකක් හරි කෙනෙක්ගේ වෙඩින් හේක නැත්තම් මලගෙදරක ඒ වගේ තැනදී. නමුත් අපි අද ළඟින් ආශ්‍රය කරන්නේ ළඟින් ගොඩක් අපේ යාළුවෝ ඔක්කොම වෙනස් වෙලා. ඉතින් අර ස්කෝලේ කාලේ අපි ගත කරපු ස්කෝලේ කාලේදී ඇත්තරම අපිට මාර එකක් තිබුණා. ඒ කියන්නේ ඒ කාලේ කිසිම දෙයක් ඒ කියන්නේ ෆෝන්ස් හරි මේ කිසි දෙයක් තිබුණේ නැහෙනේ. ඒ කියන්නේ අපිට තිබුණේ සෙල්ලම් කරන එකයි කනබුන එකයි. ඇත්තරම අපේ පන්තිය අපේ 11යි අපේ පන්තියේ ඉතින් යාළුවෝ ඔක්කොම. ඉතින් අපි බත් එකක් ලැබුවාම ඒ බත් එක කන්න මී මැස්ස වගේ එක පොර කනවා. ඉතින් ඒ තරම් ඒ බත් කට රහ අපි දන්නවා ඒ කාලේ. සින්දුව ඒ තරම් ඒ කියන්නේ ඇහෙනකොට අපිට ඉස්කෝලේ මතක් වෙනවා අනිවාර්යෙන් අපේ හිටපු යාළුවෝ හැමදෙනාම. පොඩි කාලේට යනවා ඒ සින්දුවෙන්. ඉතින් ඒ හින්දා මම ඒ සින්දුව තෝරගත්තා ශාලිත අභිවික්‍රමගේ සුළඟේ ලේලනා කියන ගීතේ.
0: අංක

0: Сията. රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී රූනි.
2: මං 6 වෙනි ගීතය ලෙස තෝරගන්නේ මොරිස් විජේසිංහ මහත්මයාගේ ඔබ එන්න කියන ගීතය. අද එතුමා පියතර නැහැ. නමුත් ලංකාවේ බිහිවිච්ච කියන්නේ මෑත කාලයේදී මේ සින්දුව ඒ හඬ ඒ ඔහු කියලා තියෙන ඒ ගීතේ තියෙන රේන්ජ් ටික ඇත්තරම ඒ කියන්නේ හදවතට දැනෙන ඒ කියන්නේ මේක වෙස්ටර්න් පැත්තට හුරු වෙනම ගීතයක් මේ ඔබ එන්න කියන ගීතය. ඒක හැමදාම අහන්න පුළුවන් ගීතයක්. ඒකේ ලස්සන අන්තර්ගතයක් කතාව තුල තියෙන සින්දු ඇතුලේ තියෙනවා. ඒක හරිම හිතට දැනෙන ෆීල් වෙන මාර තැනකට යන්න පුළුවන් සින්දුවක්. ඉතින් මම තෝරගන්නේ අත්‍තරම මමත් ඒ ගීතය සමහර තැන්වලදී ගායනා කරලා තියෙනවා. ඉතින් මං හරි ආස ගීතයක්. ඉතින් මම ඔබ එන්න ගීතය මොරිස් විජේසිංහ මහත්මයාගේ තෝරගත්තා.
1: අංක 6

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී රූනි.
2: තිං මම පස්වනි ගීතය ලෙස තෝරගන්නේ ඔබ ඈත සඳවී බණ්ඩාරතාවද මහත්මයාගේ. ඉතින් ඇත්තටම මේ ගීතය ඇහෙනකොට කියන්නේ පුදුමාකාර සංගීත රසයත් එක්කම වචන රසයත් එක්ක මේ ගායන රසයත් එක්ක හිතට දැනෙන ඒ මාරව කියන්නේ හැඟීමක් ඇති වෙනවා මේ ගීතය අහගින්නකොට. ඒක තේරුමත් එක්ක ආදර ගීතයක්, ඒක මාර හිතට දැනෙනවා. ඉතින් සමහර වෙලාවට ඒක අපිට අහන්න ඕන ටයිම් එකක් තියෙනවා. ඒ වෙලාවට ඒක අහනකොට ඇත්තටම එයා හිතට පුදුමාකර සුවයක් දෙනවා ඒ ගීතය. එහෙනම් මම තෝරගත්තා බණ්ඩාරතාවද මහත්මයාගේ ඔබ ඈත සඳවී කියන ගීතය පස්වෙනි ගීතය විදිහට.
1: අංක

හතරවෙනි ගීතය ලෙස මා තෝරගත්තේ මගේම ගීතයක් ප්‍රංසහාදුවක්. මේ ප්‍රංසහාදුව ඇත්තටම මියුසික් කරේ අපේ මහේෂිතාන. ලස්සන නිර්මාණයක් ප්‍රංසහාදුවක්. ඇත්තටම ඉතින් ප්‍රංසහාදුවක් ගන්න හැමෝටම බෑ. ඒකේ මාර මීනින්ග් එකක් තියෙනවා. ප්‍රංසහාදුව දෙන විදිහකුත් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒකේ තේරුම සින්දුවේ අන්තර්ගත වෙලා තියෙන ඒ ආදර කතාවේ ගැබ් වෙලා තියෙනවා. ලස්සන ස්ටෝරි එකක්. ඉතින් ඒක මගේ ගීතයක්. ඒක මට ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා. ඒක මට ගායනා කරන්න හම්බිච්ච එක. ඉතින් මම ආස කරන මගේ ගීත ගොන්නේ තියෙන තවත් ලස්සන ගීතයක්. ඉතින් ඒ ප්‍රංසහාදුවට මම හරි ආසයි. ඉතින් ඒ හින්දා මම හතරවෙනි ගීතය ලෙස මම ප්‍රංසහාදුව මගේ

තුන්වෙනි ගීතය ලෙස මා තෝරාගත්තේ කන්දේ ලන්දේ අපේ රෝහණ බද්දගේ මහත්මගේ ගීතයක්. ඇත්තටම ඒ ගීතය ගැන කියන්න තියෙන්නේ පුදුමාකාර අතීතයකට යන ගීතයක්. මොකද අපිත් මගේ පොඩි කාලේ වමත් වෙනම තැනක, ඒ කියන්නේ ගමක අපි හිටියේ තැම්පාන කියලා. ඉතින් මාර පරිසරයක් එතන තියෙනවා, වැව තියෙනවා, වැවට එහා පැත්තේ ලොකු කැලයක්. ඉතින් අපිට ලයිට් තිබුණේ නැහැ ඒ කාලේ. ඉතින් එතකොට අපේ තාත්තලා, කියන්නේ අපි පොඩි තැනක තාත්තේ මියුනිසිපලිටි වැඩ කරන කොට, එයාට පොඩි කෝටස් එකක තමයි අපි පස් දෙනා හිටියේ, මායි අයියේ නංගී අම්මයි. ඉතින් රෑට හඳ එළියට අපිව එක්කන් යනවා. එතන මල් ගලක් කියලා එකක් තියෙනවා. ඒක එතන ඉඳලා අපි ඉතින් අපේ මේ පරිසරය, කියන්නේ උදේ ඉඳලා, කියන්නේ අපි ඒව බලනවා, දකිනවා. ඇඟට වැදින හුලම් පාරත් පුදුම සනීපයක් තියෙන්නේ. ඉතින් කන්දේ රන්දේ ගීතේ ඇත්තරම ඒ සීනරිස් ටික, ඒ කියන්නේ අපිට මැවිලා පේනවා ඒ සින්දු අහනකොට. ඉතින් ඒක ඊටාම අපිට අතීතයට ගිහිල්ලා අපි මතක් කරගන්න පුළුවන් මාරම දේවල් ටිකක් ඇතුළේ තියෙන සින්දුවක් ඒක. සමාහලාවට දුක හිතෙනවා. ඒ කියන්නේ අපි දැන් ඉන්න තැන්වලත් එක්ක ගත්තාම අපිට පරිසරය විඳින්න දෙන්නේ නැහැ. නමුත් ඉතින් කන්දේ රන්දේ ගීතේ අපිට අතීතයට යන්න පුළුවන් ඒ සුන්දරත්වය ඒ විඳින්න අපිට. ඉඳන්ම කන්දේ රන්දේ සින්දුව තෝරගත්තා. ඕන බද්දුගේ මහත්තයා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී රූනි
2: දෙවනි ගීතය ලෙස මන් තෝරගන්නේ කවුරුවත් නෑ අමරසිරි පිරිස් මහත්මයාගේ. ඇත්තරම අපේ රටේ බිහිවෙච්ච දක්ෂම ගායකෙක් තමයි අමරසිරි පිරිස් මහත්මයා කියන්නේ. ඉතින් ඔහු ඉතාමට සමීපයි. මොකද මට සමුළු සඳිනේදී ඔහුමට හම්බෙනවා. ඔහු තමා එකිග සාහන්න ගීතය ගායනා කරේ. මම තමා ගගන සරන්න ගීතය ගායනා කරේ. ඉතින් මං හරි ආදරණීය කෙනෙක් එතුමත් එහෙමයි මට. ඉතින් ඒ හින්දා මම මේ කවුරුවත් නෑ කියන ගීතයට මං ගොඩක් ආසයි. ඇත්තට මේක ඒ කතාව ගත්තහම එතුමා ඒක කියලා තියෙන විදිහත් එක්ක ගත්තහම අපිට මාර හැඟීමක් දැනෙනවා. ඒ ගීතය තුළ ලොකු විග්‍රහයක් කරනවා නෙමෙයි. නමුත් මොකද ඒ සින්දුවේ මෙලඩියත් එක්ක ගත්තහම ඉතින් මම ඒ ගීතේ ඉතාම ආසයි. කවුරුවත් නැහැ කියන ගීතයට මොකද මම ඒ ගීතේ ගොඩක් හැවලෙම මට ඇහෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හුදකලා වෙලා ඉන්නකොට සාමාන්‍යයෙන් ඒ ගීතය අහනවා. ඉතින් මම ඒ ගීතේ දෙවෙනි ගීතය තෝරගත්තේ ඇත්තම මම ඉතාම ආදරණීය ගීතයක්. ඉතින් ගමසුබි මහත්මයාගේ එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ නිර්මාණ අපේ රටේ බිහි කරාට.
1: අංක

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී රූනි.
2: මගේ පළවෙනි ගීතය ලෙස මා තෝරගන්නේ අපේ අමරදේව මාස්ටර්ගේ මා දැන් මහලුවී කියන ගීතය. ඉතින් මම ඇත්තරම කියන්න ඕනේ ඒ ගීතය තෝරගන්න විශේෂම හේතුව ඇත්තර මේක අහන් යනකොට අපිට දවසක ඒ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ අපි හැමෝම වයසට යනවා, මහලු වෙනවා. ඉතින් ඒ මහලු වීමත් එක්ක අපේ ඒ අවුරුදු ගානටම අපිට වෙච්ච සිදුවීම් ඒ ඇතුලේ ලොකු ස්ටෝරියක් ගොඩනැගෙනවා. ඒ වයසට යන කෑල්ලේ ඇත්තම ගත්තොත් ඒ අවුරුදු ගානෙම පොඩි කාලේ ඉඳලා ගත්තාම මේකේ අපිට නොවිච්ච සිදුවීම් නෑ. අපි මහලු වෙනකොටත් අපිව කවුරු හරි අගේ කරන්න, අපිව බලන්න, අපිව දකින්න, අපේ මොනම හරි ඉතුරු කරලා තමයි අපි යන්නේ. කියන්නේ කලාකාරයෙක් විදිහට සතුටක් දෙනවා එතකොට. මොකද අපි කොච්චර එක ගිල මහලු වෙලා අපි ඒක නැති වෙලා ගියත්, අපි බැරිලා ගියත් අපි දවසක රැඳිලා තියෙනවා එතන කියලා මට හැඟුණා ඒ ගීතය තුළ. ඉතින් ඒ හින්දා මම ඒ ගීතය තෝරගත්තා. ඒ වගේම පළවෙනි ගීතය ඉදිරියට තෝරගත්තා. ඉතින් ස්තුතිවන්ත වෙනවා සියත FM රෑ 10යි ගීදාහයයි වැඩසටහනට මාව සම්බන්ධ කරගත්ත එකට. ඉතින් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්, හුදකලාවේ අහන්න පුළුවන් එකක් මේ ගීත. මම මේ ප්‍රෝග්‍රෑම් එක විශේෂයෙන් මට ටයිම් තිබුණොත් මම අහනවා. ඉතින් ඒ සින්දු අපිට ඇහෙන්නේ නැති සින්දු ගොඩක් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට ඇහෙනවා ඇත්තටම. ඒක ගොඩක් වටිනවා, මොකද හොඳ නිර්මාණ රටේ. ඉතින් මං සියත FM එකට සුවපතනවා මේ රෑ 10යි ගී 10යි වැඩසටහනට. ඉතින් හැමෝටම සුබ දවසක්.

0: කල් වේලා ගියොත් ප්‍රතිඵල භයානක. මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: මේක මුලින්ම ඇති වෙන්නේ සමහරලාට තද ඔළුවේ කැක්කුමක් හෝ උණක් වෙන්න පුළුවන්. සමහරලාට තද උණක් ඇති වෙලා ඔළුවේ කැක්කුමක් ඇති වෙන්නත් පුළුවන්. ඔළුවේ කැක්කුමත් සමග උණ කියන එක වෙනම ඇති වෙන්නත් පුළුවන්. පෙල්ලේ කැක්කුමක් හෝ බෙල්ල ටිකක් හිල ගතියක් ඇති වෙන්න පුළුවන්. තද ආලෝකයේ සඳහා බලන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම තව ටිකක් ඉස්සරහට යනකොට වමනට එන ගතියක් හෝ එක දිගට වමන යන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ මානසික තත්ත්වයේ පොඩි නිකන් සමතුලිත නැති ගතියක්, සිහි විකල් එක්කෙනෙක් හැටියට වැඩ කරන ගතියක් එන්නත් පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා සින්දු සියත.
2: ගියත් සැපයි දවලේ.
3: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
4: අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ
4: ටෙක්ස්ට 98.4
5: 98.4

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අපේ ජීවිතේ වීරයා
3: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
2: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
3: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
2: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
3: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
4: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුන ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
2: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
4: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
5: සෙනසුරාද උදේ 8ට
6: අදහුනා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
7: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදැනම ගහලානේ දැන්වීම ඇලවීම තනන් කියලා.
6: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
7: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්. ඈ?
8: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
9: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත Pocket Money.

වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරබයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සෑමනු රජතුමාණන් විසින් රන්පතිකල හා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මගතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sandram Theatre. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ

0: Money. දැස්සන පහයි විනාඩි 21යි වෙලාව. Good morning, Mashi.
1: Good morning, Ravishka.
0: Right, අද ඔන්න ඇවිල්ලා තියෙන්නේ බ්‍රහස්පතින්ද නේද? සතිය ගිවිල යනවා දැනෙන්නෙත් නෑ, දවස් ගිවිල යනවා දැනෙන්නෙත් නෑ. සමහර වෙලාවට නිකන් අපිත් සර්ප්‍රයිස් වෙලා යනවා සමහර දේවල් වලින් නේ.
1: අනිවාර්යයෙන්ම රවිෂ්ක, මමත් මේ කල්පනා කරන්නේ ඇයි මෙච්චර ඉක්මනට දවස් ටික ඉස්සරහට යන්නේ. හැබැයි ඉතින් දවස් ටික කොච්චර වේගෙන් ඉස්සරහට ගියත් අපි ඒක තැනක නතර වෙලා ඉඳලා හරියන්නේ
0: නෑ. හරියටම හරි. ඔන්න අද තරංග වෙලා තියෙනවා පොකට් මනි. ඒ වගේම පොඩ්ඩු හතර දිනක් ඉන්නවා, අම්ම කෙනෙක් ඉන්නවා, බලන්න පුළුවන් කොහොමද උත්තර දෙන්නේ, කීයක් වින් කරනවද බලමුනේ. අහගෙන හිටියට විතරක් වැඩක් නෑ, ඔයාටත් පුළුවන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. පොකට් මනි නිකන් හිතෙනවනම් මමත් නිකන් මේ ප්‍රශ්නවලට උත්තර දීලා බලන්න, මටත් පුළුවන්. මමත් මේ අහනකොට මමත් උත්තර දෙනවනේ, මටත් ට්‍රයි කරන්න පුළුවන් කියලා හිතනවා නම් මමිස් පොකට් මනි සෙග්මන්ට් එකටත් පුළුවන්. පොඩ්ඩෙක් උනත් ඔයාටත් පුළුවන්. 0714 151 151 තමයි අපේ නම්බර් එක.
1: ඔව්, ඉතින් අපිට මෙසේජ් එකක් එවලා තියන්න. ගොඩක් වෙලාවට අපි ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවට ගෙවල් වල මේ ප්‍රශ්නවලට උත්තර දෙනවලු පොඩ්ඩ අපිට කෝල් කළත් කියන ඒ නිසා හිතනවනම් මගේ පොඩ්ඩටත් පුළුවන් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න කියලා අපිට මෙසේජ් එකක් එවලා තියන්න. රවිෂ්ක මතක් කරපු විදිහටම මෙසේජ් එකක් එවන්න.
0: රයිට්, එහෙනම් මේ සින්දුවක් දෙකක් අහලා අපි ලෑස්ති අපි පළවෙනි තරම් කරවත් එක්ක කතා කරලා. මම රවිෂ්ක.
1: මාෂී.